0: FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: වාසනාවන්ත සුන්දර දවසක් අද මේ මාසේ 30 වෙනිදා සෙනසුරාදා දවස. අද දවස ලෝකයට මුතුන් පණිවිඩයක් රැගෙන බුදුන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, එවැගේම පරිනිර්වාණය සිහිපත් කරන අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදට ඊදී තිබෙන්නේ. වෙලා උදැසන 5:34.

ras දැකගන්තෙමි හිමිය නිමම බුදු රස් දැකගත්තෙමි හිමිය නිමම

0: 97.7 Lakhana Radio ITN.
1: සුබ උදෑසනක් වෙලා උදෑසන 5:46යි.

වෙලාව උදැසන 5:52යි. තව හරියටම විනාඩි 9කින් අටසිල් සමාදන් වන්න සූදානම් වන ස්වාධීන රූපවාහිනියට සමගාමීව ලක්කඳ අටසිල් සමාදන් කරවීම සඳහා සියලු කටයුතු සූදානම්. වෙලාව උදැසන 5:51යි.

වෙලා උදැසන පහයේ විනාඩි 56 අටසිල් සමාදම් වීම සඳහා තව විනාඩි 4ක් කාලයක් ඉදිරිපත් වෙන්නේ. අද අතිඋතුම් වෙසක් පුන් පොහෝ දිනය.

වෙලාව උදෑසන 6යි. අපි තව ස්වල්ප වේලාවකින් අටසිල් සමාදන් කරවීම සඳහා සෝදානම් වෙනවා. ස්වාධීන රූපවාහිනිය සමග සමගාමීව එකතු වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ.

0: මෙතැන් සිට අපි සූදානම් ස්වාධීන රූපවාහිනිය සමග සමගාමී විකාශයේ එකතු වෙන්න අටසිල් සමාදන් කරවීම සඳහා සියලු කටයුතු සූදානම් වෙලා තිබෙන වෙලාවේ.
1: තක්වා පිළියන්දල පුරවරයේදී භක්ති ගීත සංදර්ශන, පහන් කූඩු, තොරණ, සම්බුද්ධ ධාතු වන්දනාව, දන්සල් ඇතුළු විශේෂාංග රැසක්.
2: ITN පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය පිළියන්දල.
3: ඇතිබර අනුග්‍රහය.
4: ශීල සමාධි ප්‍රඥාවෙන් නිවන් මඟ පසක් කරගනිමු. කසාකල සමූහ
5: දෙත්තා. ගතිගත් දෙත්තා දෙත්. දෙත්තා දෙත්.

0: සෙල් සුවඳ පැතිරෙන උතුම් වෙසක් මංගල්‍යයක් වේවා. අසිරිමත් ත්‍රිමංගල්‍ය සිදු මේ උතුම් වෙසක් පුරපසළොස්වක පොහෝ දිනේ සවනක් රැස් පෝදා ආගමික විකාශය ඔබට සමීප කරන්නේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ සිට. සදහැවතුනේ වෙන කවර පෝහෙකටත් වඩා වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ අපි හැමෝම වෙහෙර විහාරස්ථානවලට පැමිණ සිල් සමාදන් වෙලා අපේ සිත කය වචනය තිදුරු සංවර කරගනිමින් ජීවිතයේ සැබෑ යථාර්ථය ජීවිතයේ සැබෑ සුවය සොයන්නට අප උත්සාහ කරනවා. එවන් මොහොතක පින්බර උදෑසනක අප දැන් සූදානම් වන්නේ අෂ්ටාංග උපෝසත ශීලයේ සමාදන් වන්නට. ඊට පූර්වෙහි ඔබට සිහිපත් කළ යුතුයි සවනක් රැස් පෝදා ආගමික විකාශය ඔබට සමීප කිරීමේදී අප සමගින් සිටින සදහැවර දායකත්වයන් පිළිබඳව කසාගල සමූහ ව්‍යාපාරය, එත් එක්කම ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, එලිෆන්ට් හවුස් අපට සදහැවර දායකත්වය ලබා දෙමින් සවනක් රැස් පෝදා ආගමික විකාශය සමගින් සිටිනවා. එසේනම් සදහැවතුනි අප සාධු නාද නංවා මේ මොහොතේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පිළිගනිමු. සාධු සාධු සාධු. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ, පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, කොළඹ පල්ලේපත්තුවේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී දේවානන්ද වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය පිටිගමුවේ රාහුල අපේ නායක ස්වාමීන් වහන්සේ, ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට දැහැත් වට්ටියේ පිරිනමා අප කෙරෙහි අනුකම්පාවෙන් අප සැම අෂ්ටාංග පෝසත ශීලයේ පිහිටවන්නට ආරාධනා කරන්නට ඇරයුම් කර සිටිනවා දායක සභාව නියෝජනය කරමින් ශාස්ත්‍රපති හේමන්ත උක්වත්ත මහතානන්ට. සාධු සාධු. සදහැවතුනි, එසේනම් අප සියලු දෙනාම සිල් ඉල්ලීමේ වාක්‍ය කියමින් අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේට මේ මොහොතේ ආරාධනා කර සිටිමු. සාධු සාධු සාධු. ඕකාස අහම් භන්තේ තිසරණේන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේත මේ භන්තේ අනුකම්පං උපාදාය. ဒုတိယံපි ඕකාස අහම් භන්තේ තිසරණේන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේත මේ භන්තේ අනුකම්පං උපාදාය. තතියම්පි ඕකාස අහම් භන්තේ තිසරණේන සද්ධින් අට්ඨංග උපෝසත සීලං ධම්මං යාචාමි අනුග්ගහං කත්වා සීලං දේත මේ භන්තේ අනුකම්පං උපාදාය. සාධු සාධු සාධු.
1: සීල් දනාම අටසිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න.
0: නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
1: බුද්ධං සරණං ගච්ඡා

0: සරණං
1: ගච්ඡාමි.
0: ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.

තේරමණි සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉමානි අට්ඨංග සීලානි සමාදියාමි. ඉමානි අට්ඨංග සීලානි සමාදියාමි. ඉමානි අට්ඨංග සීලානි සමාදියාමි. වාසනාවන්ත පින්නතුනි, තෙමගුල් මුල් කරගෙන උපත බුදුවීම පිරිනුවම් පෑම කියන තෙමගුල් මුල් කරගෙන මේ වර්ෂයේ මෙම විහාරස්ථානයේ යාගමික කටයුතු සිද්ධ කරන්න ITIDN ආයතනය අවස්ථාව සලසාගෙන තිබෙනවා. විශේෂයෙන් කැස්බෑව පිළියන්ද නගර සභාවේ නගරාධිපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමිය, ඒ වගේම පොදු සංවිධාන ව්‍යාපාරික මහත්වරු, පොලිසිය, විශේෂයෙන් ශාසන ආරක්ෂක මණ්ඩලය ප්‍රදේශ විහාරස්ථාන සම්බන්ධ වෙලා මේ වර්ෂයේ මෙතිමගුල් මුල් කරගෙන සිදුකොන් ලබන මේ උතුම් පින්කම් මාලාව පිළියන්දර ධර්ම ශාස්ත්‍රෝදය පිළියම් විහාරස්ථානයේ සිදුකොන් ලබනු. විශේෂයෙන් සේරුවාවිල මංගල රාජ මහා විහාරස්ථානයේ සිට සරණක ධාතුන් වහන්සේ සහ රහත් ධාතුන් වහන්සේලා වැඩම කරලා අද රාත්‍රියේ මෙම විහාරස්ථානයේ වැඳ පුදා ගන්න අවස්ථාව සලසා දීලා තිබෙනවා. සරණක ධාතුන් වහන්සේත් ඒ වගේම ලංකාවේ රහත් වෙච්ච රහතන් වහන්සේලා දෙනමගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා වන්දනමාන කරන්න අවස්ථාව සලසලා තිබෙනවා. එනිසා මේ දින කීපය තුළ විහාරස්ථානට ඇවිල්ලා වැඳ පුදාගෙන පින් රැස් කරගන්න ලැබිච්ච උතුම් අවස්ථාවක් වශයෙන් සිතා ගන්න ඕන. මේ සඳහා විශේෂයෙන් නගරාධිපතිතුමාත්, ITN ආයතනයේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයත් ලොකු කැපවීමක් කළා. පිළියන්දල විහාරස්ථානයේ කියන්නේ ඉතා පැරණි විහාරස්ථානය. මෙම විහාරස්ථානයේ බුදුගෙයි වැඩ සිටින ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ තලාව උදුර කන්දේ වැඩමු බව ඉතිහාස පොතේ සටහන් වෙලා තිබෙනවා. ඒ වගේ බෝධිව රාජයන් වහන්සේ ඇතුළු ඒ පූජනීය වස්තු වන්දනමානක අවස්ථා විදියට සකස් කරලා සකස් වෙලා තිබෙනවා. ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිට මේ විහාරස්ථානය පැවැත්වාගෙන ආපු බව, පැවතුණු බව සඳහන් වෙනවා. මේ කැස්බෑව ප්‍රදේශය, ගම්පහ ප්‍රදේශය නගර සැලසුම් කරපු පෙසර් කියන මහත්මයා
අපේ නාවින්නේ ශ්‍රී දේවාන්ද නායකමායිපාන් වහන්සේට උපදෙස් ලබා දීලා මඟ පෙන්වලා නැත්තම් කරුණු කියලා සරක ධාතුන් වහන්සේලා ප්‍රශ්නමක් සහිත චෛත්‍ය රාජයන් වහන්සේ මේ ගොඩනැගු බව සඳහන් වෙනවා. ඒ වගේම ඇඩම්බර් කියන ඒ දන්තුමා මේ විහාරස්ථාන පැමිණලා පොය සීමාව විවෘත කර බවත් සඳහන් වෙනවා. ඒ විදිහට මේ විහාරස්ථානය පැරණි විහාරස්ථානයක්. එයා මා හිතනවා අප දන්නා පමණින් මේ විහාරස්ථානයේ වැඩ සිට මහානුභාව සම්පන්න විෂ්ණු දේව ප්‍රතිමාව ශ්‍රී දේවාලය ලංකාවේ දක්නට අඩු ඉතාම අංග සම්පූර්ණ ප්‍රතිමාවක් ආනුභාව සම්පන්න ප්‍රතිමාවක් විශේෂයෙන් විහාරස්ථානයේ වැඩ සිටිනවා. එවගේම මේ විහාරස්ථානයේ වාර්ෂික

කොළඹ ප්‍රදේශයේ පැරණිම පෙරහැරක් වශයෙන් අපට සඳහන් කරන්න පුළුවන්. ඒ නාවින්නේ ශ්‍රී දේවානන්ද නායක මාහිමිපාණන් වහන්සේ ආරම්භ කරපු ඒ මිහිඳු මහ පෙරහැර අඛණ්ඩව වාර්ෂිකව විශාල අලියතුන් ප්‍රමාණයක් සම්බන්ධ කරලා නාට්‍ය නර්තන කණ්ඩායම් රාශියක් සම්බන්ධ කරලා මේ පෙරහැර වාර්ෂිකව සිද්ධ කරනවා. ප්‍රදේශවාසීන්ගේ අනුග්‍රහය, ව්‍යාපාරික මහත්තුන් අනුග්‍රහය, දේශපාලන අධිකාරිය සම්බන්ධතාවයෙන් වාර්ෂිකව දායක දායිකාවන්ගේ උනන්දුවෙන් උපකාරයෙන් ඒ පෙරහැර වාර්ෂිකව සිද්ධ කරනවා. ඒ වගේ මේ විහාරස්ථානයේ සෑම මාසයකටම නිත්මෙත් කියලා වැඩසටහනක් දැනට 4000කට වැඩි පිරිසකට කිසිම මුදලක් අය නොකර කාච ලබා දීලා තිබෙනවා. 4000කට වැඩි පිරිසකට කිසිම මුදලක් අය කරන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවම උපයෝගී කර ගන්නවා. නිත් නොපෙන්න අය තිබේදීනම් විහාරස්ථානය සම්බන්ධව දක්වලා ඒ අවස්ථාව උදා කරගන්න කියලා මතක් කරනවා. ඒ වගේ මේ විහාරස්ථානයේ දියුණුව සඳහා මම 1981 විහාරස්ථානය බාරගත්තා. ඒ අවධියේම ඒ වර්ෂයේම ජාත්‍යන්තර SA සංවිධානය පිළියන්දල ආරම්භ කළා. මේ වන විට ගම්මාන රාශියක් ගාල නුවරඑළිය මොණරාගල යාපනය පිළියන්ද වැලි ප්‍රදේශවල සකස් කරලා හදලා තිබෙනවා. විශාල මෙහෙවරක් කරන ඉදා සිට මේ දක්වා ඒ සභාපතිත්ව ධර්මයෙන් උපසභාපති ධර්මයෙන් අපට පුළුවන් ශක්තියෙන් අපි අනුග්‍රහය දක්වනවා. ඒ නිසා මේ විහාරස්ථානය විශේෂයෙන් තෝරාගෙන මේ වර්ෂයේ මේ තෙමගුල් නිමිති කරගෙන සිද්ධ කරන උතුම් පින්කම විශේෂයෙන් සරක් ධාතුන් වහන්සේ, එරහත් ධාතුන් වහන්සේලා, බුදුරජාන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සතර දළදා වහන්සේලා, අකුඩාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ ඒ හැරුණ විට ශරීරය අනිත් අස්ති කොටත් බුදුරජාන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි තාල්පියල් වැනි, මුං ඇට වැනි, අබෑටි වැනි ප්‍රමාණයට වෙන් වෙලා අද ප්‍රදේශයේ ලෝකයේ නොයෙක් පූජනීය ස්ථානවල තැන්පත් කරලා ඒ උතුම් පුද පූජා පවත්වනවා. ඒ අනුව මේ විහාරස්ථානටත් මුලින් සඳහන් කළා වගේ එසේරුවාලේ මංගල රාජමහා විහාරස්ථානයේ වැඩ සිටින්නේ ලලාල ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේ, ඊට අමතර වැඩ සිටින පුරසත්කාර කරන සරත් ධාතුන් වහන්සේ නමකුත්, ශ්‍රී ලංකාම රහත්විත රහතන් වහන්සේලා, දෙමග්ගේ ධාතුන් වහන්සේලාත් අපට අද තවත 6 සිට දින කීපයක් වන්දනා මාන කරන්න අවස්ථාව සලසා දෙනවා. එනිසා මේ අවස්ථාව අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේගේ උපත බුදුවීම් පිරිනුවම් පෑමකින් තෙමගුල් මුල් කරගෙන පිළියන්ද නගර මැදියේ පිහිටා තිබෙන විහාරස්ථානයේ අද දවස පුරා පින්කම් රාශියක් සිද්ධ වෙනවා. ඒ සඳහා සංවිධානය කරපු හැම ජනාටමත්, මාධ්‍ය ආයතනයටත්, ITN ආයතනයටත් හැම ජනාටම ස්තුතිය පුද කරමින් ලබාගත් කුසල් ඔබ අප හැම ජනාටම හේතු වේවා. අති උතුම් අමා මහ නිවන් සම්පත් උදා කරගන්නට මේ පින හේතු වාසනා වේවා. විශේෂයෙන් අපේ සිද්ධාර්ථ ධම්පාසලේ

0: දරුවෝ තැන්පත්ව කටයුතු කරා. තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ, අප සියලු දෙනාම උදෑසනින් උතුම් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වන්නට අවැසි ඒ මඟ පෙන්වීම සිදු කරා. අපේ නායක හාමුදුරුවෝගේ අනුශාසනාව තුළ මේ විහාරස්ථානයේ කොතෙක් දුරකට ධර්ම ශාස්ත්‍රෝදය වෙනුවෙන් කැපුණු විහාරස්ථානයක්ද කියන වග අපට දැනගන්නට හැකියාව ලැබුණා.
2: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් මිසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
3: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: විලාව උදෑසන 6යි විනාඩි

0: වෙලා උදෑසන 6යි විනාඩි 30යි. සසර මඟ ගිනි නිවූ මහා කරුණිකයාණෝ අසිරිමත් බුදු ගුණ වරුර
1: පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ.
2: බුදුරජාණන් වහන්සේ හැම රාගයක්ම හැම ද්වේෂයක්ම හැම මෝහයක්ම මුළුමනින්ම දුරු කළ නිසා අරහං වනසේක. බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක, කනින් ශබ්ද අසා, නාසයෙන් ආග්‍රහණය කොට, දිවෙන් රස විඳ, කයෙන් පහස ලබා, මනසින් අරමුණු සිතා, ඒ කිසිවකට නොවැළුණසේක, නොගැටුණසේක, මුලා නොවුණසේක, ආශාව දුරු කළසේක. එම නිසා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ අරහං වනසේක, අරහං වනසේක, අරහං වනසේක.
0: සියල් සිත් නිවාසන සාලන්නට

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN
2: විලාව උදෑසන 6:33යි.

0: මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි 2 දක්වා මිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපයේ සජීව තොරතුරු ලක්හඬි
0: බෙතිබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අජීර්ණ තත්ත්ව වලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි. කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලක්හඬි මොනින් ඉස්සල් අකුරු අතර පුවත් සොයන පත්තර
0: සහයෝගීතා අනුග්‍රහය
2: කොටු දෙක

0: බුදුපන සිතනිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර දායකත්වයෙන්.
2: වෙලාව උදෑසන 6යි විනාඩි 37යි. අද වගේ උතුම් දිනයක එදා අගෝ හමස්මි ලෝකස්ස, දිට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්ති දාහනී පුනබ්බහූති කියලා මම ලෝකයට අග්‍ර වෙමි, මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි, මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි, මේ මාගේ අවසන් උපතයි, යලිපදීමක් නොමැත කියලා දෙවිවරුන්ගේ සාදු නදමෙද මුළු මහත් විශ්වයම සනහලමින් අභීතව සිංහනාද කරමින් බෝසතාණන් වහන්සේ තැබූ සත්පියුම් පියවර මහා ප්‍රඥාවක උල්පතයි. වෙලාව උදෑසන 6යි විනාඩි 38යි. මේ ලක්කණ්ඩායි

මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරමින් බුදුන් වහන්සේ ලෝකයට අපරිමිත වූ බොහෝ දේ දායාද කළා. උන්වහන්සේගේ අවසාන බුද්ධ වචනය වුණේ අපමාදේන සම්පාදේත නොපමාව කුසල් රැස් කරන්න කියලා. 80 වියට පත්වුණු තිලොගුරු බුදුපියාණන් වහන්සේ සිය ධර්මදූත මෙහෙවර නිමා කරමින් කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුවෙනට තමයි වැඩම කළේ. එහිදී පලවන ලද මංචකී සතපුණු උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතා තමයි අවසාන බුද්ධ වචනය දේශනා කළේ, අපමාදේන සම්පාදේත කියලා. ඉතින් කුසල් රැස් කරගන්නට අද දවස වෙන් කළා තියෙනවා. ඉතින් අද දවස විතරක් නෙමෙයි, හැමදාම කුසල් රැස් කරගන්න කියලා තමයි ඉල්ලීම වෙන්නේ. උන්වහන්සේගේ ඉල්ලීමත් එක්ක මං කල්පනා කළේ මේ ලෝකෙට දායාද කරපු ආදරණීය අම්මා. අම්මා සමහරුන්ගේ ජීවිතුන් අතර ඉන්නවා. ඒත් අම්මා මියදුන අස්සේ නොදැක නොබලෑ ඉන්න දරුවෝ මේ වෙලාවේ අහගෙන ඉන්න ඇති කියලා මං විශ්වාස කරනවා. සමහර වෙලාවට මේ ලෝකයේ දකින්න පුළුවන් උනේ කවුරුන් නිසාද? ඔබ මේ කරන කියන සියලු දෑ කරන්නේ කාටවත් විද්‍යාත්මකව පවා සොයා ගන්නට නොහැකි වුණු පියුරුක අග්ගිස්සෙන් වැහෙන ලේ කිරිබවට පත් කරන ක්‍රමවේදය කුමක්ද? ඒ තාමත් ප්‍රශ්නාර්ථයක්. ඊට උඩින් යම්කිසි විදියකින් පුංචි හරි සීරිමක් වුණොත් ලේ ගලා යනවා. හැබැයි ඊට පොඩ්ඩක් මෙපිටට වෙන්න ඔබ එදා උරාබියු කිරි රුධිරය ආදරණීය අම්මගේ. හැබැයි එහෙම අම්මා පිළිබඳව කුසලේ රස කරන වාතියා මතකයවත් අවදි වෙන දරුවන් ඉන්නවා නම් එය මෙහිපිට සම්පතක් වූ දරුවෙක්මයි. ඒත් ආදරණීය අම්මා දකින්න මරණයකටවත් නැති දරුවෝ නැතුවාම නොවේ. දුක හිතෙන හිතෙරෙදෙන වෙලාවක් නම් මේ ආයේ දවසක අම්මව දකින්න නොලැබෙන දවසක් ආවොත් එදාට කොයිතරම් කම්පා වෙන දරුවෝ මේ මිහිමත ඉන්නවද? බලන්න යන්න නොහැකිුණා නම් අද වෙන් කරගන්න ආදරණීය අම්මා තාත්තා බලන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: විලාවු දේශන 6යි විනාඩි 52යි.

වෙලාව උදැස්න 6යි විනාඩි 56යි. සිත නිවන බුදු වදනින් ලෝම සනසන මේ පින්බර වෙසක් දවසේ ආදරණීය අම්මා විතරක් නෙමේ තාත්තා මොනතරම් කැපවීමක් ඔබ වෙනුවෙන් කළාද. තාත්තා දහදිය හෙළලා මාංශය වපුරලා අස්සන නෙලාගෙන දායාද කළේ ඔයාට. ඔයා තාත්තා ගැන හිතුවද කල්පනා කළාද? හැබැයි තාත්තා ගැන සමහරු නොහිතන විටත් තාත්තා වගේ සතුන්ටත් ආදරය කරන්න පුළුවන් කියලා හිතෙන දැනෙන ගීතයක් රසවිඳින්න සූදානම් වෙන්නේ. හරියට තාත්තා වගේ ඒ මට සතාට ආදරේ මුළු පවුලක්ම පරම්පරාවක්ම ජීවත් කරවන්න දායකුනේ ආදරණීය සිව්පාවි. ඒත් මං හරි ආදරේ ලෝකේට ආදරය අවැසි කාලයක් මේ.

0: සිදුහත් උපත, ගෞතම බුද්ධත්වය, බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5, FM 93.7, ලකාණ්ඩ රේඩියෝ ITN.

0: උදැසන 7:11
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ITN ලක්හඬ පූජා
3: සම්

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා. ප්ලාස්ටික්, පොලිතින් නැති වසක් කොළලක්.
4: ගන්සල් සංවිධායකවරුනි, පොලිතින්, ලන්ෂීට්, ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
2: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: දෙසන හතයි විනාලේසියකයි.
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මේ හඳුන් ගුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.
5: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: අයිබන් සුබම සුබ දැසනකු දෙහතයි විනාඩි 23යි මේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොයේ දවසේ අද ඔබ වෙනුවෙන් ස්වාධින් රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලක්කන විදිහට අපි පොදා විශේෂ වැඩසටහන් ගණනාවක් ඔබ වෙනුවෙන් විකාශය කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ ගැන විස්තර කියන්න, ඒ ගැන විස්තර දැනගන්න ඔබත් එක්ක අපි කතා බහ කරන්න සූදානම්. විශේෂයෙන් අද උදෑසන සිට සවනක් රැස් අපේ පොදා විකාශයේ උදෑසනම ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සමගාමී විකාශයක් විදිහට අපි පවත්වන්න කටයුතු කරා. අපි දැන් සම්බන්ධ කරගන්නවා, නලිනුත් ඉන්නවා මෙතන මැදිරියේ. මේ අපි දැන් සම්බන්ධ කරගන්නවා උදෑසනම අද අපේ පූජා වෙසක් කලාපය, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ මාධ්‍ය අනුග්‍රාහකත්වයේ දක්වන පූජා වෙසක් කලාපය පිළියන්දල සහ කැස්බෑව නගර කේන්ද්‍ර කරගනිමින් බොහොම සුන්දර විදිහට, බොහොම බුද්ධාලම්බන ප්‍රීතිය වැඩෙන විදිහට අපි පවත්වන්නට සංවිධානය කටයුතු කරලා තිනවා. විශේෂාංග ගණනාවකින් සමන්විත මේ වෙසක් කලාපය ගැන කියන්න අපි අපේ හිතවතා, එහෙම නැත්නම් අද හවස තනිකර මේ වැඩේ ලක්කන වෙනුවෙන් කරන්නට අපේ පිරිසත් එක්ක පෙත්‍ර ගිහිල්ලා ඉන්න සමීර කාර්යව සම්බන්ධ කරගන්නවා. සමීර, අයිබුවන් සුබ උදෑසනක්.
1: රනිල්, ඒ වගේම නලින්, ඔබ දෙබලටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. උතුම් සම්බුදු තෙමගුල තේමා කරගනිමින්, නිමිති කරගනිමින් පිළියන්දල පුරවරයේම පිළියන්දල කලාපයේම එකම වෙසක් මංගල්‍යයක් බවට පරිවර්තනය වී තිබෙනවා මේ මොහොත වන විට. අපිට දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණේ තමයි කැස්බෑව ශාසන ආරක්ෂක බල මණ්ඩලය, ඒ වගේම කැස්බෑව නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම ස්වේච්ඡා සංවිධාන, මේ සියල්ලම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග අත්වැල් බැඳ ගනිමින් මේ දැවැන්ත වෙසක් කලාපය නිර්මාණය කර තිබෙනවා පිළියන්දල කේන්ද්‍ර කර ගනිමින්. අද දවස උදෑසන කාලේ මේ මොහොත වන විට රනිල්, පිළියන්දල නගර මැදේ පවතින තත්ත්වය තමයි සවස බොහෝ පිරිසක් පිළියන්දලට ITN පූජා වෙසක් කලාපය නැරඹීම සඳහා පැමිණෙන බව අපිට තොරතුරු ලැබෙනවා. විශ්වාසයි, මොකද ඒ තරම් දැවැන්ත කලාපයක් නිර්මාණය වී තිබීම නිසා මේ මොහොත වන විට පැමිණෙන පිරිසට අවශ්‍ය සනීප ආරක්ෂක කටයුතු, ඒ වගේම අනෙකුත් පහසුකම් සියල්ලම සම්පූර්ණ කිරීම සඳහා ස්වේච්ඡා සංවිධාන වගේම කැස්බෑව නගර සභාව කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ නිසා එයත් අපිට මේ මොහොතේ දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම දන්සැල් ගණනාවක් විවිධ ස්වේච්ඡා සංවිධාන වලින් සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා ලහිලයියේ ඊට අවශ්‍ය ස්වේච්ඡාවෙන් තමන්ගේ ශ්‍රමය කැප කරමින් ලබා දෙමින් ඒ කටයුතු සිදු කරන පිරිසත් මේ මොහොතේදී දන්සැල් වල ක්‍රියාකාරීව කටයුතු කරමින් සවස එන පැමිණෙන පිරිසට බැතිමතුන්ට ආහාර පාන ලබා දීම සඳහා සූදානම් වන ආකාරයක් දැක ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ කැස්බෑව කලාපය කේන්ද්‍ර කරගන්නමින් පාසල් ගණනාවක් පහන් කූඩු ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් වී සිටිනවා. ඒ නිසා දර්ශනීය පහන් කූඩු ගණනාවක් පිළියන්දල නගරය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබෙනවා. ඊට අමතරව තොරන් හයක් අපිට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා පිළියන්දල ITN පූජා වෙසක් කලාපයට ඔබ මිනියොතින්. ඒ නිසා ප්‍රධානම තොරණ අපි දකිනවා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිරිපිට තියෙන සෝම්බිරි චන්ද්‍ර ක්‍රීඩාංගණයේ අසල තිබෙන තොරණ දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. ඊට පස්සේ පිළියන්දල අලුත් බස් නැවතුම්පොළේ දැවැන්ත තොරණක් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම පරණ බස් නැවතුම්පොළ ආශ්‍රිතවත් තොරණක් නිර්මාණය වෙනවා. ඒ වගේම අතුරුපාර පිළියන්දල කැස්බෑව අතුරුපාරේ දර්ශනීය තොරණක්, ඒ වගේම පහන් කූඩු, ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ පිළියන්දලට ඇතු වෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ග හතරම ආවරණය වන ආකාරයට විදුලි බුබුළු වලින් දැවැන්ත වියනක් නිර්මාණය කර තිබෙනවා කිලෝමීටර් ගණනාවක් එහාට. රනිල්, ඒ දැවැන්ත විදුලි බුබුළු ආලෝක දහස් ගණනක් විදුලි බුබුළු වලින් මුළු ප්‍රදේශයේම ආලෝකමත් කරන්න සංවිධායකින් කටයුතු කර තිබෙනවා. ඉතින් ITN පූජා මේ වෙසක් කලාපයේ මේ මොහොත වන විට තවත් අපි දකින කාරණයක් තමයි පුංචි දරුවන්ට විනෝද වීම සඳහා අවශ්‍ය ක්‍රීඩා රැසකුත් මේ වෙසක් කලාපයට ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා මේ සියලුම දේවල් වලින් සමන්විත අංග සම්පූර්ණ ලස්සන වෙසක් කලාපයක් සම්බුදු තෙමඟුල වෙනුවෙන් නිර්මාණය කරන්නට ITN පූජා අපිට හැකියාව ලැබී තිබෙනවා. ඒ නිසා ලක්කඳ ගුවන්විදුලියත්, ස්වාධීන රූපවාහිනී, ITN TV මේ සියලු දෙනාම අද දවසේදී දැවැන්ත මෙහෙයක් කැපවීමක් කරන උදෑසන කාලයේ සිටම මේ කටයුතු ඔබට සමීප කරන්න. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන තව එක කාරණයක් තිබෙනවා. ඊයේ දවසේදී සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අයිත් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාල පරිශ්‍රයේ ඊයේ තැන්පත් කර තිබුණා. ඊට පස්සේ සවස 3ට ඒ සර්වඥ ධාතුන් වහන්සේලා රැගෙන වැඩම කරවනු ලැබුවේ පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ. පිළියන්දල තිබෙන ප්‍රධානතම නගරයේ තිබෙන විහාරස්ථානයේ එහි අවස 5:30 සිට අද සර්වඥ ධාතුන් වැඳ පුදා ගැනීමේ අවස්ථාව සියලු බැතිමතුන්ට ලබා දී තිබෙනවා. ඒ නිසා මංගල සේරුවාවිල මංගල රජ මහා විහාරස්ථානයේ වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කර තිබෙනවා. ඒ නිසා බොහෝ පිරිසක් අපි විශ්වාස කරනවා සර්වඥ ධාතුන් වහන්සේ සියසින් දැක බලාගෙන පහන් සිතුවිලි ඇති කර ගැනීම සඳහා පැමිණේවි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඒ නිසා ඒ සියලු පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගැනීම සංවිධානය කර තිබෙනවා. ඒ නිසා කිසිදු ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියලා අපේ විශ්වාසයේ සියලුම ස්වේච්ඡා සංවිධානය කාවන්වත් බැඳ ගනිමින් විශේෂයෙන්ම කැස්බෑව නගර සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ මේ කටයුත්තට ලොකු වෙහෙසක් ගනිමින් ක්‍රියා කරන ආකාරය පෙන්වනවා. අපි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හරහා ලක්කඩ ගුවන්විදුලි හරහා මේ සියලු කටයුතු විටිමිට විසුරුවා හරින්නට ඔබට දැක බලා ගන්නට ඔබේ නිර්මාණයට ගෙනෙන්නට සූදානම්ක් තිබෙනවා. ඒ නිසා උතුම් මේ මංගල්‍ය බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පරිනිර්වාණය කියන මේ සම්බුදු තෙමගුල මේ මංගල්‍ය සිහිපත් කරන්නට ITN පූජා වෙසක් කලාපයේ මේ වන විට දැවැන්ත වෙහෙසක් ගනිමින් වහන්සේට කරන්න පුළුවන් උපරිම ගෞරවය අපි සූදානම් ඉටු කරන්නට. එයයි රනිල් එවැගේම නලින් පිළියන්දල වෙසක් කලාපයේ පවතින තත්ත්වය. ඉතින් අපි තවත් එකම එක කාරණයක් ඔබට සඳහන් කරන්න විශේෂයෙන්ම අද සවස් වරුවේ සිට ලක්කඩ විශේෂ මැදිරියක් එවැගේම ස්වාධීන රූපවාහිනී විශේෂ මැදිරියක් මේ කලාපය තුළ නිර්මාණය කර තිබෙනවා. ඔබට අපිත් එක්ක සම්බන්ධ වන්නට පුළුවන් ඇවිල්ලා මේ ITN පූජා වෙසක් කලාපයට ඔබ පැමිණියොත්. ඒ නිසා මේ අතිරිමත් මංගල්‍ය ඉතාමත්ම වර්ණවත් කර තිබෙන ITN පූජා වෙසක් කලාපයේ දැක බලා ගන්න, නරඹන්න, ලක්කඩ ගුවන්විදුලි එක්ක අත්වැල් බැඳ ගන්න, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග අත්වැල් බැඳ ගන්න කියලා පිළියන්දල නගරයේ සිට ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ස්තුති අවස්ථාව ලබා දුන්නාට
2: බොහොම ස්තුතියි. මං හිතන්නේ අද දවස පිළියන්දලට කොහොමද එන්න ඕනේ, දැන් එහෙම තමයි රනිල් මතක් කරන්න වෙන්නේ. දැන් අද දවසේදී විවිධ වැඩසටහන් තොරන් බලන්න යනවා නම් ලංකාවේ හැම තැනකම වගේ තොරන් දකින්න පුළුවන් කමකුත් තියෙනවා. දැන් ඒ අතරදී කෑගල්ල බෙලිගල රජමහා විහාරස්ථානයේ මේ අද උදෑසනත් පෙරහැර 7ක්, රාත්‍රියේදීත් පෙරහැර 7ක්, ඒ කියන්නේ පෙරහැර 14ක් පැවැත්වෙනවා. මේක සංස්කෘතික උත්සවයක් විදිහට තමයි සංවිධානය කරලා තිබෙන්නේ. දළදා වහන්සේ වැඩ සිටි බුද්ධ ප්‍රාණ ධාතුන් වහන්සේලා, ඒ වගේම මේ දෙතිස්පල්ල රුහ බෝධින් වහන්සේ වැඩ සිටින පුණ්‍ය භූමියක කෑගල්ල බෙලිගල රජමහා විහාරස්ථානයේ තියෙන මේ පෙරහැර 14ත් එක්කත් එකතු වෙන්නට කියලා අපි ගෞරවයෙන් යුතුව මතක් කරනවා.
3: මේ අපි සඳහන් කරා වගේම මේ ITN පූජා වෙසක් කලාපයේ කියන්නේ නලින් අපි හැම විටම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ලංකාවේ ප්‍රමුඛතම මාධ්‍ය කාර්යභාරය ඉටු කරන ආයතනයක් විදිහට අපි මේකේ පොඩි වෙනසක් හැමදාම කොළඹටම සීමා වෙච්ච වෙසක් වලින් ටිකක් කොළඹින් චුට්ටක් එහාට ගිහිල්ලා මොකද මුගක් වෙලාවට මේ වෙසක් වල තියෙන ප්‍රශ්නයක් තමයි වෙසක් නරඹන්න පැමිණෙන අයට තියෙන ප්‍රශ්නයක් තමයි නේද ඔබට හොඳම අත්දැකීම දෙනවා. දැන් අලුතර තමයි ලංකාවේ විශාලතම තොරණ නිර්මාණය වෙන්නේ. හුඟක් අය කොළඹට යන්න උත්සාහ කරනකොට මුළු කොළඹම කොළඹට ඇතුළු වෙන සියලුම මාර්ග තදබදයක් ඇති වෙනවා. ඕක තමයි ඇත්ත තත්ත්වය. වෙසක් බලන්න යනටත් වඩා අපිට ඉන්න වෙලා තියෙන්නේ ට්‍රැෆික් එකේ. මේකට විසඳුමකුත් එක්ක තමයි අපි පූජා වෙසක් කලාපේ කිලෝමීටර් ගණනාවක් දිවෙන විදිහට හොඳට අත්දැකීම් තියෙනවා. බොහොමතර ඇවිදලා තියෙනවා. පිළියන්දල නගරයේ ගැස්බෑව නගරයේ කේන්ද්‍ර කරගෙන මේ ටිකක් විසිරුණු වෙසක් කලාපයක් විදිහට හැමෝටම ගිහිල්ලා නිදහසේ බලන්න පුළුවන් විදිහට. එතකොට වෙසක් කලාපයක තියෙන්න පුළුවන් සියලු මංග නේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ ඉඳලා හැමෝම කියනවා වගේ නේද තොරණ හතක් ඉදි කරනවා කියන එක, පහන් කූඩු, එතකොට පහන් කූඩු තරඟ මේ සියල්ල තියෙන තැනක් විදිහට තමයි පූජා වෙසක් කලාපය අපිට හඳුන්වලා දෙන්න පුළුවන්.
2: ඒත් එකම දැන් මේ අද අපිට දන්සල ක්‍රියාත්මක වෙනවා. දැන් දන්සල වඳින්න යන්න කියන මේ ඉල්ලීමක් තියෙනවා.
3: ඔව්, දැන් අපි තව ටිකකින් සම්බන්ධ කරගමු. අපේ සුභසාධක සංගමයේ ITN සේවක සුභසාධක සංගමයේ අපේ පිරිස බොහෝ දෙනෙක් ඉන්න නම්බලින් කියන්න බෑ. අපි මේ දැන්දැන්ම මේ අපි දැන් ඇත්තටම අපිටත් නිවාඩු දවසක් නේ පොහේ කියන්නේ. හුඟක් අය නිවාඩු දවසක් හැබැයි අපේ අය රාජකාරියෙන් එහාට ගිහිල්ලා ඊයේ රාත්‍රියේ ඉඳලා පිරිසක් පූජා වෙසක් කලාපේ සවනක් රැස් මේ වෙලාවෙත් එවෙනුවෙන් කැප වෙනවා. ඒ වගේම තව පිරිසක් රාජකාරියෙන් එහාට ගිහිල්ලා මේ දන්සල සංවිධානය කරන්න, එහෙමත් නැත්නම් ITN සේවක සුපසාධක සංගමේ පිරිස එකතු වෙලා මේ වැඩේ බොහොම සාර්ථකව සීනි සම්බල් සමග පහන් දන්සලක් ITN පරිශ්‍රයේ අපි සංවිධානය කරලා තිනවා. හෙට සේවා වනිතා සංගමයේ මගින් අයිස්ක්‍රීම් දන්සලක් සංවිධානය කරලා තිනවා. අපි තව චුට්ටකින් දසුන් වසන්ත අපේ සේවක සුපසාධක සංගමේ ලේකම්වරයා ඉන්නවනේ. දසුන් වසන්තව සම්බන්ධ කරගෙන අපි කතා කරමු කොහොම දෙන්න ඕනි මොනවද දෙන්න කොච්චර වෙලා දෙනවද
2: වෙනදට වඩා වෙනසක් තියෙනවා. දැන් මොකද මේ ආයතන පරිශ්‍රය තුලත් මේ වෙනදට රාජකාරියේ නිරත වෙන අතරතුරේදී සෞඛ්‍ය ගෙනල්ලා මේ කූඩු වල තත්ත්වයට පත් වෙලා තිබුණා. හැබැයි මේ වතාවේ එහෙම දෙයක්ත් තියෙනවා.
3: මේ වතාවේ බොහොම සුන්දර පහන් කූඩු ප්‍රදර්ශනයකුත් ඔබට නරඹන්න පුළුවන් අපේ ITN පරිශ්‍රයට આવොත් එහෙම. ඒ ඔක්කොමත් එක්ක තමයි මේ වෙසක් උත්සවය කිව්වට මේ වෙසක් මංගල්‍ය වෙසක් පුරපසළොස්වක පොහොය ප්‍රතිපත්ති පූජාවට ආමිස පූජාවට මුල් තැන දෙමින් විශේෂයෙන් අද දවස අපි අර හැමතිස්සෙම කියනවා ප්‍රතිපත්ති පූජාව වෙනුවෙන් සවනක් රැස් සජීවී විකාශය මුළු රටටම බලන්න ගෙදර ඉඳන් සිල් ගන්නත් පුළුවන් විදිහට ඔබට ඒ කටයුතු සංවිධානය කරලා තියෙන වෙලාවේ ආමිස පූජාව වෙනුවෙනුත් සවස් භාගය අපි වෙන් කරලා තියෙනවා. ඉතින් අර අපි හැමෝටම කියන්නේ ඒකයි මුලින්ම ප්‍රතිපත්ති පූජාව වෙනුවෙන්නේ වන්සල් යන්න සිල් ගන්න ප්‍රතිපත්ති පූජාව වෙනුවෙන් වෙන් කරලා උදෑසන ඊට පස්සේ ආමිස පූජාව වෙනුවෙන් ඔබේ කාලය වෙන් කරගන්න කියන එක.
2: දැන් රනිල් නම් සමහර ලාවට කාර් රථයෙන් වෙන්න පුළුවන් යතුරුපැදියෙන් වෙන්න පුළුවන් ගමන් කරන්නේ මේ ඔය වෙසක් බලන්න. හැබැයි ඉතින් ඔය ඈත පිටිසර ගම්මාන වලට ගියාම ටැක්ටරේ නැගලා මේ යන අයත් ඉන්නවා. හැබැයි ඉතින් එහෙම යද්දි බොහොම පරිස්සම් වෙන්න ඕන කියන කාරණාවත් මතක් කරන. මොකද මේ ගොඩක් ලාඩ ඔය මේ කකුල් දෙක එළියට දාගෙන දොර ඇරලා වාඩි වෙලා යනවා. පිටිපස්සෙන් එන වාහනය සමහරලාට තිරිංග තද කරන්න හැමතකුණොත් කකුල් දෙකට දෙවියන්ගේ පිටයි.
3: මුකුත්ම නැතුව මේ හැල්මේ දුවන බයිසිකල් සාල විසයක පාට 100ක් 200ක් යන මල්ලිලා ඉන්නවනේ.
2: අර හෝන් ගහගෙන.
3: ඔව් ඉස්සර නම් තිබ්බේ පාපැදියෙන් ඔය යන ඔය විසබ් බල දෙන කාරණාව. මේ යතුරු පැදිවල යන සහෝදරවරු මේ අනිත් අයත් පාරේ යනවා කියන එක මතක තියාගෙනනේ.
2: රේස් පදින්නේ නැතුව.
3: රේස් පදින්නේ නැතුව.
2: තනි රෝදෙන් යන්නේ නැතුව.
3: තනි රෝදෙන් යන්නේ නැතුව මේ වෙසක් ඒ විදිහට සමරන්න වෙසක් ඒ විදිහට නරඹන්න පුළුවන් විදිහට පරිසරය සකස් කරගන්න. මම මතක් කරන්නම් ඊයේ දිනුම් මැදලත මේ ජාතික ලොතරැයි මණ්ඩල ලොතරැයි වල ප්‍රතිඵලත් මේ ගමම ඊයේ දිනුම් මැද්ද 29 වෙනි සිකුරාදා දිනුම් මැද්ද ජාතික ලොතරැයි මණ්ඩල ලොතරැයි වල සුබ දවසක් ලොතරැයි ප්‍රතිඵල අපි ඔබට කියන්නේ. කටක ලග්නේ වාසනාවන්ත අංක 11 21 සහ 59 කටක ලග්නේ 11 21 59 NLB ජය ලොතරැයි අයි ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 6755 අයි ඉංග්‍රීසි අක්ෂරය 6755 අද සම්පත ලොතරැයි වාසනාවන්ත අංක 11411 7411 7411 7411 හඳහනේ වෘෂභ ලග්නයේ වාසනාවන්ත අංක 3 11 43 සහ 56 හඳහනේ වෘෂභ ලග්නයේ 3 11 43 56 තමයි වාසනාවන්ත අංක. ධන නිදානේ S ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 7 26 55 සහ 81 S ඉංග්‍රීසි අක්ෂරයේ 7 26 55 81 මෙගා පවල උතරයේ N ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 15 වාසනාවන්ත අංක 13 29 41 සහ 43 මෙගා පවල් උතරයි N ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 15 වාසනාවන්ත අංක 13 29 41 සහ 43 ගොවිසතල උතරයි A ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 41 50 62 සහ 76 A 41 50 62 76 මහජන සම්පත උතරයි B ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක පිළිවෙලින් තිබෙ මේ විදිහට 5 1 7 4 1 1 B 5 1 7 4 1 1 මේ තමයි ඊයේ දිනුම් මැදපු මහජන සම්පත සහ මේ අනිකුත් ලොතරැයි වල ජයග්‍රහී අංක. ඉතින් ඒකනත් අපි ඔබට මතක් කරනවා උදේ 7 විනාඩි 36යි වෙලාව.
4: සම්බුදු සිසිලසෙන් නැහැ වෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් මෙවි සැනහේවා. FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: නැවත නැවත ඉපදීම දුකකි. ඒ නිසා මේ ආත්මභාවය නැමැති ගිය සාධන වඩුවා සොයමින් ඔහු සොයාගත නොහැකිව හෙවත් ඒ පිළිබඳ නුවණ නොලබා සසර නොයෙක් ජාතිවල ඔබ මුබ ඇවිද්දෙමි. වඩුව ඔබ මා විසින් දක්නා ලද්දෙහිය. ඒ නිසා ඔබට නැවතත් ගේ සෑදිය නොහැකිය. ඔබගේ ගෙයි සියලු පරාල බිඳ දමන ලදී. එහි කැණි මඩලද සුණු විසුණු කරන ලදී. මාගේ සිත නිවනට පිවිසියේය. තණ්හාවද කෙලවර කළෙමි.
1: Through many a birth have I wandered in samsara, seeking the house builder, but fail to trace him. Woeful it is to be born again and again. O house builder, I have spotted you. You shall not build the house again. All your rafters have been destroyed. Broken is the ridgepole. Liberated is my mind.

0: උදේ 7:42 වෙලාව.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාඩය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාඩයයි.

ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176797

ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලකන්ද රේඩියෝ ITN.
3: උදේ 7 විනාඩි 47 වෙලාව අපි දැසන අටට ඔබට සවනක්‍රස් සජීවිකාශත් එක්ක සමගාමීව ධර්මදේශනයේට සමන් දිනට අවස්ථාව ධර්ම ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දෙන සූදානම්. ඒ අතරේ අපි කියවන්නේ නලින් නේද අපේ විශේෂ වැඩක් ගැන. ස්වාධින් රූපවාහිනිය කිව්වහම අපි වෙසක් එකට අගලැස්ති වෙන්නේ නේද? මාස ගානක ඉඳන්
4: මේ බුද්ධ පරිනිර්වාණයේදී බුදුන් වහන්සේ දේශනා කරනවා දැන් මේ අපවාදේන සම්පාදේත කියලා මේ කුසල් සම්පාදනය කරගන්න කියලා තමයි කියන්නේ. දැන් මේ දසුන් වසන්තරත් මං හිතන්නේ කුසලය සම්පාදනය කරගන්න පුළුවන් වෙයි.
3: ඔව් විශේෂයෙන් අපි ඔබට කිව්වා වගේම අපි උදෑසන වරු ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සවනක්‍රස් සජීව විකාශය ඔබට ඉදිරිපත් කරද්දී පූජා වෙසක් කලාපයේ විදිහට ක්‍රියාත්මක වෙද්දී ITN සේවක සුබසාධක සංගමය හැම විටම මේ ප්‍රදේශයේ වික්‍රමසිංහපුර ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි අද දවසේ කරන විශේෂ වැඩසටහන ගැන විශේෂ වැඩ ටික ගැන දැනුවත් කරන්න සේවක සුබසාධක සංගමයේ ITN සේවක සුබසාධක සංගමයේ ලේකම්තුමා අපේ දසුන් වසන්ත වෙන්දට සංවිධායක විදිහට හමු වුණා. අපි ලේකම්තුමා විදිහට කතා කරන්නේ දසුන් අයබුවන් සුබ උදෑසනක්. අපිට කියන්නකෝ මේ වැඩසටහන ගැන මොන වගේ වැඩසටහනක් දවසේ අපි සංවිධානය කරලා තියෙන්නේ මේ ජනතාව වෙනුවෙන්?
5: ඇත්තටම රනිල් මේ වසරේ ආධ්‍යාත්මය තුළම පින්කුසල් වඩවා ගන්න තියෙන උතුම්ම දවස තමයි අද දවස. ඒ නිසා තමයි අද බොහෝ දෙනෙක් මේ අලුයම් ගිර නැගෙන්නටත් ප්‍රථම දසදින් සිසුවන්ද හේවිසිහඳ සාධුනාදී මැද පන්සලට ගෙහෙලා ප්‍රතිපත්ති පූජාවන් වල නිරත වෙන්නේ. ඊට පස්සේ එතනින් මෙපිට ආධ්‍යාත්මය තුළ පින්කුසල් වඩවා ගන්න ආමිෂ පූජාවන් වලත් නිරත වෙන්න ඔවුන් අමතක නොකරන්නේ. ඒ නිසා අපි ඔය සියලු තැන්සි තියෙන අවස්ථාවන් විවර කර දෙමින් බොහෝ දෙනෙකුට පින්කුසල් වඩවා ගන්න සමහරවිට පන්සලට යන්න බැරි උදවිය වෙනුවෙන් ඔවුන්ට නිවසේඳන් ඒ කටයුතු කරන්න. ඊට පස්සේ සමහර වෙලාවට තමන් නොදන්න තැනක පින් කටයුත්තක් සිදු කරන ඒ පිළිබඳව දැනුවත් කරන්නත් මාධ්‍ය ජාලයක් විදිහට ස්වාධීන රූපවාහිනියත් ලක්කඩ ගුවන්විදුලියත් නිරන්තරයෙන් කටයුතු කරන්නේ. ඒ අතර අර ඔබ කිව්වා වගේ අපේ ස්වාධීන රූපවාහිනියේ පරිශ්‍රය පිහිටලා තියෙන වික්‍රමසිංහපුර කේන්ද්‍ර කරගනිමින් අපේ නිරන්තරයෙන් වෙසක් පුණ්‍ය මහෝත්සවයේ සමගාමීව බොහෝ ආමිෂ පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් ක්‍රියාත්මක කරන ඒ පිළිබඳව ප්‍රජාව දැනුවත් කරනවා. අපි මෙවර ITN සවනක් රැස් වෙසක් 2026 නමින් ස්වාධීන රූපවාහිනි සේවක සුබසාධක සංගමය ස්වාධීන රූපවාහිනි පරිශ්‍ර කේන්ද්‍ර කරගන්නෙන් අපි ස්වාධීන රූපවාහිනියේ අන්තර් අංශ පහන්කුරු තරගාවලිය සංවිධානය කළා. කියන්න සතුටුයි රනිල්, ඔබද ඇතුළුව ලක්කඳද ඇතුළුව පහන්කුරු 18ක් නිර්මාණය කරලා ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අද සවස 6 සිට අපි මේ වෙසක් පහන් කුරු ප්‍රදර්ශනය වෙනුවෙන් මහා ජනතාවට විවෘත කරනවා වගේම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපි සවස 6 සිට මේ පහන් කුරු ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් එක්ක අපි තේන් සම්බන්ධ සමග පාන් දන්සලත් ආරම්භ කරනවා. මේ වෙනකොට ඒ සඳහා කටයුතු ලහිලහි සූදානම්. ලුණු සුද්ධ කරනවා නේද රනිල්? සූදානම් කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි පාන් ටිකත් මේ වෙලාවේ අපිට සැකසෙන වගක් ආරංචි අපි ටිකක් හවස් වෙලා මේ ටික අරගෙන එන්න කියලා කිව්වා. ටිකක් රස්නෙම්ම එන අයට දෙන්න. එනිසා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අද පළවෙනි දවස විදිහට වෙසක් පුර පසළොස්වක පොන් පොහේ දවසේ සවස 6ට ITN පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මේ වෙසක් පහන් කූඩු තරඟේ නර්මන්පත් ඒ වගේම සවස 6ට ක්‍රියාත්මක වෙන ඒ සම්බන්ධ සමග පාන් දන්සල භුක්ති විඳින්නටත් අපි මහජනතාවට ආරාධනා කරනවා. ඒ වගේම තමයි හෙට දවසේදී අපි මේ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය ආරම්භ කරන සවස 6ට හෙට සවස 6 සිට අපි ක්‍රියාත්මක කරනවා අයිස්ක්‍රීම් දන්සල. ඒ සඳහා සේවක සුබසාධක සංගමයත් ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ මේ කටයුත්ත වෙනුවෙන් උරදීලා කටයුතු කරනවා. ඒ වගේම තමයි ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ සේවන්තා ඒකකයත් නැත්නම් සංගමයත් මේ කටයුත්ත වෙනුවෙන් දායකත්වයෙන් ලබා දෙමින් අපිත් එක්ක අත්දැකීම් දෙකිනේ. ඒ නිසා අපි සියලු දෙනාට ආරාධනා කරනවා එන්න ඔබ බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නේ අපි සදහැසිතින් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන මේ සීන් සම්බන්ධ සමග පාණ්ඩන්සල භුක්ති විඳින්න අපි ප්‍රධාන දොරටු වෙන්න ඇතුල් වෙන්න අවකාශ ලබා දෙන. ඊට පස්සේ අපි රූපණි පරිශ්‍රයට ගිහිල්ලා මේ පහන් කුරු ටික නරබලා ඔබට දෙවන දොරටුවෙන් පිට වෙලා ඔබේ ගමන යන්න පුළුවන්. ඒ අතරතුර ඔබට බොහෝ දේ දකින්නට, බොහෝ දේ නරඹන්නට ඔබට හැකියාව ලැබෙන නිසා අපි සදහැසිතින් ආරාධනා කරමු නේද රනිල්?
3: අනිවාර්යෙන් හැමදාම අපේ රට වෙනුවෙන් වැඩ කරනවානේ. ඉතින් අදත් අපේ පිරිස මේ වෙනකොට පූජා වෙසක් කලාපේ, අනිත් සේවක පිරිස රාජකාරියෙන් එහාට ගිහිල්ලා මේ සුන්දරත්වය, එහෙම නැත්නම් මේ දන්සල ඔබට සමීප කරන්න, ඒ වගේම මේ පහන් කූඩු ප්‍රදර්ශනය ඔබට සමීප කරන්න මේ වෙලාවෙත් ලහි ලහියේ වැඩ. ඉතින් අපි හැමදාම රට වෙනුවෙන් හිටපු මාධ්‍ය ජාලයක් විදිහට අපි යුතුයකම ඔබ වෙනුවෙන් ඉටු කරන්න ලෑස්ති වෙනවා. බොහොම ස්තුතියි දසුන් වසන්ත සේවක සුබසාධක සංගමේ ලේකම්වරයා විදිහට සේවකයන් සමස්ත සේවකයන් නියෝජනය කරමින් මේ පණිවිඩය ඔබට කියන්නට එකතුනේ. නලින් පොඩි මතක් කිරීමක් තියෙනවා කරන්න. විශේෂයෙන් අද අපිට අනුග්‍රාහක දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ගැන අවුරුදු 57ක නොබිදෙන ජනතා විශ්වාසයක් ඇති නියමිත භාවිතයට ආයුර්වේද නිෂ්පාදන සකසන ආයුර්වේද නිෂ්පාදනයේ පුරෝගාමියා තමයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කියන්නේ. ඉතින් ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන, ඒ වගේම ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයක් හා තත්ත්වපාලන අංශයේ අධීක්ෂණයේ යටතේ ආයුර්වේද ඖෂධ හා නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායාද කරමින් ශ්‍රී ලංකේ ජනතාවගේ නිරෝගීකම ආරක්ෂා කරමින් සෞඛ්‍ය තත්ත්වය නංමාලි මොවුන් සිදු කරනවා. අද මේ සදහම් පණිවිඩය ලෝකෙට ගෙනියන්න ආයුර්වේද ඖෂධ සංස්ථාව ස්වාධීන රූපවාහිනියට වගේම ලක්හනටත් තමන්ගේ ශක්තිය එකතු කරමින් ඔබට මේ වෙසක් අසිරිය සමරන්නට එකතු වෙන බවත් අපි සිහිපත් කරන්නට ඕනේ. අපි පුංචි විරාමයක් කරගෙන නැවත කතා කරමු. උදේ 7:53 වෙලාවට.

0: උදහතයි විනාඩි 56යි.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: ලවයින් උදැසනටයි විනාඩිකයි. මේ උතුම් වෙසක් පුර පසොලොස්සක බොහෝ දිනය රටපුරාම ආගමික වැඩසටහන් ගණනාවක් සංවිධානය වෙද්දි උදැසන අටේ සිට අපි සූදානම් පිළියන්දල පූජා වෙසක් කලාපය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සවනක් රැස් ආගමික වැඩසටහනේ සජීවී විකාශයේ ධර්මදේශනය ඔබට සජීවීව සමීප කරන්නට ස්වාධීන රූපවාහිනී සමගාමී විකාශයක් විදිහට අපි ඒ අතරේ වැඩසටහනට සජීව සම්බන්ධතාවය ලබා ගන්න අතරේ මේ අපි කියමුකෝ කොහොමද පූජා වෙසක් කලාපයට සම්බන්ධ වෙන්නේ කියලා නලිය.
1: දැන් මේ පූජා වෙසක් කලාපයට සම්බන්ධ වෙනවා නම් දැන් විශේෂයෙන්ම මතක් කරන්න අපි අද දවසේ ආරම්භ වෙන පූජා වෙසක් කලාපය මෙහිදී මේ දකින්න ලැබෙන දේවල් ආමිස පූජාවට මුල් තැන දෙමින් බොහෝ දේවල් දකින්න පුළුවන් වුණත් මේ ප්‍රතිපත්ති පූජාව කියන එක බොහෝ දිනකට රනිල් අමතක වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේ ආධ්‍යාත්මික ගුණ වගාව තුළ ඉවසීම බොහොම ප්‍රඥාවෙන් යුතුව මේ පූජා වෙසක් කලාපයට ඇතුල් වෙන්න කියන කාරණාවත් අපි ඉල්ලීමක් හැටියට කරන්න ඕනේ. දැන් කූඩු දකින්න පුළුවන්, තොරන් දකින්න හැකියාවක් තිබෙනවා, දන්සල් වලට සහභාගී වෙන්න ඔබට අවස්ථාවක් තිබෙනවා. දැන් මේ සියල්ල අතරෙදී ඔබට යම් කිසි විදියකින් විනය පවත්වා ගන්නත් අවශ්‍ය වෙනවා. මොකද අර ඉස්සර නම් ඉතින් මේ හෝන්නේ ගහගෙන ගියා පුදුමාකාර සද්දෙට
0: මොන දාගෙන මිසිල් ගහගෙන නලා පිඹගෙන ගියානේ.
1: නලා පිඹුණ ගියා. දැන් ඉතින් නලාව පිඹුවොත් දැන් කූඩු බලන වෙනකොට සමහරවිට කූඩුවේ ඉන්න වෙයි.
0: ඔව්. එහෙම ඒ කියන්නේ ඒක අපි විසින් නැති කරගතිය යුතු දෙයක්. අපි විසින් නැති කරගතිය යුතු සොයන් විනයක් නේද මේ යන්නේ. මේ කියන්නේ ජෝගි නටන නෙවෙයි අපි කතාවට කියන වගේ නේ. අපි යන්නේ වැදගත් විදිහට මේක සමරන්නට. එහෙමත් නැත්නම් මේ පිළිබඳව සම්බන්ධ වෙන්න අපි මේ ලෑස්ති වෙනවා. ඉක්මනටම සවනක් රැස් සජීවී විකාශය පැත්තට සම්බන්ධ වෙන මොකක් හරි කියන්න හිටියා නේද? ඉක්මනට කියමු.
1: මේ කියන දේවල් ගොඩක් තියෙනවා. දැන් ඔය මේ උත්සවයක් මුල් කරගෙනනේ සිද්ධාර්ථ කුමාරයා ගීගේ නික්මෙන්නේ. දැන් රාහුල උපදිනවත් එක්ක, රාහුල කුමාරයාගේ උපදීමත් එක්ක නාට්‍යංගනාව නටලා එම්බත් වෙලා රාත්‍රිය වෙනකොට මේ අමු සෝනක් වගේ දකින්න ලැබුණා කියලා කියන්නේ. ඉතින් ඒ ගීගේ කලකිරීමට එක්තරා හේතුවක් බවට පත් වුණා. ඉතින් සමහරලාට ඔය ජෝගි නටනයි කියලා කිව්වම රනිල් මට ඒ කතාව මතක් වුණා.
0: ඔව්. මේක මේ අපි පිළිබෙතින් පෙළ ගැසෙන්න ඕන දෙකක්. මේක උත්සවයක් හරි මංගල්‍යයක් ඒවා සියලු දේ හරි. ඒ කියන්නේ මේක මේ ප්‍රතිපත්තිය මුල් කරගෙන අපි කියනවා මේ ඔබ දන්සල් දෙන්න, විසක් කලාප වලට සම්බන්ධ වෙන්න, හැමදේම කරන්න මුලින්ම ඔබේ වතාවත් ටික එහෙම නැත්නම් පිළිවෙතින් පෙළ ගැසලා විහාරස්ථානට ගිහිල්ලා සීල සමාදානට සම්බන්ධ වෙලා නේද සදහම් සෙවණේ හැදිලා හරි ඊට පස්සේ තමයි ආමිස පූජාව පැත්තට යන්නේ. මේකත් මේ ආමිස පූජාව මිසක් ඔබගේ මේක මේ විනෝද සැනකෙලියක් බවට පත් කරගන්න එපා කියන කාරණාව අපි මේක හෙට උදේ කතා කරනවා. විසක් දවසට පසු දින හෙට දවසේදී අපි කතා කරන්න සූදානම්. ඇත්තටම අපි පිළිවෙතින් පෙළ ගැසෙලද විසක් උත්සවයේ සමරන්නේ, විසක් පුන් පොහෝ දිනේ අපි ඇත්තටම ආගමික හැඟීමෙන්ද කටයුතු කරන්නේ, එහෙමත් නැත්නම් තවත් මේක උත්සවයක් විතරක් වෙලද භාණ්ඩයක් විතරක් කරගන්නවාද කියන කාරණේ පිළිබඳව හෙට දවසේ උදේ සර්ච් ලයිට් තුලින් අපි කතා කරන්නත් ලෑස්ති වෙනවා.
1: දැන් විශේෂයෙන්ම රනිල් අපි මතක් කරන්න ඕනේ දහම් පාසලෙන් මේ දරුවෝ ඉවත් වෙච්ච ප්‍රමාණයකුත් ඉන්නවා. ඒ නිසා මේ බොහෝ වෙලාවට මේකට පුද්ගලික පන්ති හේතුවෙන් වෙන්නත් පුළුවන්, වෙනත් හේතුන් මත වෙන්නත් පුළුවන්. මේ දහම් පාසලෙන් දරුවෝ ඈත් වෙලා දැන් මේ තත්ත්වයට යම් කිසි දිනක මේ ප්‍රතිපත්ති පූජාවන් ගැන කතා කරද්දී අපිට බලපැවැත්වෙන වග මතක් කරන්න ඕනේ. මොකද දහම් වගාවට එහෙම නැත්නම් ඉවසීම, ආධ්‍යාත්මය දිනු කර ගැනීම, ප්‍රඥාවෙන් පරිපූර්ණ තැනැත්තෙක් බවට පරිවර්තනය වීම, බොහෝ දේවල් ලබා ගැනීම සඳහා මේ ධර්මයේ උපයෝගී කරගන්න පුළුවන්. කොතනකවත් කියලා නැහැ. සමහර ලාවට සතුටු වෙන්න එපා. මැදුම් පිළිවෙතේ ගමන් කරන්න කියලා තමයි කියන්නේ. එනිසා මේ සතුට දුක අතර ජීවිතේ දෝලණය වෙනවා. ඒ අතරේ මධ්‍යස්ථව රැඳෙන්න පුළුවන් නම් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. සමහරුන්ට සතුට දරා ගන්න බෑ, සමහරුන්ට දුක දරා ගන්න බෑ. එමුනම් ජීවිතෙන් බොහෝ දෙනෙක් ජීවිතේට සමුදෙනවා. සමහරලාට සියදිවි නසා ගැනීම පිළිබඳව ගත්තත් මේ දැන් මේ කාරණාව හරියට පසක් කරගෙන තිබුණා නම් දුක සතුට මැද ජීවත් වෙන්න හැකි මාර්ගය සකස් කරගෙන තිබුණා නම් තමන්ගේ ජීවිතය නැති කරගන්නෙත් නෑ බොහෝ දෙනෙක්.
0: අපි මේ තව විශේෂ පණිවිඩයක් තියෙන ඔබට සිහිපත් කරන්න. අද දවසේ ඔබේ ප්‍රදේශයේ තියෙන පින්කම, එහෙම නැත්නම් ඔබේ ප්‍රදේශයේ තියෙන දන්සැල, ඔබේ ප්‍රදේශයේ තියෙන තොරණ පහන් කූඩුව ගැන අපේ WhatsApp අංකයට පණිවිඩයක් එවන්න. සියලු විස්තරත් එක්ක අපි සූදානම් මේ ගැන රටටම කියන්න. විශේෂයෙන් ආමිස පූජා වෙනුවෙන් පෙළ ගැසෙන වෙලාවේ රටම ඔබේ ප්‍රදේශයේ තියෙන පින්කම, එමත් නැත්නම් වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, වෙසක් කලාපේ මේ සියලු දේ ගැන සම්පූර්ණ විස්තරයක් අපිට එවන්න 0.7 0.3 93.5 93.7. ඒක අපි රටටම කියනවා, හැමෝම දැනුවත් වෙන්න ඕනේ මේ පින්කම් ගැන, හැමෝම පිළිවෙතින් පෙළගැසෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරන නිසා.
1: දැන් මේ රටක් ඇරෙයිට අපි මේ දැන් බෞද්ධ ආගම ගැන කතා කරද්දී ලෝකයේම අවධානය යොමු වෙච්ච අවස්ථාවක් විදිහට තමයි අද දවසේ සඳහන් කරන්න ලැබෙන්නේ. විශේෂයෙන්ම මේ වෙසක් සිරි නරඹන්නට දැන් බොහෝ දෙනෙක් සහභාගී වෙද්දී පුංචි දරුවෝ අපිට දැන් එක්තරා කාලයක් තිබුණා මේ රනෙල් පොඩි කාලයක් මේ මීන්තලේ අපි වැඩසටහන දැක ඔය මේ පිනියන්දල වෙසක් කලාපයට අද ඉඳලා අපි එකතු වෙනවා වගේම මේ එක්තරා දවසක අපි මීන්තලේ රැඳිලා ඉද්දී පුංචි දරුවෝ අම්මට අමතක වෙනවා, කූඩුව බලාගෙන ඉන්නවා. දරුවා වෙන කණ්ඩායමක් කියනවා මහා සෙනගක් මැද අතරමං වෙනවා, හොයා ගන්න අමාරු වෙනවා. ඒ නිසා මේ පුංචි දරුවෝ පිළිබඳව ඒ විතරක් නෙමෙයි, තමන් සතුව තිබෙන දේවල්, ඒ වටිනා කියන දේවල් රැක ගැනීම අපි මාධ්‍යයක් හැටියට මේව මතක් කළ යුතු නැහැ. නමුත් එහෙම මතක් කරන්න සිදු වෙලා තියෙන්නේ රටේ තියෙන මේ සමාජ වාතාවරණය පිළිබඳවත් තේරුම් බේරුම් කරගෙන බොහෝ වෙලාවට වෙසක් සිරි නරඹන්න ඔබ එකතු වෙන්න කියන ආරාධනයක් කරනවා. ඒ අතරෙදී ඔය දන්සැල් දෙන අය සිසිල් බීම දෙන්න එපා, මේ බොහෝ වෙලාවට උණුසුම් පානයන් සහිත දේවල් භාවිත කරන්න කියලා ඉල්ලීමක් තිබුණා පහුගිය දවස්වල. මොකද මොළේ වුණ රෝගී තත්ත්වය පැතිර යන තත්ත්වයක් එක්ක එවැනි ඉල්ලීමක් සෞඛ්‍ය අංශවලින් කරලා තිබුණා. ඉතින් ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන එකත් අපි මතක් කරන්න ඕනේ රනිල්.
0: ඔව්, අපි තව ටික වේලාවකින් ඔබ සජීවීව සම්බන්ධ කරන්නට සූදානම්. පිළියන්දල ප්‍රදේශයේ සවනක්‍රැස් සදහම් සජීවී විකාශය ඔබ වෙනුවෙන් විකාශය කරන්නට සුවදන උපහානිය සූදානම්. එහි සිට ගෙනේන සජීවී ධර්ම දේශනය වෙනුවෙන් ඔබ සහ සම්බන්ධ කරන්නට සූදානම් වෙන්නේ. අද දවසේ දවස පුරාවටම ධර්ම දේශනා, ඒත් එක්කම කාව්‍යමය ධර්ම දේශනා, ඒත් එක්කම සදහම් සාකච්ඡා ඇතුළත් වැඩසටහන් ගණනාවක් අපි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයක් විදිහට අපේ සියලුම නාලිකා ඔබ වෙනුවෙන් ගෙන එන්නට සූදානම්. අපි කියන්නේ ඔබට සමහර වෙලාවට ගෙදරින් එළියට යන්න ඉඩහසර නොතිබෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් මේ සමග සජීවීව එකතු වෙලා ඔබේ ප්‍රතිපත්ති පූජාව වෙනුවෙන් පිළිවෙතින් පෙළගැසෙන්න අපි සූදානම්. සජීවීව සවනක්‍රැස් සජීවී විකාශය හා සම්බන්ධ වෙන ධර්මදේශනය සමගින් සම්බන්ධ වෙන්න කියලා ඔබට අපි හැරවුම් කරනවා. අද දවසේ දැන් අපේ සම්බන්ධතාවය ලබා දෙන්න සූදානම් පිළියන්දල ප්‍රදේශයේ සජීවීව සවනක්‍රැස් වැඩසටහන පැවැත්වෙන ප්‍රදේශයේ නලින් අපි හවස තියෙන වැඩසටහන ගැනත් ඊට පස්සේ මතක් කරමු. මේ ධර්ම දේශනාවට සජීවීව සම්බන්ධ වුණාට පස්සේ
2: එලිකන අක්ෂාන්ත සමේ ආලෝකේ තොන්ලොව නිවාසන හාවලු ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිපදව මෙනෙහි කරන උන්වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය ජීවිතය හා බද්ධ කරගන්නා උතුම් පොහෝ දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය. මේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ සවනක්‍රැස් පෝදා ආගමික විකාශය ඔබට සමීප කරන්නේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ සිට. දැන් අප සූදානමින් සිටින්නේ උදෑසන ධර්ම දේශනය ශ්‍රවණය කරන්නට. ඒ අතර ඔබට සිහිපත් කළ යුතුයි සදහැබර දායකත්වය පිළිබඳ කසාගල සමූහ ව්‍යාපාරය. කසාගල සරුසාර අනාගතයක්, පැහැබර හරිත ශ්‍රී ලංකාවක්, ජාතියට නව විද්‍යාත්මක කෘෂි ආයෝජන ව්‍යාපාරික අභිමානවත් පෙර ගමන්කරුවෙකු වන්න දේශීය විදේශීය ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර සිටිනවා කසාගල සමූහ ව්‍යාපාරය. කසාගල සමූහ ව්‍යාපාරය අප සමගින් සිටිනවා මේ ආගමික විකාශය ඔබට සමීප කිරීමේදී. ගෞරවනීය ස්වාමින් වහන්සේ, ශබ්ද පූජා මැදේ මේ අවස්ථාවට වැඩම කරවාගෙන දැන් අප සූදානම් වන්නේ තුන්සිත පහදා දහම් පදයක මිහිර විදින්නට. ගෞරවනීය ස්වාමින් වහන්සේ, පැපිලියාන සුනේත්‍රා මහදේවි විද්‍යායතන පිරිවෙන් ආචාර්ය, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍යපාද රාජාංගනී පියදස්සේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සදාවතනි අප සාදු නාද නංවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ මොහොතේදී පිළිගනිමු. සාදු සාදු සාදු. මේ මොහොතේ ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහැත්වට්ටිය පිරිනමා ධර්මදේශනයේ සඳහා ආරාධනා කරන්නට ඇරයුම් කර සිටිනවා. විහාරස්ථ සංවර්ධන සමිතියේ සභාපති කින්ස්ලි ගුණසේකර මහතානන්ට. සාධු සාධු සාධු. අවසරයි අපේ හාමුදුරනේ.
3: හොඳයි, අද දවසේ සීල සමාදානීය නොයදුණු අනිකුත් පින්වතුන් පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න.
2: නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ ත

0: ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි
1: තතියම්පි සංඝං සරණං

ධර්මශ්‍රවනාභිලාෂීව මේ ධර්ම සභා මණ්ඩපයෙහි අසුන්ගෙන සිටින සැදැහැත් සුපින්වත්නි, අද මෙම විහාරස්ථානයේ පැවැත්වෙන උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තෙමාගුල සිහිපත් කරමින් සිද්ධ කරන දාන ධර්මාදී පින්කම් රාශියක් අතරත මේ මොහොත මේ හෝරාවක පමණ කාලය මේ පින්නොතුන් වෙන් කරගන්නේ ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ ශ්‍රී සද්ධර්මෙන් බිඳක් ශ්‍රවණය කර ගැනීම උදෙසායි. ඒ සඳහා මේ උතුම් ධර්ම දේශනාව මුළු මහත් ලංකා වාසීන්ටම ශ්‍රවණය කරන්නට, දකින්නට, බලන්නට මාධ්‍ය අනුග්‍රහය සපයන්නට යෙදෙනවා. ඒ ස්වාධීන මාධ්‍ය නාලිකාව විසින් සවනක් රැස් වැඩසටහන හරහා, එවැගේම ඒ සමගම ඒ කසාගල ව්‍යාපාරය එකතු පාදා වෙලා එකට අනුග්‍රාහක දායකත්වයේ සපයමින් මේ උතුම් පින්කමට අතහිත ගහලා කටයුතු කරන ලෝතුරා ශාන්තිනායක තිලෝගුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේ අප්‍රමාණ වූ සංසාරේ පුරාවට දසපාරමිතාවන්, උපපාරමිතාවන්, පරමත්ත පාරමිතාවන් වශයෙන් ඒ පාරමිතා බල සම්පූර්ණ කරලා පින්නතුනි, මෙන්න මේ සසර ගමන නිමා කරගන්න උන්වහන්සේ ලැබපු විවරණ බලය නිසාම උන්වහන්සේට මේ බුද්ධත්වය පිණිස හැකියාව, ශක්තිය සැලසුණා. ඒ සඳහා උන්වහන්සේ ගෙවා දැමූ සසර ගමන අනන්තයි, අප්‍රමාණයි, අනන්ත කල්පවලින් උන්වහන්සේ ඇස් මස් ලේ හිස් ආදී දන් දෙමින් මේ පාරමිතා බල පූර්ණේ කරන්නට යෙදුණා. ඒ අනුව තමයි උන්වහන්සේ මේ බුදුවන

ඒ වගේම තමයි උන්වහන්සේ ඊටාම සැප සම්පත්තීන් යුක්තව ආදරණීය පියාණන් වහන්සේ පින්නතුනි මේ පුජ් කුමාරයාට සිත් ඇවුලක් දුක් පීඩාවක් නොවෙන්නට නේද රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියලා මාලිගා තුනක් පවා ඉදි කරලා දුන්නු. ඒ පුජ් කුමාරයාට රාජ කුමාරයාට ඕනෑ තරම් සැප සම්පත් විඳින්න අවකාශය තිබුණා නේ. නමුත් පින්නතුනි සසර පාරමිතා පිරුවේ බුද්ධත්වයේ පිණසයි. උන්වහන්සේට එක් අවස්ථාවක දකින්නට ලැබෙනවා තමන්ගේ ඇස් දෙකෙන්ම මේ ලෝකයේ සැඟවුණු යථාර්ථයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ මිනිස්සු ලෙඩ වෙනවා. මේ ලෝකයේ මිනිස්සු වියපත් වෙනවා. මේ ලෝකයේ මිනිස්සු මරණයටපත් වෙනවා. මේ ලෝකයේ සෑම දිනාට උරුම කරුම වෙච්ච මේ ස්වභාව ධර්මයේ නියතිය කාටත් භුක්ති විඳින්නට සිද්ධ වෙනවයි කියන ධර්මතාවය උන්වහන්සේ දැක්කා. ඒ වගේම උන්වහන්සේට ඒ සියලු දුක් පීඩා මැද්දේ සාන්ත වූ ස්වરૂපයෙන් පවතින්නට පුළුවන් තත්ත්වයක් තියෙනවා කියන එකත් අර ප්‍රෞර්ජා භූමියටපත් වෙච්ච පැවිදි රුව දකින්න කොට කල්පනා වුණා. ඒ අනුවයි සතර පෙර නිමිති දැක්ක වහාම උන්වහන්සේ ගිහිගේ අතහැර ප්‍රෞර්ජාවටපත් වෙන්නට ඕනේ කියලා කල්පනා කළේ. ඒ ප්‍රෞර්ජාවටපත් වුණාට පස්සේ පින්වතුනි උන්වහන්සේ වසර 6ක් අවුරුදු 6ක් මුළුල්ලෙහිම අප්‍රමාණ වූ දුක් පීඩා ශරීරයට දෙමින් මේ ලෝකේ එවකට පරම සත්‍ය සොයා ගැනීමට තිබුණු සියලුම ධර්ම මාර්ගයන් ශාස්ත්‍ර ඥානයන් උන්වහන්සේ ලබාගෙන අත්විඳලා බැලුවා කොහොමද සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් කියලා නේද පින්නතුනි. එහෙම අවබෝධ කරගන්නට උත්සාහ දරලා උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ සසර ගමන නිවා කරන්නට මේ මම දැකපු ලෝක යථාර්ථයේ සත්‍ය මොකද්ද කියලා අවබෝධ කර ගැනීම සඳහා මේ මා ඉගෙනගත් මේ පහළ වෙලා තියෙන සියලු සත්‍යයන් ධර්මයන් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මීට වඩා සැබෑ වූ නිවීමක් සැබෑ වූ සත්‍යයක් සැබෑ වූ ගැඹීර වූ පරම ඥානයක් තියෙන්නට ඕනේ කියන කල්පනාව ඇති කරගත් උන්වහන්සේ තමන් වහන්සේ විසින්ම මේ සොයා ගන්නවා කියන මාර්ගයට තමයි ඊළඟට අවතීර්ණ වුනේ. ඒ අනුව තමයි පින්නතුනි අද වගේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසක බුද්ධත්වයේ ලබා ගන්නට උන්වහන්සේට පුළුවන්කම ලැබුණේ. ඒ වගේම තමයි පින්නතුනි ඒ පරම ගැඹීර වූ සත්‍ය දේශනාව උන්වහන්සේ 45 වසක් මුළුල්ලේම ලෝක සත්‍යයට දේශනා කරන්නට යදුනා. දේශනා කරමින් මෙන්න මේ ලෝක සත්‍යයා කෙසේ හෝ මේ සසර ගමනින් එතෙර කරනවා කියන අදිෂ්ඨානෙන් වීරයන් උන්වහන්සේ දිවාරය නැතුව ඔබ අහලා තියෙනවා පින්නතුනි බුදුහාමුදුරුව දවසකට පැය දෙකක් හෝරා දෙකක් පමණක් වූ අවම කාලයක් තමයි නිදාගන්නට යදුනි සැතපුනේ නේද? ඒ තරම් දුකක් උන්වහන්සේ බුද්ධත්වයේ ලබලත් වින්දේ මේ සසර ගමන දුකටපත් වෙච්ච සත්‍යයට පතල මහා කරුණාවෙන් යුක්තව ඊළඟට පින්නතුනි උන්වහන්සේ ඒ සියලු බුද්ධ කෘත්‍ය අවසන් කරලා එදා ලුම්බිනි ඒ සල්ගස් දෙකක් අතරේදී උන්වහන්සේ පරිනිර්වාණයටපත් වෙනවා. ඒ මහා පරිනිර්වාණය ඒ උතුම් මංගල්‍ය සිද්ධවන්නේ අද වගේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසක. උන්වහන්සේගේ බුද්ධ චරිතය සම්බන්ධ මේ උතුම් මංගල්‍ය තුනම සිද්ධවන්නේ පින්නතුනි වෙසක් පුර පසළොස්වක පොහොය දවසක් නිමිති කරගෙන. ඒ නිසා තමයි බෞද්ධ අපිට මේ පොහොය මේ තරමටම වැදගත් වෙන්නේ උදාරතර වෙන්නේ අපි කවුරුත් ඒ බුදුහාමුදුරුවන්ගේ මඟ අනුගමනය කරමින් මේ ධර්ම මාර්ගයේ ගමන් කරමින් පරම ගැඹීර වූ ධර්ම සත්‍ය අවබෝධ කර ගැනීමට වෙහෙස මහන්සි දරන්නට ඕන. ඒ සඳහා මේ පොහොය අපිට වැදගත් වෙනවා.

0: අපිට නැවත නැවතත් සිහිපත් කරනවා ඔබ මේ සසර ගමනේ දුක් විඳින කෙනෙක්, මේ සසර ගමන නිමා කරන්නට මා දෙසූ මග ගමන් කරන්නට කියන පණිවිඩය. එහෙනම් පින්නතුනි, බුදුරජාණන් වහන්සේ උතුම් වූ බුද්ධත්වයට පත් වෙලා මේ ලෝක සත්‍යයට දේශනා කළ සත්‍යක් තියෙනවා. මේ පින්නතුන් කවරොත් මේ ධර්ම කරුණු නොයේකුත් අවස්ථාවල අහලා ශ්‍රවණය කරලා තියෙනවා නේද? බුදුහාමුදුරුවෝ මොකද්ද දේශනා කළ සත්‍ය? චතුරාර්ය සත්‍ය කියලා කියනවා නේද? චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, දුක පිළිබඳ සත්‍ය, දුකේ හට ගැනීම පිළිබඳ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක නැති කිරීම පිළිබඳ සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය කියලා කියනවා. මේ සත්‍ය පිළිබඳ දේශනාව පින්නතුනි බුදුහාමුදුරුවෝ 45 වසක් මුළුල්ලේ, ඒ කියන්නේ කොච්චර කාලයක්ද? 45 අවුරුද්දක්ම දේශනා කළා. එකම සත්‍ය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එකම සත්‍ය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. විවිධාකාරයට දේශනා කළේ ඇයි? අපි හැමෝම එක වගේ නැහැ. මෙතන ඉන්න කවුරුත් සලකලා බැලුවොත්, මේ ලංකාවාසී කවුරුත් සලකලා බැලුවොත්, ලෝකවාසී කවුරුත් සලකලා බැලුවොත් පින්නොතුනි අපිට විවිධ ස්වරූප තියෙන. ප්‍රඥාවෙන් එක එක මට්ටම්, ශ්‍රද්ධාවෙන් එක එක මට්ටම් තියෙන. එහෙනම් බුදුහාමුදුරෝ මේ වටහා දෙන්නට අවශ්‍ය කරන සෑම ආකාරයකින්ම මේ සත්‍ය දේශනා කළා. ඔබ හිතනවාද බුදුහාමුදුරුවෝ කීපාරක් විතර මේ දේශනාව සිද්ධ කරන්න ඇද්ද? එකම සත්‍ය කීපාරක් දේශනා කරන්න. දැන් අපි නම් එකම දේ ආය ආය කියනකොට මොන කරදරයක්ද මේක? ඇති නේද ඕක කිව්වා කියලා නතර කරනවානේ. නමුත් බුදුහාමුදුරුවෝ පින්නතුනි 84,000 වතාවක් මේ එකම සත්‍ය නැවත නැවත කීවා. මේකම සත්‍ය නැවත නැවත කීවා. සත්‍ය අහන එක පින්නතුනි කර්කසයිද, කටුකයිද, නීරසයිද? දැන් මං අහලා තියෙනවා සමාජයේ බොහෝ දෙනා කියනවා ඇත්ත තිත්තයි කියලානේ. ඇත්ත තිත්තයි කියලා කියනවා. ඒ වගේම තව සමහරු කියනවා ඇත්ත, අපි ඇත්ත කතා කරන හින්දා අපිව පේන්න බෑනේ කාටවත්. එහෙම කියනවනේ සමාජය. අපි ඇත්ත කතා කරන හින්දා තමයි අපිව පේන්න බැරි කාටවත් කියලා. මේක සම්පූර්ණ වැරදි අදහසක් වෙන්නුත්. ඇත්ත තමයි මේ ලෝකේ රසවත්ම. ඇත්ත තමයි මේ ලෝකේ අහන්න කැමැතිම. කවුරුත් කැමතිද බොරු අහන්න? බොරුව ප්‍රිය කරනවද? බොරු කියන අය එක්කලා කවුරුත් කටයුතු කරනවද? නැහැ පින්නුත්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සච්ඡං හවේ සාධු තරං රසාණ. මේ ලෝකේ සත්‍ය තරං රසවත් වූ දෙයක් තවත් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි පින්නතුනි බුදුහාමුදුරුව නැවත නැවත නැවත නැවතත් මේ සත්‍ය දේශනා කළේ. බුදුහාමුදුරුව නැවත නැවතත් මේ සත්‍ය දේශනා කළේ ලෝක සත්‍යයට. ඒ නිසායි සත්‍ය තමයි රසවත්. සත්‍ය කතා කරන අයව තම ප්‍රිය කරන්නේ, ඇසුරු කරන්නට කැමති වෙන්නේ සත්‍ය කතා කරන අය වෙන. එහෙනම් බුදුහාමුදුරුව මේ ලෝක සත්‍ය පැහැදිලි කරනකොට මේ ලෝකයේ තියෙන දුක පිළිබඳ සත්‍ය දැක්කනේ. බලන්න පින්නතුනි, උන්වහන්සේ එක අවස්ථාවක ලෝකේ විග්‍රහ කරනවා දුක්ඛෝ ලෝකේ පතිට්ඨිතු. මේ ලෝකයේම දුක මත තමයි පිහිටලා තියෙන්නේ නැද්ද? බලන්න, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලවති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචපාදානක්ඛන්දා දුක්ඛා. මේ දුක පිළිබඳ බුදුහාඳුරු පැහැදිලි කරනවා. ඉපදීම දුකයි, වයසට යන එක, වයෝවෘද්ධ භාවයට පත්වෙන එක දුකයි, ලෙඩවීම දුකයි, ව්‍යාධියට පත්වෙන එක, මරණයට පත්වෙන එක දුකයි, තමන් කැමති දේ නොලැබෙන එක දුකයි, තමන් කැමති දේවල් නොලැබෙනවා වගේ අනිත් පැත්තට අකමැති දේවල් ලැබෙන එකට, අකමැති දේවල් එක කටයුතු කරන්න වෙන එකටත් දුකයි නේද? දැන් මේ විවාහ වෙච්ච අයට එහෙම ඒක තේරිලා ඇති ගොඩක් නේද? බොහොම කැමැත්තෙන් තෝරගත්ත දෙයක් නේද? නමුත් එක කාලයක් යනකොට කල්පනා වෙනවා අයියෝ මේ තෝරා ගැනීම වැරදි කියලා. නමුත් මොකද කරන්නේ? බඳපු බන්ධනය සසරින් ගෙනාපු එකක් ඥාය ලිහන්න බෑ. එහෙනම් අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ කියලා බුදුහාමුදුරුව කලින්ම කිව්වේ එකයි නේද? සමහරුන්ට නම් ප්‍රිය ඇති, අතලොස්සකට අප්‍රිය ඇති. ඊළඟට බුදුහාමුදුරුව අවසාන වශයෙන් උත් කියනවා සංකිට්ඨේන පංචපාදානක් හඳා දුක්ඛා. අපිට පින්නතුනි ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, මේ ශරීරය තියෙනවා. මේ වගේන් ලබා ගන්නා වූ සියලු උපාදාන, එහෙම නැත්නම් අල්ල ගන්න දකින රූප ටික, අහන ශබ්ද ටික, විඳින ගඳ සුවඳ, විඳින රස දිවට, ඒ වගේම ශරීර ස්පර්ශය නිතරම වෙනස් වෙමින් වෙනස් වෙමින් දුක පිණිසම පවතිනවා. ඕක තමයි කීවේ සංකිට්ඨේන පංචපාදානක් හඳා දුක්ඛා කියලා. දැන් උදෑසනම මේ පින්නතුන් ඇවිල්ලා සුව පහසු අසුනක්, සුව පහසු ස්ථානයක් තෝරා ගන්න නේද? පොඩි තරගයක් තියෙන්න ඇතිනේ. අපි හැමදාම බණශාලාවේ දකින දෙයක් තමයි ලංකාවේ හැම පන්සලකම බණශාලාවේ සුව පහසු තැනක් අල්ල ගන්න උපාසකම්මලා හිමිදිරියේ එනවා. හැබැයි දැන් අල්ලගෙන ඉන්න තැන සුව පහසුයි කියලා ඉඳ ගන්න වෙලාවේ හිතුවට, විශාල ජයග්‍රහණයක් ලැබුවා කියලා වගේ හිතුවට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් නැගිට ගන්න කීයටද, ගෙදරට යන්නේ කීයටද කියලා හිත හිත නේද ඉන්නේ? ඇයි ඒ? තමයි දුකේ වෙනස. අපි සැපයි කියලා හිතන తాවකාලිකව රැවටෙන, හිත රවට්ට ගන්න සියලු දේ තුල මෙන්න මේ දුක පින්නතුණී ඇතුළත් වෙලා තිබෙනවා. ඒක තමයි බුදුහාමුදුරුව පැහැදිලි කරන්න උත්සාහ කළේ. එහෙනම් උන්වහන්සේ මේ ලෝකේට මේ දුක නැති කිරීමට මාර්ගයක් දේශනා කළා. ඒකට කියනවා මැදුම් පිළිවෙත්, එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව කියලා. බුදුහාමුදුරෝ උත්සාහ කළා එක අවස්ථාවක කාම සුකල්ලිකානු යෝගේ, එහෙම නැත්නම් සැපවත්ව ජීවිතේ පුළුවන් තරම් සැපෙන් සන්තෘප්ත කරන්න පුළුවන්ද කියලා, මේකෙන් නිවිලා යන්න. නමුත් පුළුවන් කමක් තිබුණේ නැහැ. රාජ සම්පත්තිය විඳලා විඳලා පින්නතුනි ඒ රාජ සම්පත්තිය තුළ සදාකාලික සැපයක් නිවනක් නැහැ කියන එක උන්වහන්සේ දැක්කා නේද? රාජමාලිගයේ ඉන්නකොට උන්වහන්සේට මේක අවබෝධ වුණා. ඊළඟට ප්‍රවෘජා භූමියටපත් වෙලා අත්ථ කියලා මතානු යෝගි, එහෙම නැත්නම් ශරීරයට දැඩිව දුක් දීලා උත්සාහ කළ බැලුවා මේ ජීවිතේ දුක් විඳලා විඳලා විඳලා දුක් කෙලවර කරන්න පුළුවන්ද කියලා. නමුත් පින්නතුනි දුක් කෙලවර වෙන්නේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ මේ අන්තයකට නොයැටි මැද මාවතක ගමන් කරන්න ඕනේ කියන මේ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරන්නට යෙදුනි. අපේ පින්නතුන් හැම කෙනාටම මේ ධර්මය හොඳින් වටහා ගත්තොත්, මේ මධ්‍යම ප්‍රතිපදාව එදිනෙදා ජීවිතය තුළ ප්‍රගුණ කළොත්, පුහුණු කළොත් පුළුවන්කම ලැබෙනවා පින්නතුනි මේ නිවන ලබන්නට. ඒ සඳහා උන්වහන්සේ ධර්ම කරුණු රාශියක් දේශනා කළා. අද මේ ධර්ම දේශනාව තුළ ඒ සියල්ලම කියන්ට කාරණ නෙවෙයි, අවස්ථාව නෙවෙයි. ඒ නිසා එක් ධර්ම කොටසක් මේ පින්නතුන් අවබෝධ කරගත්තොත් නිවන පසක් කර ගැනීමට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට හැකි වේවි කියලා අපි හිතනවා. උත්සාහ කරන්න පුළුවන්කම තියෙනවා නේද? හොඳයි. ඒ සඳහා මම ධර්ම පාඨයක් කිව මුලදී පින්නතුනි එක්තරා දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරනකොට එතනට ඇවිල්ලා ජේතවනය බබළුවමින් අලංකාර කරමින් ජේතවනං ඕභාසෙත්වා යේන භගවා උන්වහන්සේ ගාවට මේ දෙවියෝ ආවා. ඇවිල්ලා මොකද විමසුවේ? ගාතහවක් කියලා ප්‍රශ්නයක් විමසනවා බුදුහාමුදුරුවෝ. කිංසු යාව ජරා සාධු, කිංසු සාධු පතිට්ඨිතු, කිංසු නරාණං රතනං, කිංසු චෝරේ හිදූ හරං. මොකද්ද ප්‍රශ්නය අහනවා පින්නතුනි? මොකද්ද වයසට යන තෙක්ම කරන්නට ඕනේ, රකින්නට ඕනේ? කිංසු යාව ජරා සාදු. කිංසු සාදු පතිට්ටිතෝ මනාව පිහිටා සිටින්නට ඕන ප්‍රතිපත්තිය. එහෙම නැත්තං ධර්මතාවේ කුමක්ද කියලා. ඊළඟට අහනවා මිනිසුන්ට තියෙන වටිනාම රත්නය පඤ්ඤා නරාණං රතනං. එහෙම නැත්තං කිංසු නරාණං රතනං. මිනිසුන්ට තියෙන වටිනාම රත්නය මොකද්ද කියලා අහනවා. හොරෙකුට සතුරෙකුටවත් පැහැරගත නොහැකි දේ මොකද්ද කියලා අහනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උත්තරය මොකද්ද වුණේ කියලා. පින්වත්නි බුදුහාමුදුරෝ දේශනා කරනවා සීලං යාව ජරාසාදු. සීලය තමා මිනිස්සු වයසට යනකම්ම රකින්නට ඕනේ, එහෙම නැත්නම් ආරක්ෂා කරගන්නට ඕනේ කිය. ඒ වගේම සද්ධා සාදු පතිට්ඨිතෝ. ශ්‍රද්ධාවේ තමා මනාව පිහිටා කටයුතු කරන්න ඕනේ කියලා දේශනා කරනවා. පඤ්ඤානරාණං රතනං. මිනිසුන්ට තියෙන වටිනාම රත්නය මැණික ප්‍රඥාව නුවණ. ඒ වගේම තමයි පුඤ්ඤං චෝරේ හිදූහරං. සොර සතුරෙකුටවත් පැහැර ගන්න බැරි එකම දේ මිනිසුන් සතුව තියෙන කුසලයේම නැත්තම් පින කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. දැන් බලන්න පින්නතුනි අපි කවරොත් මේ විවිධාකාරයේ දාන ධර්මාදී පින්කම් සිද්ධ කරන්නේ මේ වගේ ධර්මතාවයන් තමන් තුළ ඇති කර ගැනීම සඳහා. සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව, කුසලය නේද? සීලය, ශ්‍රද්ධාව, ප්‍රඥාව, කුසලය කියන ධර්මයන් තමා තුළ ඇති කරගන්නට, වර්ධනය කරගන්නට තමයි අපි විවිධාකාරයේ පින්කම් දහම් සිද්ධ කරන්නේ. හැබැයි අපි කොතේකුත් වූ ආකාරයට පින් දහම් සිද්ධ කළත් අනවබෝධයෙන් නම් ඒවා සිද්ධ කරන්නේ. අවබෝධයකින් තොරව නම් ඒවා සිද්ධ කරන්නේ කවදාවත් තමන්ගේ సంతානය තුළ, සිත් තුළ, තමන්ගේ ජීවිතය තුළ මේ ගුණ ධර්ම වැඩෙන්නේ නැහැ. එනිසා අපි අවබෝධයට ගන්නට ඕනේ මේ ධර්මතාවය. සීලය කියලා කියන්නේ පින්නතුනි ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. චාරිත්‍ර සීලය සහ වාරිත්‍ර සීලය කියලා. මොකද චාරිත්‍ර සීලය කියන්නේ බුදුහාමුදුරුවෝ අපට සිද්ධ කරන්නට කියලා කියපු දේවල්. වාරිත්‍ර සීලය කියලා කියනවා බුදුහාමුදුරුවෝ අපට කරන්නට එපා කියලා දේශනා කරපු ධර්මය. දැන් අපි පංච සීල, අෂ්ටාංග සීල, උපෝසත දස සීල ආදි වශයෙන් සීල් රකිමු. ඒකට කියනවා ගෘහස්ත සීල කියලා. ඊළඟට භික්ෂු භික්ෂුණී කියන උභය පාර්ශවයට දේශනා කළ ප්‍රාතිමෝක්ෂ දේශනාව තියෙනවා. ඒකත් සීලයක්. එතකොට පින්නතුනි මේ සීලය තුලින් කුමක්ද සිද්ධ වෙන්නේ? සීලය තුලින් සිද්ධ වෙන්නේ පින්නතුනි අපේ සිතේ ප්‍රබල වූ බලයක් ඇති කරනවා. මේ නිවන් මාර්ගයේ සඳහා යන්නට ආත්ම ශක්තියක් ඇති කරන. ඇයි? අකුසලයේ දුරු කරන්නට සීලය හේතු වෙනවා. ඒක බුදුහාඳුර එක් අවස්ථාවක උපමා කරනවා. හරියට එක සෙන්පතියෙකුට, එහෙම නැත්නම් රජ කෙනෙකුට යුද්ධ භූමියේදී සතුරන් නසාගෙන නසාගෙන ඉදිරියට යන්නට තමන් තුළ තියෙන ශක්තිය, වීරය, ධෛර්යය වගේ තමයි සීලයේ තියෙනකොට. සීලය ප්‍රගුණ කරලා තියෙනකොට පින්නතුනි කෙලෙස් ධර්මයන් දුරු කරන්න හරිම ලේසි. ඒ නිසා නිතරම අපි ආරක්ෂා කරගන්න සීලය ලෝකවද්‍ය සීලය කියලා කියන්නේ පින්නතුනි පංච සීලයේ තියෙන පළවෙනි කරුණු පහ නේද? ඒක මුළු ලෝකයේම වැරදි කියලා පිළිගන්නා වූ නොකල යුතු ක්‍රියාකාරකම් හැටියට සඳහන් කරනවා. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, ඒ වගේම බොරු කීම, මුසා කීම ආදී පාප ධර්මයන්, ඒ වගේම සුරාපානේ, රහමෙර ආදී පාප ධර්ම. මේ වාගෙන් වැළකෙන්නට බුදුහාමුදුරුව අපට දේශනා කරනවා. එහෙනම් සීලේ ශක්තිමත්ව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නට අපි නිතරම ආරක්ෂා කරගන්න ඕන. ගොඩාක් පින්නතුන් අදහස් කරන්නේ වයෝවෘද්ධ භාවයට පත් වෙලා තමයි සීලය රකින්නට ඕනේ කියලා. නේද? ඒ කියන්නේ අපේ බණශාලාවල වයසක ඇත්තන්ගෙන් බණශාලාව පිරෙන්නේ නේද? ඉතින් වයසක ඇත්තන්ගෙන් බණශාලාව පිරෙන්න නෙවෙයි ඕනේ, වයසට ගියාම කොහොමත් පින්නතුනේ සීලය රැකෙනවන්නේ නේද? අතපය වලංගු නැහැ. කන ඇහෙන්නේත් නැහැ. නේද? ඇස් පේන්නේත් නැහැ. එතකොට අමුතුවෙම සීලය රකින්න දෙයක්වත් නැහැ, නිකම්ම රැකෙනවා වගේ නේ. නමුත් බුදුහාමුදුරු මේ ගාථාවේදී දේශනා කරන්නේ කොහොමද? සීලං යාව ජරා සාදු කියලා නේ. සීල් රකින්න ඕනේ කියනවා ජරාවට පත් වෙන තෙක්, වයසට යන තෙක්. වයසට ගියාම සීල් රකින්න කියනවා කියලා එකක් ධර්මයේ ගැන්වෙන්නේ නැහැ පින්නතු. එහෙනම් අපේ වයසක් නැහැ. අපේ බාල, තරුණ, මහලු හැම කෙනාම පින්නතුනි සීලය ආරක්ෂා කර ගන්නට ඕනේ. සීලය ආරක්ෂා කර ගැනීම ආරම්භ කරන්නට ඕනේ ඉතාම කුඩා බාල වයසේ. මොකද පින්නතුනි තරුණ වයසේ අප්‍රමාණ වූ අකුසල් කරගෙන පව්කම් කරගත්තට පස්සේ ඒයින් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ පව ගෙවා දැමීම උදෙසාම තව තවත් අකුසලයටම සිත බර වෙලා, පාපයටම සිත බර වෙලා පින්නතුනි ඒ වීරය ධෛර්යය නැති වෙලා යනවා කුසල් කරන්න තියෙන. එහෙනම් තරුණ කාලයේම මේ ධර්ම දේශනාව අහන සුවහසක් සියලුම තරුණ තරුණියන් හිතන්නට ගන්නට ඕනේ. මොකද තරුණ කාලේ තමයි යෞවන මදේ තියෙනවා, රූප සම්පත්තිය තියෙනවා නේද, හොඳ ධෛර්යයක් තියෙනවා, එඩිතරකම තියෙනවා. එහෙනම් කිසිම විටක බයක් සැකක් ඇති කරගන්නේ නැහැ පව් කරන්න. නමුත් ඒ පව් ගෙවා දාන්න වෙන්නේ පින්නොත්නි වයසට ගිහිල්ලා සිත් ඇවුලෙන් පශ්චාත්තාපයෙන් යුක්තව. ඒ වගේම මරණින් මත්තෙත් ඒ අකුසල් දුරු කරන්න අපාය ගාමී වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට පින්නොත්නි ශ්‍රද්ධාවය කියලා කියන්නේ අපි පිහිටලා සිටින්න ඕනේ ධර්මතාවය කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ශ්‍රද්ධාවය කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීම. එහෙනම් තුනුරුවන් කෙරෙහි පැහැදීම නිතිකල් තියෙනවා නම් පින්නතුනි එවන් කෙනෙක් අකුසල් ධර්මයන් සිද්ධ කරන්නේ නැහැ. තුන්වෙනි කාරණේ හැටියට ප්‍රඥාව දේශනා කරනවා. මිනිසුන්ට තියෙන වටිනාම රත්නය මැණික ප්‍රඥාව කියලා කිව්වා. බලන්න තමෝ අන්ධකාරය, එහෙම නැත්නම් සසර මේ භය දැක්කේ නැති නිසා තමයි අපි මේ සසරට වැටුනේ. අපේ ගීතයක් තියෙනවනේ නේද, බුදුහාමුදුරුව අපි දකින් නැති, බණක් අහන්න නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නේ නැති, ඒකයි තමයි සංසාරය කියලා නේද? සමහර විට අපි බුදුහාමුදුරුව ජේතවනාරාමේදීම දකින්නට ඇති පින්නොත්. නමුත් තමෝ අන්ධකාරයෙන් අපේ දෑස වැසිලා තිබුණා. ඒ නිසා අපි මේ සසර ගමනට නැවත නැවතත් එකතු වෙලා මේ ගමන ඇවිල්ලා තියෙනවා. එහෙනම් පින්නතුනි තමෝ අන්ධකාරය නැත්තම් මේ කෙලෙස් වලින් වැහිලා තියෙන පටලය, අවිද්‍යාව කියන පටලය නැති කර ගන්නට නම් මොකද්ද වර්ධනය කර ගන්නට ඕනේ? ප්‍රඥාව වර්ධනය කර ගන්නට. ප්‍රඥාව වර්ධනය කර ගන්නටත් එහෙනම් අපි කරන කුසල් දහම් හේතු වෙනවා පින්නතුනි. ඊළඟට පුඤ්ඤං චෝරේ හිදු හරං කියලා කිව්ව හතරවෙනි කාරණේ, පින තමයි පින්නතුනි සොරෙකුට සතුරෙකුටවත් ගන්නට බැරි අපි සාන්තක වටිනාම වස්තුව කියලා. බලන්න පින්නතුනි අපි ඉස්සර නම් අහලා තිබුණා තුබූ තනක සොර සතුරන් ගත නොහෙනා, එසැඬ මනාවත් වතුරෙන් වල නොහෙනා නේද, කෝප වුවත් රජමැති දුන් ගත නොහෙනා, උගත මනා ශිල්පයමයි මතු රැකෙන. ඔළුවේ තියෙන ශිල්පයේ ඥානය ඇදලා ගන්න බෑම කක්වත් දාලා, නමුත් කුලියට ගන්න පුළුවන්, මුදලට ගන්න පුළුවන් නේද? අද මං හිතන්නේ වැඩියෙන්ම අලෙවි වෙන්නේ මේ ලෝකේ, මේ රටේ ගත්තොත් බුද්ධිමතුන් නේද? බුද්ධිමතුන් එහෙම නැත්තම් ඉගෙන ගත්ත අය තමයි අලෙවි වෙන්නේ. ශිල්ප ඥානය අලෙවි කරනවා. මොකද ඒ තරම් මුදල් පසුපස හඹා යන සමාජයක්, ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. එනිසා දැනුම කියන එක පිළිබඳ දැන් විශ්වාසී තියන්න බෑ. දැනුම සොරා ගන්නවා, කොල්ල කනවා නේ. දැන් බුද්ධිමය දීපල කියලත් එකක් තියෙනවා නේද? බුද්ධිමය දීපල කියන්නේ මොකද්ද? අනුන් සතු ඥානය දැනුම හොරකම් කරනවා කියන එකනේ. ඒවට නීති තියෙනවා. එහෙනම් හොරා ගන්න පුළුවන්. නමුත් පින පුළුවන්ද හොරා ගන්න පින්නතුනි? පින කියන එක කවරදාකවත් කිසිවෙකුටත් පින්නතුනි සොරා ගන්නට පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ නිසා තමයි අපිට කිව්වේ පින ඉතිරි කරගන්න, පින රැස් කරගන්න. කත්තබ්බං කුසලං බහුං. බොහෝ කුසල් කරන්නට ඕනි. මොකද පින තමයි හැම කෙනාටම උපකාර වෙන්නේ. පබ්බජිතස්ස පිප්පකාරානි පුඤ්ඤානි, ගිහි භූතස්ස පිප්පකාරානි පුඤ්ඤානි, දේව භූතස්ස පිප්පකාරානි පුඤ්ඤානි. ගිහියාටද පැවිද්දාටද දෙවියන්ටද මේ කාම ලෝකෙට වැටිච්ච කාටත් පින්නතුනි මේ සසරින් ගැලවෙන්න තියෙන එකම මාවත, එකම ධර්මතාවය මොකද්ද? පින කුසලය නේද? කුසලය කියන්නේ මොකද්ද පින්නතුනි? කුසලය කියන්නේ ශක්තිය, එහෙම නැත්නම් හැකියාව, දක්ෂතාවය. එහෙනම් මේ ලෝකේට ආපු මේ බෞද්ධයින්, එහෙම නැත්නම් බුදුදහම අදහන්නවුන් විසින් වඩාම විශ්වාසය තියන්නට ඕනේ, ඇති කරගන්නට ඕනේ හැකියාව තමයි කුසලයේ තමයි පින්නතුනි කෙලෙස් දුරු කරන්න. සිතේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම කෙලෙස් උපදව ගන්න. කෙලෙස් ඇසුරින් තමයි අපේ සිත පවතින්නේ. සිතේ ස්වභාවය කියනවනේ බුදුහාමුදුරුවෝ, ධූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං නේද? ආයවිතක කියනවා බුදුහාමුදුරුවෝ, බන්ධනං චපලං චිත්තං දුරක් හඳුන් නිවාරයි. දියෙන් උඩට ගත්ත මාළුවෙක් වගේ සෙලවෙන සිත. එහෙනම් මේ සිත නිතරම ඇසුරු කරන්න කැමති, ප්‍රිය කරන්නේ පින්නතුනි මෙන්න මේ පාප ධර්මයන්. ඒ වගේ දුරු වෙලා පින්නතුනි අපි කුසලයේ වඩා ගන්නට හැකියාව ඇති කර ගන්නට ඕන. එහෙනම් පින්නතුනි අපි කවරොත් අද දවසේ මේ දේශනා කරපු ධර්ම කරුණු හතර තව තවත් සිහියට නගාගෙන නිතර සිහිපත් කරගෙන තමන්ගේ ධර්ම ඥානෙ වඩා ගනිමින් ධර්මය තමන්ගේ ජීවිතය තුළ රෝපණය කරගන්නට, දලුලා වැඩෙන්නට හැකි ගසක් බවට පත් කරගන්නට ඒ කියන ධර්මාවාදී ලබා දෙමින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව අවසන් කරනවා. ඔබ හැමතෙම උතුම් වූ නිවන් සම්පත්තිය මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: සාදු සාදු.
0: මේ ලෝකේ සසුන අපව ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ කුසල් දහම් අනුමෝදන් වෙලා දිවිසිරු යසිරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියෝ අපව ආරක්ෂා කරත්වා, සම්බුද්ධ ශාසනයේ චිරාත් කාලයක් සුරකිත්වා, දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තේ සදා.
1: සාදු සාදු සාදු. බෞද්ධයන් ලෙස අප සියලු දෙනාගේම එකයින බලාපොරොත්තුව ලෞතර බුදුරජාණන් වහන්සේ දකින්න. ලෞතර බුදුරජාණන් වහන්සේ දකින්නට නම් අප සියලු දෙනාම ධර්මයේ දැකිය යුතුයි. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්මය දකින්නට අපිට මොහොතකට ඉඩ කඩවෙන් කළා. ධර්මයේ මේ මාහැඟි බව සහ ඒ ධම් රසය, ධම් පද අපට රස විඳින්නට අවකාශය ලැබුණා. ජීවිතය සාර්ථක කරගන්නට පිනේ මහිමය, කුසලයේ මහත්ඵල, මහානිසංස බව පිළිබඳව අපිට මේ ගෙවුණු කාලය තුළ ධර්මදේශනාවෙන් ශ්‍රවණය කරන්නට ලැබුණා. ගෞරවනීය දේශකයන්න් වහන්සේ පැපිලියාන සුනිත්‍රා මහදේවී විද්‍යායතන පිරිවෙන් ආචාර්ය, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, පූජ්‍යපාද රාජාංගනී පියදස්සේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ, සාධු නාද නංවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපේ ගෞරවාදරය මේ මොහොතේදී පුද කරමු. සාධු සාධු සාධු. මේ අවස්ථාවේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අෂ්ට පරිෂ්කාර පූජා කිරීමේ අවස්ථාවයි උදා වී තිබෙන්නේ. අප ප්‍රතිවිම සිහිපත් කරා කසාගල සමූහ ව්‍යාපාරය පිළිබඳව නිබඳවම අප සමගින් සම්බන්ධ වෙමින් සමනක් රැස් වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී සාදු සිතින් යුතුව අපට දායකත්වය ලබා දෙන ආයතනයක් කසාගල සමූහ ව්‍යාපාරය. කසාගල සමූහ ව්‍යාපාරයේ සාමාන්‍ය අධිකාරිය අරුණ ශාන්ත මහගමකේ මහතනන්ට ආරාධනා කර සිටිනවා මේ මොහොතේදී අෂ්ට පරිෂ්කාර පූජා කිරීමේ අවස්ථාව සමගින් සම්බන්ධ වන්නට. කසාගල සමූහ ව්‍යාපාරය ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කර ගැනීමෙන් තමගේ නිෂ්පාදන සිදු කරන්නේ. එසේම කසාගල ග්‍රීන් සුප නවමු අත්දැකීමක් අපේ ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොත වෙන විටත් පත් කර දී තිබෙනවා. ඒ පිළිබඳ අප සිහිපත් කළ යුතුයි. එසේම අපි ආරාධනා කර සිටිනවා සරත් කාර්යවසම් මහතාන් සමගින් බිමාලි රාජපක්ෂ මහත්මිය අශ්‍ර පරික්ෂකාර සඳහා දායකත්වය ලබා දෙනවා. අද සමන ක්‍රෙස් පෝදා ආගමික වැඩසටහන් සමීප කරන්නේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ සිට උදෑසන පටන් දවස මුළුල්ලේම මේ පින්කම් ඔබට සමීප කරන්නේ පෝජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය මූලික කරගනිමින් පිළියන්දල ප්‍රදේශයේ සිට. එසේනම් අප මීළඟට ආශිර්වාද අබතෙල් පහන් පූජාව ඔබට සමීප කිරීමේ බලාපොරොත්තුවෙන් සම්බන්ධතාව ලබා දෙනවා ප්‍රධාන සම්බන්ධතා මැදිරියට.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකඩ රේඩියෝ ITN
2: උදේ 8:50යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල් කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල් කුලි ISO GMP තත්ත්ව සහතික ලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
3: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
6: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය DeepTech Waste Motor Pump. අමතන්න 077 777 7374.
7: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
8: උදේටයි විනාඩි 53යි.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: නායම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපයේ සජීව තොරතුරු ලක්හඬ
1: බෙතිබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අජීර්ණ තත්ව වලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි

0: FM 93.5 93.7 ලක්කඩ Radio ITN.
1: වෙලාව පෙරවරු 9:00යි.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
1: සම්බුදු දෙමගුල සීකරන වෙසක් පුන් පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. සිදුහත් කුමරුගේ ඉපදීම, මොසතාණන් වහන්සේගේ බුදුවීම සහ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනකයි සිදුවුණේ. ශාසනික වැදගත්කම් රැසකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී සහ ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් සදැහැතියෙන් සමරනවා. බුදුරජාණන් වහන්සේ ලෝට දේශනා කළ ධර්මයේ පදනම වන්නේ ප්‍රඥාව සහ කරුණාවයි. ලෝකවාසීන්ට සසරේ අඳුරු සෙවණැලි දුරු කරවන සදා මාවත පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය වෙනුවෙන් අසීමිත ලෙස ධර්මයේ දේශනා කළා. තෙමගුල මෙන්ම බුද්ධත්වයෙන් 8 වර්ෂයේ වෙසක් පොහොය දිනක බුදුරජාණන් වහන්සේ ලක්දිව කැලණියට වැඩම කරවීමද සම්බුද්ධ ශාසනයේ තවත් වැදගත් සංදිස්ථානයක්. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කර ගනිමින් වෙසක් දිනය අර්ථවත් සැමරීමට කටයුතු කළ යුතු බවයි අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙනරුවේ උපාලි ස්වාමින් වහන්සේ සඳහන් කළේ. ප්‍රතිපත්ති පූජා මුල් කර ගනිමින් වෙසක් උත්සවය උසස් අන්දමින් සැමරීමට පියවර ගත යුතු බව මල්ලතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිබුල් කුමරේ විමලධම්ම ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වෙසක් දින පණිවිඩයෙන් අවධාරණය කරන්නේ පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජයේ පෙළගැසීමට බුදුදහමෙන් මාර්ගයේ පෙන්වා දී ඇති බවයි. ඒ සඳහා අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාකටත් වඩා අදට අදාළ වන බව ජනාධිපතිවරයා කියා සිටියා. මේ අතර කැස්බෑව නගර සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්වාතින රූපවාහිනී වාදිජාලිය සමග එක්ව කැස්බෑව ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ අනුශාසකත්වයෙන් පිළියන්තල කේන්ද්‍ර කරගනිමින් ITN පූජා සම්බුද්ධ වෙසක් කලාපය අද ආරම්භ කරනවා. ඒ ලබන බදාදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීවයි සේරුවාවිල මංගල රජ මහ විහාරස්ථානයේ වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ සරණ ධාතුන් වහන්සේ වැඩම කරවීම සිදු කෙරුණේ. ඇමරිකා එක්සත් ජනපදය සමග මෙතෙක් කිසිදු එකඟතාවක් හෝ ගිවිසුමක් සඳහා එකඟ වීමක් නැතැයි ඉරන් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ලෝක දේශපාලනයේ සහ වෙළඳ ගමනාගමනයේ උපාය මාර්ගික වැදගත් සංදිස්ථානයක් වන හෝමු සමුද්‍ර සන්ධියේ කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. එහි පාලනය පිළිබඳ තීරණ ගත යුත්තේ බාහිර පාර්ශ්වයක් නොවන බවයි ඉරානය අවධාරණය කරන්නේ. ඉරානය සහ ඕමානය විසින් පමණක් හෝමු සමුද්‍ර සන්ධියේ පාලනය සහ කළමනාකරණ කටයුතු බහරව ක්‍රියා කරන බවද ඉරාන විදේශ අමාත්‍යාංශය කියා සිටියා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට
2: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවේසන හේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ.

0: දසට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් චාලිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලියයි.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
4: උදේ 9යි විනාඩි 7යි.
1: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් චාලිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලියයි.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
6: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
7: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011767679 ප්‍රධාන කාර්යාලය නොමරතිස්සක ඇල්හේන පාරම හරගම

0: ලිපියල් හතලිහෙ අලුත්ම සම්පතකාගෝ.
1: මේ හඳුන් කූරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සෙත් සුවඳින් පිරේවා.
4: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.

බුදුපියාණන්ගේ අසිරිමත් තෙමගුල සමරන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ අද ස්වාධීන රූපවාහිනිය වෙසක් පුර පසළොස්වක පොහෝදා ඔබට ගෙනෙන දහම් තිළිණය සවනක් රැස් පෝදා විකාශය අද හිමිදිරි උදෑසන පටන් ඔබට සමීප කරමින් ඉන්නේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් මහාවිහාරය කේන්ද්‍ර කර ගනිමින්. අපි හිමිදිරි උදෑසන පටන් පින්කම් රැසක් ඔබ සමීපයට රැගෙන ආවා. උදෑසන අෂ්ටාංග උපෝෂිත සීලය සමාදන් වීම, බුද්ධ වන්දනාව, ධර්ම දේශනා ඇතුළු පින්කම් රැසක් තුළ තවත් සුවිශේෂ පින්කමකට තමයි අපි දැන් යොමුවන්නට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන සවනක් රැස් පෝදා විකාශය ඔබ වෙත ගෙනීමේදී කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව RDB බැංකුව ඒ වගේම එලිෆන්ට් හවුස් අපට දක්වන දායකත්වය අනුග්‍රහකත්වය පිළිබඳවත් අපි මතක් කර සිටින්නට කැමැතියි. විශේෂයෙන්ම මේ මොහොතේ අප මතක් කර සිටිනවා ඔබේ ප්‍රාර්ථනාවන් තුලට දිව්‍යමය සුවඳ දල්වන්නට පිරිසිදු තෙල් ඇසුරෙන් නිර්මාණය වෙච්ච දීපම් පහන් තෙල් හඳුන්වා දීලා තිබෙනවා. ටෙස්ටි පුද්ගලික සමාගම විසින් හඳුන්වා දෙන දීපම් පහන් තෙල් හරහා ඔබේ බෞද්ධාගමික පුද පූජාවන් සිදු කරගන්න මෙවැනි පින්කම් වලදී පොල් තෙල් පහන් ලෙස තෙල් පහන් ලෙස පාවිච්චි කිරීමේ හැකියාව තිබෙන වගත් අපි මතක් කර සිටින්නට කැමැතියි. ඉතින් සෑම පුර පසළොස්වක පොහෝ දිනකම අපි ඔබට රැගෙන එන මහා ආශිර්වාද පූජාව ඔබේ ජීවිතයට සෙත ශාන්තිය උදා කරන්නා වූ ආශිර්වාද පූජාව අද වෙසක් පුර පසළොස්වක පොහෝදාත් අපි ඔබට සමීප කරන්නට සූදානම්. අපේ ආරාධනෙන් වැඩම කරන්නට යෙදුණු දෙහිවල කරගම් පිටියේ ශ්‍රී මේධංකර විහාරාධිපති ශ්‍රී ලංකා යුද හමුදාවේ ආගමික කටයුතු උපදේශක ආශිර්වාද අබතෙල් පහන් පූජාවේ නිර්මාතෘවර ශාසන කීර්ති ශ්‍රී මధుර බහණී කාව්‍ය විශාරද පූජපාද දීගල පියදස්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පාද නමස්කාර පෙරදරිව පිළිගනු ලබනවා. වෙසක් පොහොය ඔබේ ජීවිතයට සෙත ආශිර්වාදයේ රැගෙන එන පුන් පොහෝ දිනයක අපි පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරයේ සිට ආශිර්වාද පූජාව ගෙන ඒමට සූදානම් මෙතැන් සිට.

මෙම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපති අතිගෞරවනීය අපේ නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන සදා පූජනීය වන්දනීය පින්වත් මහා සංඝයා වහන්සේ පළමු ගෞරව පූර්වකව සිහිපත් කරමින් අපේ අමිල මහත්මයා සඳහන් කළ පරිදි අද වෙසක් පුර පසළොස්වක පොයේ දවසේ ලක්වාසී සමස්ත ජනතාවටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සිදු කරන අදිෂ්ඨාන ආලෝක පූජාවයි අප මෙලෙස සිදු කරන්නේ. එනිසා දහසක් බුදුන් බුදු වෙන හිමිදිරි උදෑසන අෂ්ටාංග පොසත සීලෙහි පිහිට වූ ඔබ මෙතන සිට නොයෙක් පින්කම් වල නිරත වෙමින් දැන් සූදානම් වන්නේ සුවිශේෂී වූ ආශිර්වාදාත්මක මේ පින්කමහා ඒකාත්මික වීම සඳහායි. එනිසා සද

මා කෙව් පසු කියන බුදුගුණ සාන්ත හඬකින් ශබ්ද නගලා කියන්න හැමෝම මේ විදිහට මා කෙව් පසු සාදු කියලා.

මං කියලා අවසන් කරනවත් එක්කමයි ඔයත්තු කියන්න පටන් ගන්න ඕන. ඔයට වඩා හයියෙන් කියන්න පුළුවන්. ඇවිත් ඉන්න හැමෝම ධර්මශාලාවේ ඉන්න ඔබ ආසාවෙන් ගාත කියන්න. සවනක් රැ සජීවී විකාශය නිවසේ සිටා පහස්වාදීන රූපවාහිනිය තුළින් ඒකාත්මික වන සැදැහැවතුනි ඔබත් නිවසේ බුදු පහන දාලෝකමත් කරමින් අපත් එක්ක මේ වන්දනාවට ඒකාත්මික වන්න. අපහු කියමු හැමෝම ශබ්ද නගල කියමු. එතකොටයි පින්කම ලස්සන වෙන්නේ.

සසර කතරේ අතර මං වී නිතර දුක් විඳින සත්වයා රුදුරු සසරෙන් එතර කළා වූ එතර කොට නිවන් මගට යොමු කළා වූ අපතිලෝ ගුරු අමාමෑණී ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ අභිනීල නෙතු සංගලෙන් සතියක් පුරාවට පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහියට නගාගෙන අපි මේ ළඟට ජයශ්‍රී මහා ආශිර්වාදාත්මක වන්දනාවයි සිදු කරන්නේ. සදැවතුනි උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව රැකවරණ අපේ ජීවිතවලට සැලසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප මේ වන්දනාව සිදු කරන්නේ අනුරපුර මහමෙවුනාවේ රෝපිත ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ඉඳගෙන කියලා හිතේ විශ්වාසය උපදවා මාත් එක්කම එකට කියලා වන්දනා කරමු. මේ විදියට සාදුකාරයක් දීලා

සාදු. ඒ විදියට අදිෂ්ඨාන කළ බුදුන් පුදන පින් ඇති ඔබේ වාසනාවන්ත දෑතේ තියෙන පහණින් හැමෝම දකුණු අතින් තෙල් බිඳක්ගෙන හිසෙහි ගල්වා ගන්න හොඳයි. පහණෙන් තෙල් බිඳක් අපි ওই විදියට හිසෙහි ගල්වා ගන්නේ හිසේ සිට දෙපතුල දක්වාම තියෙන සියලු ලෙඩ රෝග දුරු වෙන්න කියලා හිතින් හිතාගෙන, ලෙඩ රෝගවලට බොන බේතේ දිව්‍ය ලෝකයෙන් ගෙන දිව්‍ය ඖෂධ බවට ප්‍රත්‍යවේ ඔබට ඉක්මම් සුවය ලැබෙන්නටයි ඔය ආශිර්වාදාත්මක පහනට අපේ අනන්ත වීතරාගී අසම සම ලෞතුරු බුදු ගුණ කියලා ආශිර්වාද කරලා ඔබට හිසෙහි ගල්වා ගන්නට මතක් කළේ. පහනෙන් තෙල් බිඳුවක් හිසෙහි ගල්වා ගත්ත ඔබ මේ උතුම් බුදු ගුණ ආශිර්වාදය සමගින් අපි පින්කම නිමා කරමු. සාදු කාර්යයක් දීලා

දැන් පහන හිස මුදුනින් තියාගෙන මේ විදියට අදිෂ්ඨාන කරමින් පූජාව අපේ නිමාවටපත් කරමු. පහන හිස අභ්‍යස තියාගන්න.

0: සාදු සාදු උතුම් අප ඉමහත් වූ ශ්‍රද්ධාවෙන් සිදු කළ අසිරිමත් වූ අදිෂ්ඨාන පහන් පූජාව මෙලෙසින් නිමවටපත් කරන කාගේත් සිත්වල කුසල් සිතුවිලි පහළ වුණා, පින් සිතුවිලි උපන්න, ඇති වුණ කුසල චේතනා සමුදාය ඔබේ මෙලව ජීවිතයේ සහනයටත් සංසාරික ජීවිතයේ සෝපත් භාවයටත් හේතු වාසනා වෙනවා. ස්වාධීන රූපවාහිනී සවන ක්‍රස් තුලින් සෑම පොහොය දිනකම සිදු කළ මේ අසිරිමත් වූ පින්කම සඳහා පැතිබර දායකත්වය ලබා දුන්නු කසාගල ආයතනය ඇතුළු කොට ඇති හැමදාමත් ස්වාධීන රූපවාහිනී සවන ක්‍රස් හා අත්වැල් බැඳගත්තු සියලු ආයතන වලටත් ස්වාධීන රූපවාහිනී ගරු සභාපතිතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියලු සැදැහැවතුන්ටත් අපේ අමිල මහත්මයා ඇතුළු සියලු නිවේදක පිරිස ප්‍රමුඛ එම ආයතනයේ සෑම සියලු දෙනාටත් අපහම මෙතුවක් වෙලා ඒකාත්මික වූ මේ කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා මේ හඬ ඇසෙනතෙක් මාන්නේ සිට අපට සවන් යුග යොමු කර සියලු දෙනාටත් මුළු මහත් ලෝ සතුනටත් මේ උතුම් පූජාවේ ආනුභාවයේ සියලු දුක්ඛම් කටළු නිමාවේ ජීවිතේ තවමත් ඔබ සිතින් විඳවන සියලු පීඩාවන් මගහැරේ මෙලව වාසනාවන්ත සැනසෙලිදායක ජීවිතයකට ජීවිතේ හැමදා සිනහ මුසු මුහුණෙන් සතුටෙන් සැහැල්ලුවෙන් කල්ගත කරන්න අප සිදු කළ මේ අසිරිමත් ප්‍රභාව සම්පන්න වූ පහන් පූජාවේ වාසනාවන්ත තෙද බලේ අපේ ජීවිතවලට ළඟා වේවා කියන පැතුමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන ගමන් අප යලිත් සවස 5:55ටයි ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ සිට මේ අසිරිමත් පින්කම ඔබේ නිවසට සජීවීව රැගෙන එන්නේ. ඒ බවත් ඔබට කියමින් පින්කමේ කටයුතු මෙතකින් අවසන් කරනවා. ඔබට අපට සැමට රටට සියලු යහපතම වේවා. තෙරුවන් සරණයි.
1: ජීවන මොහඳුර දුරලා ප්‍රඥා ලෝකේ නැන පහල් එලි දැල්ලෝ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේ නිමිති කර ගනිමින් මේ දැල්ලෝ පහන් ආලෝක පූජාව ඒ නිවන් ගමන් මගට කමටහනක්ම වේවායි අප සෑම සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු.

0: FM 93.5 ලක්කඩ රේඩියෝ ITN
1: වෙලාව පෙරවරු 10:02.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: අයිටීන් පූජා සම්බුද්ධ වෙසක් කලාපය අද ආරම්භ කෙරෙනවා. කැස්පෑව නගර සභාව සහ ප්‍රාදේශීයකම් කාර්යාලයේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සමග එක්ව කැස්පෑව සසන ආරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්වයෙන්ුයි ඒ පැවැත්වෙන්නේ. ඒ පිළියන්දල කේන්ද්‍ර කර ගනිමින් අයිටීන් පූජා සම්බුද්ධ වෙසක් කලාපය ලබන බදාදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමී වයි සේරුවා විල මංගල රජ මහා විහාරස්ථානයේ වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම ඊයේ පසරුවේ සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාල පරිසරය වෙත වැඩම කර වූ ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ සහ මෙරට වැඩ සිටි මහරහතන් වහන්සේ දෙනමකගේ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ඊයේ විශාල පිරිසක් පැමිණියා. ඉනතුරු වෛරිය පෙරහැරකින් වැඩම කර වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කළේ ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේ දෙනමගේ ධාතුන් වහන්සේ අද සවස්හයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා දින පහක් සදහැවතුන්ට වන්දනාමාන කිරීමේ අවස්ථාව උදාවනවා. උන්වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන සදහැවතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවරගෙන ඇති බවයි සංවිධායක මණ්ඩලය සඳහන් කළේ. වෙසක්පුර පසළොස්වක පොහොය දිනේ නිමිති කර ගනිමින් ITN සවනක් රැස්පෝදා විකාශයේද පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වෙනවා. අදත් ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල මාතර මහනුවර හා නොරෙලිය දිස්ත්‍රික්වල වෙටින් විට වැසි ඇතිවනවා. ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පසුරකින් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඉරානය සමග පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමකට අත්සන් තැබීමට තවමත් තමන් සූදානම් නැති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. එසේ ට්‍රූත් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ගැටුම අවසන් කිරීමේ අරමුණින් ගිවිසුමකට අත්සන් තබන්නේ නම් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට සිය උපදේශකවරුන් සමග සාකච්ඡා කළ යුතු බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. ඒ අනුව එම විශේෂ සාකච්ඡා දවල මන්තිරේදී ආරම්භ වුණා. අවසන් ගිවිසුමක් සඳහා ඉරානය අතිරේක කොන්දේසිද සම්පූර්ණ කළ යුතු බව ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ඉරානය කිසිවිටකත් න්‍යෂ්ටික ආයුධයක් හෝ බෝම්බයක් ළඟ තබා නොගන්නා බව ප්‍රතිඥා දීම එහි ප්‍රධාන කොන්දේසියක්. නාවික ගමනාගමනය සඳහා කිසිදු බද්දක් හෝ සීමාවකින් තොරව හෝමෝ සමුද්‍ර සන්ධිය වහම විවෘත කිරීමද ඇමරිකා ජනාධිපතිවරයාගේ කොන්දේසි අතරට ඇතුළත්. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN
2: ඔය 10:08
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: උදේ 10 විනාඩි 13යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
3: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතර වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථයේ වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.
2: ලක්හඬ සිත නිවන පුතුපන සිත නිවන පුතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
3: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
4: සසර මග ගිනි නිවූ මහා කරුණිකයාණෝ අසිරිමත් බුදු ගුණ වරුර
1: පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ
5: ධර්ම ස්වාමී වූ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය වන සතර සතිපට්ඨාන ධර්මයන් සතර සම්‍යප්පදාන වීරිය සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය ධර්මයන් පංච බල ධර්මයන් සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය යන බෝධිපාක්ෂික ධර්ම 37 මහා කරුණාවෙන් පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් මුළු මනින්ම පරිපූර්ණව ලොවට නිවන් මඟ දන් දී වදාළ නිසා බුද්ධ වනසේක බුද්ධ වනසේක බුද්ධ වනසේක
4: සියල්සිත නිවාසන සාලන්නට අසිරිමත් බුදු ගුණ වරුණ

0: ඇත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේ.

0: උදේ 10:31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: යමෙකු විසින් කරන ලද අකුසල කර්ම ඔහුගේම කුසලින් වැසී යයිද ඔහු වනාකුලින් මතුව ආ සඳක් මෙන් ආත්ම භාවයේ නැමැති මේ ලෝකේ බබලවයි.
1: When one covers one's evil deed with another that's good, one illuminates this world like the moon freed from a dark cloud.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු තුන පහ කුඩු ගම්මිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ගෙදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: පස්සේ 10 විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අයිබුවන්, මේ උතුම් වෙසක් පුරපසළොස්වක බොහෝ දින අපේ සූදානම් මද දවසේ විශේෂ සදහම් විකාශයත් එක්ක ඔබ වෙයි කරාශි කරන්න. ඔබ දන්නවා අද සන්ධ්‍යාව වන විට අපේ පූජා වෙසක් කලාපයේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධානය කරන ඒත් එක්කම කැස්බෑව නගර සභාව සියලුම ප්‍රාදේශීය ආයතන ඒ සියලු දෙනා එකතු කරගෙන අපේ මේ පූජා වෙසක් කලාපයේ ආරම්භය සනිටුහන් කරන්න සූදානම්. ඉතින් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් ඉන්න මේ වැඩසටහන පිළිබඳව, එහෙම නැත්නම් මේ වෙසක් කලාපයේ විස්තර පිළිබඳව දැනගන්න අපි මේ වෙලාව වැමතුමක් ගන්නවා. අපේ සමීර කාර්යවසම් අද දවසේ මේ පූජා වෙසක් කලාපයේ ලක්හඩ මැදිරිය මෙහෙවන්නට කණ්ඩායමත් එක්ක ඒ පැත්තට ගිහිල්ලා ඉන්නවා. ඉතින් අපි තොරතුරු දැනගමු මේ වෙනකොට කොහොමද තත්ත්වය කියලා. අපි සජීවීව විස්තර දකිනවා. පිළියන්දර නගරයේ සිට සවනක් රැස් වැඩසටහන විකාශය වෙනවා ස්වාධීන රූපවාහිනි. කොහොමද හවස වෙසක් කලාපයේ තොරතුරු, කොහොමද ඒ පැත්තේ කාලගුණ තත්ත්වය සමීර අපිට කියන්නකෝ. අයිබුවන්.
3: අයිබුවන් රනිල්, මේ මොහොතේ මා රැඳී සිටින්නේ ඔබ සඳහන් කළ ආකාරයටම ITN පූජා වෙසක් කලාපය පැවැත්වෙන පිළියන්දර නගර මැදේ. පිළියන්දර මේ මොහොතේ ආලෝක තත්ත්වය, එහෙම නැත්නම් කාලගුණ තත්ත්වයේ කිසිදු ගැටලුවක් මේ මොහොතේ ඇති වී නැහැ. ඒ නිසා ලහිලහියේ කටයුතු සූදානම් වෙමින් පවතිනවා ITN පූජා වෙසක් කලාපය තුළ. මේ මොහොත වන විටත් ප්‍රධාන තොරන් තුනක් වෙසක් කලාපය තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. එහි විදුලි බුබුලු යළි සකස් කිරීම කටයුතු, ඒවැ අඩුපාඩු සොයාබැලීම මේ මොහොතේදී සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා මේ කාලගුණයෙන් කිසිදු බාධාවක් ඇතිවන්නේ නැහැ කියන විශ්වාසය තමයි අපිට තිබෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නැහැ. අපි මීට සුළු මොහොතකට පෙර කතා බහ කළා කැස්බෑව නගර සභාවේ සභාපතිවරයා චාමර මද්දුම කලුගේ මහතා සමග. ඔහු සඳහන් කළේ නගර සභාව පැත්තෙන් සියලුම යටිතල පහසුකම් සපයා තිබෙන බවක් තමයි පිළියන්දර නගරයට පැමිණෙන බැතිමතුන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා. ඒ අනුව නගරයට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය, ඒ වගේම අනිකුත් සියලුම පහසුකම්, ප්‍රවාහන පහසුකම්, මේ සියල්ල පූජා වෙසක් කලාපයේ නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන්ට සම්පාදනය කර තිබෙන බව තමයි සභාපතිවරයා සඳහන් කළේ. ඒ වගේම කැස්බෑව ශාසන ආරක්ෂක බල මණ්ඩලය, කැස්බෑව නගර සභාව, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම විවිධ ප්‍රජා සංවිධාන සියල්ලම එකතුවක් තමයි අද දවසේදී මේ විදිහට අපි දකින්නේ ITN පූජා වෙසක් කලාපය. ලක්හඳ ඒ වගේම ITN මේ සියලු මාධ්‍ය අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් මේ සියලු කටයුතු වලට අපි සම්බන්ධ වෙමින් සිටිනවා. අපිට මේ මොහොතේදී දැක ගන්න පුළුවන්කම ලැබෙනවා රනිල්, විශේෂයෙන්ම සර්වඥ ධාතුන් වහන්සේ වැඩ සිටින පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ වැඩිමතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. සවස 5:30 සිට තමයි සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය දැක බලා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබෙන්නේ. සවනක් රැස් වැඩසටහනක් සිදු වුණා. ඒ වගේම දැන් තවත් විශේෂ කරුණක් තමයි බැතිගි සංදර්ශනය. පිළියන්දල ඔර්ලෝසු කණුව ඉදිරිපිට ප්‍රධාන පීඨිකාවේ බැතිගි සංදර්ශනය පැවැත්වෙනවා රාත්‍රී 7:00ට. ඉන් පස්සේ බැතිගී සංදර්ශනයේ ප්‍රධාන වේදිකාවේ පැවැත්වෙන අතරවාරයේදී ජංගම රථ දෙකක් යදවා තවත් බැතිගී කණ්ඩායම් දෙකක් වෙසක් කලාපය තුළ සංචාරය කරමින් බැතිගී ප්‍රදර්ශනය සිදු කරන බවත් අපි ඔබට මතක් කරන්නට ඕනේ. ඊට අමතරව තමයි තොරණ ඊළඟ පාසල් දරුවන් සම්බන්ධ කරගැනීමෙන් සකස් කරපු පහන් කූඩු රැසක් මේ වෙසක් කලාපය තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම බද්දන්සල රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා. මධ්‍යම රාත්‍රියේ පසුවි අලුයම 1 දක්වා දන්සල ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. අද දවසේදී කහපත් දන්සලක් නගර සභාව තමයි අද සංවිධානය කරන්නේ. දින 5ට සංවිධාන 5කින් දන්සල ක්‍රියාත්මක වෙනවා. අවසන් දවසේ පිළියන්දල වෙළඳ ප්‍රජාව විසින් දන්සල ක්‍රියාත්මක කරන බව තමයි සඳහන් කරේ. ඉතින් අද දවසේ අපි ආරක්ෂාව පැත්තෙන් ගත්තාම පිළියන්දල පොලිසිය කේන්ද්‍ර කරගනිමින්, කැස්බෑව පොලිසිය සහ අනිකුත් ප්‍රධාන පොලිස් ස්ථාන කේන්ද්‍ර කරගනිමින් බැතිමතුන්ගේ ආරක්ෂාවට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙන බව අපිට ආරක්ෂක අංශ මාර්ගයෙන් තොරතුරු ලැබී තිබෙනවා. ඒ නිසා ඔබට විශේෂ ඉල්ලීමක් කරනවා මේ ITN පූජා ලක්හඬ වෙසක් කලාපයේ පැමිණෙන විට ඔබ රැගෙන එන ද්‍රව්‍ය එහෙම නැත්නම් ඉවතලන ද්‍රව්‍ය ඔබ පාවිච්චි කරලා ඉවතවලන ද්‍රව්‍ය සියල්ල අදාළ බඳුන් වලට පමණක් යොදන්න. පිළියන්දල පුරවරය අවලස්සන කරන්නට එපා. බොහෝ බැතිමතුන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් පැමිණේ කියලා අපිට මේ දින පහ පුරාවට විශ්වාස කරනවා. ඒ නිසා තමයි සියලුම සංවිධාන මේකට ලොකු වෙහෙසක් ගනිමින් මේ කටයුත්ත සංවිධානය කරමින් තිබෙන්නේ. ඒ වගේම ඒ නිසා ඒ අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී නගරයේ ප්‍රධාන තැන්වලට ඉවත් කරන්නට එපා. ප්‍රධාන පාසල් ගණනාවක් පැවැත්වෙනවා. ඉතින් මේවට ආයෙමත් අපිට අස් කරන්න ගියාම ගැටලු මතුවෙනවා කියලා තමයි නගරාධිපතිවරයා සඳහන් කරේ. ඒ නිසා අදාළ කසල බඳුන් වලට අදාළ දේවල් යොමු කරන්න කියලා ඉල්ලීමකුත් එතුමා කළා. ඒ පිළිබඳවත් අපි ඔබට සිහිපත් කරමින් දැන් අපි දකිනවා නගරයේ පැරණි බස් නැවතුම් වල අසල තමයි ප්‍රධාන දන්සල ක්‍රියාත්මක කරන්නේ. එයි සේවකයන් ඒ රාජකාරී කරන අපේ හිතවතුන් මේ බොහොම උනන්දුවෙන් කැපවීමෙන් මේ දන්සලේ උයන කටයුතු වලට ආහාර පාන සකස් කිරීමේ කටයුතු වලට දායකත්වය ලබා දී තිබෙන ආකාරයක් දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. දින ගණනාවක් පුරා වෙහෙසුණු මහන්සිණු කැපවීමක ප්‍රතිඵලයක් තමයි ITN ලස්හඬ පූජා වෙසක් කලාපය කියන්නේ. ඉතින් ඒ නිසා එයත් අපි ඔබට සිහිපත් කරමින් විශේෂයෙන්ම අද සවස 5:30 සිට සේරුවාවිල මංගල රජ මහ විහාරස්ථානයේ සිට වැඩම කළා වූ සර්වඥ ධාතු ප්‍රදර්ශනයත් ඔබට දැක බලා ගන්න පුළුවන් පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේදී. ඉතින් ඒ පිළිබඳව සිහිපත් කරමින් රනිල් මේ මොහොතේදී ඒ වගේම තමයි ප්‍රධාන පාරවල් ප්‍රධාන ප්‍රවේශ හතරක් තිබෙනවා පිළියන්දල නගරයට ප්‍රවේශ වීම සඳහා. මේ සියලුම ප්‍රවේශ මාර්ග ආවරණය වන ආකාරයට දැවැන්ත විදුලි ආලෝක බුබුලු වලින් මාර්ගයේ ආලෝකමත් කර තිබෙනවා. වීති සියල්ලම වගේ වියන් වලින් පහන් වියන් වලින් බුබුලු වලින් ආලෝකමත් කරන ආකාරය දැක ගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා ලස්සන සුන්දර වෙසක් කලාපයක් සම්බුදු තෙමඟුල සැමරීම සඳහා නගර සභාවත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ශාසන ආරක්ෂක බල මණ්ඩලයත් ඒ වගේම ප්‍රසවිතා සංවිධානන් ITN ලක්හඬ පූජා වෙසක් කලාපය මේ විදිහට ලස්සන කර තිබෙන බව අපි ඔබට මතක් කරන ඕනේ. ඒ නිසා ආරාධනා කරනවා පැමිණෙන සියලුම දෙනාට පහන් සිතින් ඉතාමත්ම ලස්සන සුන්දර වෙසක් කලාපයක් දැක බලා ගැනීමට පිළියන්දල නගරයට එන්න ITN ලක්හඬ සමග අත්වැල් බැඳ ගන්න කියලා. මම පිළියන්දල නගර මැදේ සිට සමීර කාර්යවසම්.
2: බොහොම ස්තුතියි සමීර. අපි තව වෙලාවක සම්බන්ධ කරගෙන කොහොමද නගරයේ තියෙන arrangements එහෙම නැත්නම් කොහොමද වෙසක් කලාපය වෙනුවෙන් සූදානම් කරලා තිබෙන සනීපාරක්ෂක කඩයතු ආරක්ෂක තත්වයේ ඊට පස්සේ ජනතාවට දැන් වෙසක් කලාපයක තියෙන ප්‍රශ්න තමයි සමහරවිට තදබදයේ වුණාම වෙසක් කලාපයේ එහෙට මෙහෙට යන්න බැහැ. එතකොට තදබදයේ ඇතිවෙනවට කොහොමද මේ කලාපයේ විවිධ ස්ථානවල කොහොමද වෙසක් සැරසිලි සහ නිර්මාණ ස්ථානගත කරලා තියෙන කියන කාරණය පිළිබඳව සහ මේ වෙසක් කලාපයේ තියෙන තවිශේෂී දේවල් මොනවද කියලා මෙරින් විට අපි සමීරව සම්බන්ධ කර ගනිමින් අද දවසේ බලාපොරොත්තු වෙනවා ඔබට තොරතුරු කියන්න. මොකද මේ වෙලාවෙත් සවනක්‍රෙක් සජීවී විකාශය පිළියන්දල නගරයේ කේන්ද්‍ර කරගෙන ඒ විහාරස්ථානයේදී සිද්ධ වෙන ලබනවා. ඉතින් මේක තොරතුරු දැනගන්න දිගටම ලක්කනත් එක්කිනුත් අපි කිව්ව වගේම අහගෙන ඉන්න අයට පුළුවන් ඔබේ ප්‍රදේශයේ තිබෙන වෙසක් සැරසිලි එහෙමත් නැත්නම් පින්කම් එහෙම නැත්නම් දන්සල් තොරණ පහන් කූඩු පිළිබඳව තොරතුරු අපේ වට්ස්ඇප් නම්බර් එකට එවන්න 0703 93 5 93 7. අපි රටටම ඒ ගැනත් කියන්න සූදානම් වෙලා ඉන්නවා. අද බොහෝ දෙනා ආමිස පූජාව වෙනුවෙන් සැරසෙන වෙලාවේ ඒ පිළිබඳවත් රටටම අපි තොරතුරු කියන්න සූදානම්. අපි වෙලා බලමු හොදේ 10:56 දැන්.
4: ලක්හඬ පූජා

0: සිට ජුනි 3වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න.

0: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

අතර කතරේ අතරමඟ දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නපිටිය ධර්මපාල විද්‍යාලීය

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන
1: ප්‍රියන්දරසි වෛශාග පූජ සමිතිය විදුරබ කුමාරයාගේ චරිත කතා අරගත් වෙසක් තොරණ මෙවරත් ප්‍රියන්දර වෙසක් කලාපයේ සමග ප්‍රදර්ශනය කරනවා. එම වෙසක් තොරණ ශ්‍රී වෛශාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරන්නේ 35 වෙනි වතාවට ප්‍රධාන සංගීතක පීටි හර්සන් මහත්මයා. ඒ වගේම මෙම තොරණ වසර 35 පුරාවට ප්‍රියන්දර නගරේ නොකඩවා ප්‍රදර්ශන වන තොරණ මෙවරත් වෙසක් කලාපයේ සමග ප්‍රියන්දර ශ්‍රී වෛශාග පූජ සමිතිය අඩි 61ක් උස අඩි 64ක් පළල බල් ප්ලස් එකහමාරක් පමණ තියෙන තම දර්ශනීය තොරණක් මෙවර ප්‍රියන්දර ශ්‍රී වෛශාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරනු ලබනවා.
0: ලක්කන වෙසක් සැරිසර ලක්කන

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසය උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැත්

ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

අපි මනුතුනයි දශම පහ අනුතුනයි දශම හත ලක්කඩ රඩියෝ ITN වෙලව පෙරවර කොළහයි.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: අනතුරුදායක සහ ප්‍රේක්ෂාකාරී ලෙස යතුරු පැදි හා ත්‍රිරෝධ රථයක් කොළඹ මේගමුව මහමාර්ගයේ දහවනේ කළ තරුණයින් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කඳාන වැලිගම්පිටිය අතර ප්‍රදේශයේ දී මාර්ගයේ දහවනේ වූ රථ වාහනවලට බාධා කරමින් රේදුරන් වීථියට පත් කර යතුරු පැදි සහ ත්‍රිරෝධ රථය දහවනේ කර ඇති බවයි පොලිසිය පවසන්නේ. යතුරු පැදිවල ඉදිරිපස රෝදයේ ඉහළට ඔසවාගෙන මහමඟ ഘോഷාකාරී හඬක් නගමින් ඔවුන් ඒවා දහවනේ කර ඇතැයිද පොලිසිය සඳහන් කළා. තරුණයින් 6 දෙනා කඳාන සහ බටගම ප්‍රදේශවල පදිංචිකරුවන්. එන් 4 දිනකටම රේදුරු බලපත්‍ර නොමැති බවට හඳුනා ගැනුණා. මෙම සීලු රථවල අංකතහඬු නොමැතිව ඔවුන් ධාවනය කර තිබෙනවා. තරුණයින් 6 දෙනා යතුරුපැදි සහ ත්‍රිරෝද රථය වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ. නේපාලයේ දිස්ත්‍රික් කටක පාසල් 14ක් ඉදිකිරීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ඉන්දියාව පොරොන්දු වී තිබෙනවා. යනු නේපාල රුපියල් මිලියන 560කට අධික මුදලක් නේපාලයට ලබා දෙන බවයි ඉන්දියාව සඳහන් කළේ. භූකම්පන වලින් හානියට පත් වූ ප්‍රදේශවල පාසල් ඉදිකිරීම සඳහා මෙම මුදල් ලබා දෙනු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒකත් මන්දු නුවර පැහිටි ඉන්දියා තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඔබට දක්වමින් පාසල් 14 ඉදිකිරීම සඳහා නේපාල අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ගිවිසුම් ගත වුණු ඇති බවද විදේශ මාධ්‍ය සඳහන් කළා. ලකන ප්‍රධාන ප්‍රති ප්‍රකාශය 10:12ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවිසන හේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.

0: වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්නේ බොදුසි පුබුදන්නේ ඔබත් එක්වන්නේ
2: ලෝකානුකම්පාව
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
0: බෙත්බර අනුග්‍රහය
3: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්ව වලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
4: උදේ 11 විනාඩි 13යි රටපුරාම වෙසක් අසිරිය සමරනකොට ආමිස ප්‍රතිපත්ති පූජාවලට මුල්තැනක් ලබා දෙමින් මේ වෙසක් සමරනකොට අපි විශේෂයෙන් සිහිපත් කරන ඔබට දවස පුරාම අපේ විශේෂ පණිවිඩ හරහා ජාතික වෙසක් උළෙල මෙවර මාතර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන්නේ මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය සහ අපේ පූර්ව ප්‍රචාරක පටවල කිව්වා වගේම නායිම්බල මහාවිද්‍යාලය කේන්ද්‍ර කරගෙන ජාතික වෙසක් උළෙල ජාතික වෙසක් කලාපය පැවැත්වෙනවා. ඒ වගේම මේ වෙසක් කලාපය සඳහා ශක්තිය සපයන්නට එහෙමත් නැත්නම් මේ වෙසක් කලාපයට දායකත්වයේ සපයන ආයුර්වේද ඖෂධ සංස්ථාව පිළිබඳවත් අපි තොරතුරු සටහන් කරන්නට ඕනේ. මොකද මෙවැනි ජාතික කාර්යයන් වලදී ඉදිරියට පැමිණෙන ආයතනයක් විදිහට මේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ දායකත්වය අපි මෙහෙවින් අගය කරනවා. අපි මේ ජාතික වෙසක් කලාපයේ තොරතුරු සහ මේ වෙසක් උළෙලට ජාතික වෙසක් උළෙලට කොහොමද ආයුර්වේද ඖෂධ සංස්ථාවේ දායකත්වයේ කියන කාරණය පිළිබඳ දැනගන්න මේ වෙලාවේ සජීවීව සම්බන්ධ කරගන්නවා දිනුෂ ධනංජය මහතා, අලවි කළමනාකරු ආයුර්වේද ඖෂධ සංස්ථාවේ. දිනුෂ මහත්තයා අයිබෝවන්, සුබ උදෑසනක්.
5: සුබ උදෑසනක් අයිබෝවන්.
4: අපිට කියන්නකෝ මේ ජාතික කාර්යයන් වලදී පෙරට එන ජාතික මෙහෙවරක් ඉටු කරන ඔබේ ආයතනය මේ වෙසක් උළෙලට ලබා දෙන දායකත්වයේ සම්බන්ධයෙන්.
5: ඔව්, මේ උතුම් සම්මුතු සෙමකුල සිහිපත් කරගෙනමින් පැවැත්වෙන සී බුද්ධ වර්ෂ 2570 වෙනි රාජ්‍ය වෙසක් උත්සවය 2026 මැයි මාස 27 වන දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පටන් ගත්තා. දකුණු ලකේ අගනන්තේ වන මාතර පුරවරේ කිණකුඩ ග්‍රාමයේ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී එනම් අද වෙසක් සතියේ 4 දිනටත් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ පුරෝගාමියා විදිහට ඔබ කිව්වාටම මේ ජාතික කර්තව්‍යයට උර දෙනවා. ඉතින් අපි මේ වෙසක් සතියේ 4 දිනටත් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ප්‍රමුඛතම නිෂ්පාදනයක් වන ආයුර්වේද රසම් පානයත්, ඒ වගේම දෙරිමල් පානයත් මේ පැමිණෙන දස දහස් ගණන් බැතිමතුන්හට නොමිලේ රස විඳින්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කියන්නේ ISO 9001:2015 තත්ත්ව සාහිතිකයේදී නු රාජ්‍යයේ තියෙන විශාලතම ආයුර්වේද නිෂ්පාදනාගාරයේ හිමි ආයතනයයි. ඉතින් නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. මේ නිෂ්පාදන අපි අපේ දේශීය ලංකාවේ සිටින ජනතාවට පරිපෝෂණය කරන්නට අපි සලස්සලා තියෙනවා. ඉතින් මෙවැනි ජාතික කර්තව්‍යවලදී ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉදිරියට පැමිණලා මේ සමාජ වගකීම ඉටු කරනවා. ඉතින් ඔබත් දකුණු ලකේ මාතර පුරවරයේ සිටිනවා නම් මේ අපේ ITN FM නැත්නම් අපි ලක්හඳහන ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා සිටින ඉතින් එන්න මිදෙල්ලවල පුරාණ රජමහරිය අරස්ථානයට මේ වෙසක් අසිරිය විඳින්න.
4: දරංජේ මහත්තයා, මේ තව පුංචි තොරතුරක් දැනගන්න තියෙනවා. දැන් මේ දවස්වල මේ දන්සල් පිළිබඳව බොහෝ කතා බහ වෙනවනේ. කතා බහ වෙනකොට කියනවා මේ දවස්වල තියෙන අසනීපත් එක්ක විවිධ රෝගාබාධත් එක්ක සිසිල් පැන් වලට වඩා මොනවා හරි ඖෂධීය පානයක්, එහෙම නැත්නම් තේ පැන්, මේ දේවල් තමයි දන්සල් වලට යොදා ගන්න සුදුසු කියලා. ඒ වගේ වෙලාවට ආයුර්වේද ඖෂධ සංස්ථාවට පුළුවන් දැන් ඉදිරියට පොසොන් පොහේනවා. සහන මිලට මේ ඖෂධ නිෂ්පාදන මේ ඔසු පැන් දන්සල් වලට වගේ ලබා දෙන්න ඔබතුමලට වැඩපිළිවෙලක් තියෙනවද ඉස්සරහට?
5: අනිවාර්යයෙන්ම තියෙනවා. අද දිනත් අපේ සහන මිලට ආයුර්වේද ඖෂධ ලබා ගැනීමේ හැකියාව මෙතන මෙම ස්ථානයේනුත් හැකියාව තියෙනවා. ඒ ඔබ කිව්වා එහෙම ජාතික කර්තව්‍යයක් විදියට දන්සල් වලට අපි තුමුකේක පොසොන් පොහේ දිනයක් නිමිත්තෙන් එන්න පුළුවන්, පුන් පොහේ දිනයක් නිමිත්තෙන් එන්න පුළුවන්, ඕනම දවසකට ලබා ගැනීමට අපේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ප්‍රධාන ඖෂධාගාරයේ හිමි නවීන පරිත්‍රයෙන් ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඕනම එක්කෙනෙක් රසම් දන්සලක් සූදානම් කරනවා නම් ඒක අපි කියන්නේ සාමාන්‍යයෙන් අපේ වෙළඳ පොලෙන් ගන්න පුළුවන් ග්‍රෑම් 5 සැසේ පැකට් 10ක් තියෙන බොක්ස් එකක්. නමුත් ග්‍රෑම් 500 බල්ක් පැකට් එකක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට කතා කරොත් අපි ඒ කට්ටියට අදාළ නිෂ්පාදනය ලබා දෙනවා සේම ඒක හදන්න අවශ්‍ය උපදේශනය ඒ වගේ මේ වලින් තියෙන ප්‍රතිලාභත් අපිට හැදින් කරලා දෙනවා.
4: බොහොම ස්තුතියි. ජාතික කර්තව්‍යයක් කරන ගමන් මේ මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව මහජනයාගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව හිතමින් මේ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් මේ ජාතික වෙසක් කුලෙල එළිය කරන්නට ජාතික වෙසක් කුලෙලට ශක්තියක් වන්නට ඔබතුමාලා දැක් වූ දායකත්වය අපි දෙක කතා කළේ දිනුෂ ධනංජය මහතා අලවි කළමනාකරු ආයුර්වේද ඖෂධ සංස්ථාව. අපි තවදුරටත් ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් කොහොමද මේ ජාතික වෙසක් කුලෙලට ශක්තිය ලබා දෙන්නේ කියන කාරණය පිළිබඳව තොරතුරු කියන්න සූදානම්. ඉදිරි රටපුරා ජාතික වෙසක් කුලෙල ප්‍රධානව රටපුරා වෙසක් අසිරිය ක්‍රියාත්මක වෙද්දී තමයි අපි ඔබට මේ විදිහට කතා කරන්නේ. ඉතින් තවත් වෙලාවක අපි ඔබත් එකතු වෙලා තොරතුරු කියන්න සූදානම්. හැමෝටම ආරාධනා කරනවා රැඳිලා ඉන්න කියලා ලක්කණ්ඩත් එක්ක 11 විනාඩි 18යි වෙලාව.
0: ලක්කණ්ඩ රේඩියෝ ITN.

0: 11 විනාඩි 22යි වෙලාව.
1: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලෝක බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: 11:25
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
4: දශක හතක ජනතා විශ්වාසය සහ

අසාධී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

0: තිළින කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමර අඳුගුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්‍රිතා.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakanda Radio ITN
2: 11 විනාඩි 30යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: පව් නොකළ යුතුය. කුසල් රැස් කළ යුතුය. පංච නීවරණයන් කෙරෙන් සිය සිත පිරිසිදු කරගත යුතුය යන්න සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.
1: To refrain from doing evil, to indulge in doing good, to cleanse one's mind,

0: 11 විනාඩි 46 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන
1: දැන්පස්සී වෛශාක්‍ය සම්බුද්ධාලෝක තොරණ සමිතිය මගින් ලෝකවාසී සියලු ජනතාවට බුද්ධාලම්බන ප්‍රතියෙන් මිතුව දිගහරිනු ලබන සමුද්‍ර වාණී ජාතක කතා වස්තුව රැගත් තොරන් රාජා මෙවර ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් මන්සන්දියේ ඉදිකරනු ලබන්නේ 55 වැනි පියවරට බව සාඩම්බරයෙන් මතක් කරති. මෙම තොරන් රාජාගේ විශේෂත්වය චිත්‍රරාමු 15කට අධික සංඛ්‍යාවකින් සමන්විත අතර ප්‍රවීණ චිත්‍රශිල්පී ආනන්ද ජලත් මහතාගේ තෙලිතුඩින් මෙම චිත්‍රරාමු සියල්ල නිර්මාණය වී තිබීමත් ඒ සියල්ලම එදා මෙදා තුරව භාවිතා කරනු ලබන ඒ රෙදි සාමාන්‍ය තීන්ත ඔය වර්ණ ගැනීම එදා කාලයේ පටන්ම පවතා ක්‍රමය අනුව සිද්ධ වෙන අතර මෙවර විදුලි බලශක්තිය පිරිමැසීමේ අරමුණින් පික්සල් ලයිට් වලින් වැඩි කොටසක් ආවරණය වන පරිදි එදා මෙදා තුර තොරන් කලාවේ විදුලි ආලෝක රටා නිර්මාණය වූ ෆ්ලෑෂර් කොට සම්ප්‍රදායට ඉඩක් සලසමින් පහතමාලයේ චිත්තරාම් එම ෆ්ලෑෂර් කොට වලින් ආලෝක ධාරා වීදෝන ආකාරයෙන් විදුලි කාර්මික ශිල්පියා විසින් සකස් කර ඇති අතර සම්පූර්ණ ලයිට් 70,000කට ආසන්න සංඛ්‍යාවකින් හෙබි මෙම තොරන් රාජයාගේ උසාඩි 60ක් අතර පළල අඩි 55ක් වන අතර වසර 55ක් මුළුල්ලේම ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලුම ජනකොටස්වල එකට ඒක රාජිත්වයෙන් එදිනෙදා මහමාර්ගයේ භාවිතා කරන සුවිශාල ජනතාවකගේ ඉමහත් වූ කැපකිරීමෙන් පුරා දින 10ක් පුරුල්ලේ ප්‍රදර්ශනය සඳහා මෙවරත් ග්‍රෑන්ඩ්පාස් මන්සන්දියේ එළඹෙන වෙසක් පුන් පොහෝ දින මැයි මස 30 වැනි දින පටන් ජුනි මාස 8 වන දින දක්වා පුරා දින 10ක කාලයක් අඛණ්ඩව ප්‍රදර්ශනය සඳහා සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර මේ සියල් නිර්මාණයන්ගේ සාර්ථකත්වය දැක බලා ගැනීමට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ශ්‍රී සම්බුදු සමගල සමරණුවස් මෙම තොරන් සියල්ලම නැරඹීමටත් මේ සියල්ල භුක්ති විඳින්නට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ඔබ සැමට ආරාධනා කර සිටිමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නියඳෙනවා ග්‍රෑන්ඩ් පාස් තොරන් සමිතිය වෙනුවෙන් ඒ ලේකම් RM80 වරාගොඩ
0: ලක්කනේ වෙසක් සැරිසර ලක්කනේ වෙසක් සැරිසර.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරිසිය පනස් හතර.
1: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් ලයින්
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සර්ච් ලයින් සමාජ ගවේෂණය.
3: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව
5: ලකන මොනින් දේසල්
1: ලකන රේඩියෝ ITN
6: 11:52 වෙලාව.
7: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
8: හැබැයි අම්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
10: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට පළඳින්න.

0: බුදු සිසිලසෙන් නැහැ වෙන මේ උතුම් මිසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ

0: na stole. ලොව පහළ වූ අසම සම ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ තෙමගොල අදයි. දෙස් විදෙස් සැදැහැවතුන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් තෙමගොල සමරයි. අයිටීන් පූජා වෙසක් කලාපය පිළියන්තලදී. බුදු තෙමගොල සංහිඳියාවේ සංකේතයක් කරගන්නැයි ජනපති කියයි. ශ්‍රීපාද වන්දනා සමය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්. ආර්ථිකය ගොඩනගන ආකාරය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්. අනුතුරුදායකව යතුරුපැදි සහ ත්‍රිරෝද රථයක් දහවනය කළ හයක් අත්අඩංගුවට. ඇමරිකාව සමග කිවිසුමක් නැතැයි ඉරානය කියයි.
1: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂ්යන්ත ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද පිබිලේ. සම්බුදු තෙමගුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිදුහත් කුමරුගේ ඉපදීම, බෝසතාණන් වහන්සේගේ බුදුවීම සහ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව අද වැනි වෙසක් පුර පසළොස්වක පොහොය දිනයකයි සිදුවුණේ. සාසනික වැදගත්කම් රසකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලක්වාසී සහ ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් සදහැසිතින් සමරනවා. බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයේ පදනම වන්නේ ප්‍රඥාව සහ කරුණාවයි. ලෝකවාසීන්ට සසරේ අඳුරු සෙවණැලි දුරුකරවන සදා මාවත පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය වෙනුවෙන් අසීමිත ලෙස ධර්මයේ දේශනා කළා. තෙමගුල මෙන්ම බුද්ධත්වයෙන් 8 වර්ෂයේ වෙසක් පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ ලක්දිව කැලණියට වැඩම කරවීමද සම්බුද්ධ ශාසනයේ තවත් වැදගත් සම්දිස්ථානයක්. ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේ වෙසක් පොහෝ දිනේ වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සම්බුද්ධ දේශනාව ජීවිත ආලෝකවත් කර ගැනීමට වැඩි වශයෙන් ඉවහල් කරගත යුතු කාලයක් එළඹ ඇති බවයි මහානායක ස්වාමින් වහන්සේ සඳහන් කළේ. මලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල, අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන, අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කරුගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති සහ රමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලැවේ ශ්‍රී විමල ස්වාමින් වහන්සේගේ අත්සනින් යුතුවයි වෙසක් දින පණිවිඩ නිකුත් කර ඇත්තේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය වෙසක් දින පණිවිඩයෙන් අවධාරණය කරන්නේ පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජයේ පෙළ ගැසීමට බුදුදහමෙන් මාර්ගය පෙන්වා දී ඇති බවයි. ඒ සඳහා අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව ජනාධිපතිවරයා කියා සිටියා. සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනයේ වර්ධනය කෙරෙන වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතේ හැඩගස්වා ගනිමින් ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රාර්ථනා කරනවා. ඒ සිය සුබපැතුම් පණිවිඩයක් එක් කරමින් බාහිර ලෝකය අර්ථවත් කරන්නාසේම තම හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකවත් කර ගැනීමට මෙවර වෙසක් මංගල්‍යය අවස්ථාවක් කරගත යුතු බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද වෙසක් දින සුබපැතුම් පණිවිඩයක් නිකුත් කළා. ඒ බුදුදහමේ හරය ජීවිතවලට ළඟා කර ගැනීම කෙරෙහි ගැඹුරින් අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙමින් තමන්ගේ පිහිට තමන්ම හැර අන් මගක් නොමැති බව විපක්ෂ නායකවරයා කියා සිටියා. පොදු යහපත පිණිස වහවහා පෙළ ගැසෙමු යන්න 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයේ තේමාවයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සමට උදා කිරීමට යන මෙම ගමනේදී සදාචාර සම්පන්න, පෞරුෂවත් සංවේදී, මනුෂ්‍යත්වයෙන් හෙබී පුද්ගලිකු නිර්මාණය කර ගැනීමට වෙසක් දිනය හැරුම් ලක්ෂ්‍යයක් වේවායි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ප්‍රාර්ථනා කළා. වෙසක් පුන් පොහෝ දිනේ නිමිති කරගෙන දිවයින පුරා සියලුම වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදා ගැනීමට අද උදෑසන සිට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. රුවන්වැලි මහසෑ මළුවද සදහැවතුන්ගෙන් පිරී පවතින බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මහනුවර ශ්‍රී දළදා මාලිගය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආගමික වතාවත් අද පැවැත්වෙනවා. අලියුම සිට ශ්‍රී දළදා මාලිගය වැඳපුදා ගැනීමට සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණිමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ITN පූජා සම්බුද්ධ වෙසක් කලාපය අද ආරම්භ කරනවා. කැස්බෑව නගර සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග එක්ව කැස්බෑව සාසන ආරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්වයෙන් ඒ පැවැත්වෙන්නේ. ඒ පිළියන්දල කේන්ද්‍ර කර ගනිමින් ITN පූජා සම්බුද්ධ වෙසක් කලාපයේ ලබන බදාදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව නවතම තොරතුරු ගෙනෙන්නේ ඒ සිටින අපනියෝජිත සමීර කාර්යවසම්.
2: ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය සඳහා පිළියන්දල නගරයේ මේ මොහොතවල විට ලහිලහියේ සූදානම් වෙමින් තිබෙන බව ඔබට සඳහන් කරන්න ඕනේ. විශේෂම කාරණේ තමයි අද දවසේදී අපි දකිනවා ප්‍රධාන තොරන් කීපයක් වෙසක් කලාපයට ඇතුළත් කර තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන තොරණ වෙසක් තොරණ පිළියන්දල නව බස් නැවතුම්පළ යාබද ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන්නේ. සවස 6:30ට තොරණ ආරම්භ කිරීම සඳහා කටයුතු සූදානම් වෙමින් තිබෙනවා. ඒ වගේම තමයි භක්ති ගීත වැඩසටහන රාත්‍රී 7:00ට පිළියන්දල ඔරලෝසු කණුව අසලින් ආරම්භ කරනවා ප්‍රධාන භක්ති ගීත වැඩසටහන. ඊට අමතරව ජංගම රථ දෙකක භක්ති ගීත කණ්ඩායම් යොදවා වෙසක් කලාපය පුරාවටම ක්‍රියාත්මක කිරීම සඳහා ජංගම රථ දෙකක භක්ති ගීත ඉදිරිපත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අද දවසේදී සර්වක්‍රීඩාතු වන්දනාව සිදු වෙනවා පිරියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින්. විහාරස්ථානයේ ඒ වගේම සේරුආවිල රජමහා විහාරස්ථානයෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කර තිබෙනවා පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය විහාරස්ථානයට. ඒදී සද්ධාවතුන්ට දැකබලා ගැනීමේ අවස්ථාව තිබෙනවා. සවස 5:30 සිට සර්වඥ ධාතුන් වන්දනාමාන කිරීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. ඒ වගේම රාත්‍රී 7:30ට සදහැවතුන් විශාල පිරිසක් පිරියන්දල නගරයට ITN පූජා ලක්හඬ වෙසක් කලාපයේ නැරඹීමට පැමිණේ කියන විශ්වාසයත් එක්ක කැස්බෑව නගර සභාව දින පහ පුරාවටම ප්‍රධාන බස් නැවතුම්පළ අසල පැරණි බස් නැවතුම්පළ අසල බද්දන්සල ක්‍රියාත්මක කර තිබෙනවා. අද සිට ජුනි 3 වෙනිදා දක්වා මේ බද්දන්සල ක්‍රියාත්මක කිරීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ. ඒ නිසා පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සපයන්නට ITN පූජා වෙසක් කලාපය තුළ කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ නිසා මේ මොහොත වන විටත් අපි දැන් දකිනවා උදෑසන කාලයේදී පැමිණෙන ජනතාවට බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා සංවිධායක මණ්ඩලය ලයිලයියේ කටයුතු සූදානම් කරමින් සිටිනවා. විශේෂයෙන්ම පැමිණෙන ජනතාවට අවශ්‍ය දන්සල සඳහා ඒ ආහාර පාන ලබා දීම සඳහා ආහාර පාන මේ මොහොත වන විටත් සකස් කරමින් පවතිනවා. ඒ සියල්ල සෞඛ්‍ය ආරක්ෂිතව සැකසීම සඳහා ඒ අවශ්‍ය නිලධාරීන් සෞඛ්‍ය අංශවල නිලධාරීන් කටයුතු කරමින් සිටින ආකාරයක් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම පිළියන්දල පොලිස් ස්ථානයේ ඇතුළු ඒ පොලිස් නිලධාරීන් අවශ්‍ය ආරක්ෂක විධිවිධාන කටයුතු සියල්ල සම්පාදනය කර තිබෙන ආකාරයකුත් දැක ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම පිළියන්දල නගරයේ කේන්ද්‍ර කර ගනිමින් තවත් තොරණ ගණනාවක් තොරන් 6කට ආසන්න ප්‍රමාණයක් මේ වෙසක් කලාපයට ඇතුළත් වී තිබෙනවා. ප්‍රධාන වශයෙන් තොරන් 3ක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කලාපයෙන් එපිට තවත් තොරන් 3ක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේම මේ මොහොත වන විටත් දහස් ගණනක් විදුලි බුබුළු ආලෝකමත් කිරීම සඳහා සූදානම් කරමින් තිබෙන බවක් දිස් වෙනවා පිළියන්දල නගරය තුළ. ITN ලක්හඬ පූජා වෙසක් කලාපය සඳහා සියලු කටයුතු මේ මොහොතේට සූදානම් වෙලා තිබෙනවා. ඒ වගේම ITN මැදිරියක් ඒ වගේම ලක්හඬ ගුවන් විදුලියේ විශේෂ මැදිරි ඒකකයක් ක්‍රියාත්මක කරනවා මේ කලාපය තුළ. ඒ නිසා ITN මාධ්‍ය ජාලය ඒ වගේම ලක්හඬ මේ සියලු දෙනාම මේ කාර්යභාරයට දැවැන්ත සහයෝගයක් එක් කරමින් අපි රැඳී සිටිනවා. දින ගණනාවෙන් වෙසක් කලාපයේ ක්‍රියාත්මක කරන සෑම දිනකම මාධ්‍ය අනුග්‍රහය සපයමින් අපි ඔබත් එක්ක රැඳී සිටිනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කර සිටිනවා මේ දැවැන්ත ලස්සන සුන්දර වෙසක් කලාපය බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල තේමා කර ගනිමින් සංවිධානය කර තිබෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් විදියට ඔබ බැතිසිතින් යුතුව පහන් සිතින් යුතුව මේ වෙසක් කලාපයට පැමිණ වෙසක් කලාපයේ සුන්දරත්වය නරඹන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ඔබට ආරාධනා කර සිටිනවා. මම පිළියන්දල නගරයේ සිට සමීර කාර්යවසම්.
0: ITN පූජා වෙසක් කලාපයට සමගාමීව සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ සරක්ෂ දහතුන් වහන්සේ වැඩම කරවීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාල පරිශ්‍රයේ වෙත වැඩම කරවූ ශ්‍රී සම්බුද්ධ සරඥ ධාතුන් වහන්සේ සහ මෙරට වැඩ සිටි මහරහතන් වහන්සේ දෙනමකගේ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට ඊයේ විශාල පිරිසක් පැමිණියා. එනතුරු වෛරී පෙරහැරකින් වැඩම කරවූ ශ්‍රී සරඥ ධාතුන් වහන්සේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කළේ ශ්‍රී සම්බුද්ධ සරඥ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේ දෙනමගේ ධාතුන් වහන්සේ අද සවස 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා දින 5ක් සදැවතුන්ට වන්දනාබාන කිරීමේ අවස්ථාව උදා වනවා. උන්වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන සදහැවතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවයි කැස්බෑව නගර සභාවේ නගරාධිපති චාමර මද්දුම කළුගේ මහතා සඳහන් කළේ.
3: කැස්බෑව නගර සභාව, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු සියලුම රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන, ව්‍යාපාර ප්‍රජාවත් එක්ක කැස්බෑව ශාසන ආරක්ෂක බලමල්ලේ අනුශාසකත්වයෙන් ප්‍රථම වරට අපි මේ පිළියන්දල පුරවරයට ගෙනහලා තියෙනවා ITN පූජා සම්බුද්ධ අභිවන්දනා වෙසක් කලාපය. මෙතෙක් ඉතිහාසයේ කිසිම කෙනෙක්ට, කැස්බෑව නගර සභාව පාලනය කරපු කිසිම කෙනෙක්ට මෙවැනි වෙසක් හෝ පොසොන්නෝ වෙනුවෙන් මෙවැනි දැවැන්ත වැඩක් කරන්න හැකියාව කියලා නැහැ. අපේ අලුත් පාලනයෙන් අපි මෙවර සියලු දෙනා එකතු කරගෙන, මේ විශේෂත්වය තියෙන්නේ සියලුම රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන එකතු කරගෙන අද දින මේ පැවැත්වෙන සම්බුද්ධාභිවන්දනා වෙසක් කලාපේ ඉතා සාර්ථකව පැවැත්වෙන අවශ්‍ය සියලු සංවිධාන කටයුතු මේ වෙනකොට සූදානම් කළ අවස්ථයි. එතන මේකේ අපි වෙසක් කලාපේ මේ වෙනකොටත් පොහොය දින වැඩසටහන, ස්වාධීන රූපවාහිනී හරහා සවනක් රැස් වැඩසටහන මේ වෙනකොට සජීව විකාශනය වෙනවා. ඊට සමගාමීව මේ අද ඉඳලා අඛණ්ඩ දින 5ක් ජුනි 3 දක්වා ධාතු වන්දනා වැඩසටහන පැවැත්වෙනවා. ඊට අනුතුරුව ගත්තොත් එහෙම වෙසක් තොරන්, වෙසක් පහන් කූඩු ඉතා නිර්මාණශීලී ලස්සන අලංකාරවත් වෙසක් පහන් කූඩු, ඒ වගේම තමයි දිනපතා පැවැත්වෙන බද්දන්සල්, ඒ වගේ විශේෂ වැඩසටහන් රැසකින් මේක ලස්සන කරලා ආලෝකමත් කරලා තියෙනවා. ඒ නිසා අපි ආවට ජනතාවටත් මේ ලක්වාසි සියලු දෙනාටත් අපි ඉල්ලා සිටිනවා එන්න අපේ පිළියන්දලට ITN පූජා සම්බුද්ධාභිවන්දනා වෙසක් කලාපේ. මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා ස්වාධීන රූපවාහිනියා ලක්හඬ සේවය මගින් සජීවීව විකාශන කටයුතු සිද්ධ වෙනවා. අය මෙම නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේක දැවැන්ත වැඩක්. ITN පූජා සම්බුද්ධාභිවන්දනා වෙසක් කලාපේ නරඹන්න ඔබේ සියලු දෙනා එකතු වෙන්න. ඒ වගේම ලක්හඬ ගුවන් විදුලි සේවාවත්, ITN ස්වාධීන රූපවාහිනි සේවාවත්, කැස්බෑව නගර සභාව, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සියලු රාජ්‍ය ආයතන එක සංවිධානය කරන කැස්බෑව ශාසන ආරක්ෂක බලමණ්ඩලය අනුශාසනාවෙන් පවත්වන සම්බුද්ධාභිවන්දනා වෙසක් කලාපේට ඔබ සියලු දෙනා සදැයි සිටින් සහභාගි වෙන්න කියලා අපි තා ගෞරවයෙන් ඔබ සැමට ඉල්ලා සිටිනවා.
0: වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ නිමිති කරගෙනමින් ITN සවනක් රැස් පොදා විකාශයේද පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ලක්කන ගුවන්විදුලියද අද දවස පුරා විශේෂ ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත ගෙනීමටයි පියවර ගෙන තිබෙන්නේ. මෙතර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේද වෙසක් පූජෝත්සවය මූලික කරගනිමින් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. සේවක සුබසාධක සංගමේ සහ සේවා වනිතා ඒකකයේ සංවිධානය කරන සීනි සම්බල් සමග පාන්තන්සල සවස 6 සිට පැවැත්වෙන්නේ ITN ප්‍රධාන පිවිසුම අභියසදී. හෙට පස්වරු 6 සිට අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලය ඉදිරිපත් කරන පහන්කෝඩු ස්වාධීන රූපවාහිනී මාධ්‍යාල පරිසරයේ ප්‍රදර්ශනය කෙරෙනවා. මෙම පහන්කෝඩු සාමාන්‍ය ජනතාවටද නැරඹිය හැකි. වෙසක් පුන් පොහොය වෙනුවෙන් ශ්‍රීපාද උඩමළුවේ පින්කම් රැසක් පැවැත්වෙනවා. පෙහෙවත් සමාදන් වීම සඳහා විශාල පිරිසක් ශ්‍රීපාද මළුව වෙත අද අලියම පැමිණ සිටියා. මෙවර ශ්‍රීපාද වන්දනා සමය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා. ශ්‍රීපාදස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය බෙංගවයේ ධම්මදින ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි පින්කම් පැවැත්වෙන්නේ. මධ්‍යම රාත්‍රියේ ශ්‍රීපාද වන්දනා සමය අවසන් වීමත් සමග ශ්‍රීපාද උඩමළුවේ හෙට උදෑසන සම්බුද්ධ පූජාවක් පැවැත්වෙනවා. ඉන් අනතුරුවයි උඩමළුවේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව සහ දේවාභරණ පැල්මඩුල්ල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවන්නේ. එහිදී ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි. ශ්‍රීපාද වාර්ය ජලි ආරම්භ කරන තෙක් සදාතුක කරඬුව හා දේවාභරණ පැල්මඩුල්ල ශ්‍රීපාද රාජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා පියවර රැසක් ගෙන ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ඒ මැදම අධිවේගී මාර්ගයේ රඹුක්කන කලගෙදර කොටසේ ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්
4: මා හිතන්නේ දැන් මේ දවස්වල ටිකක් ලොකු සංවාදයක් ගියා මේ ආර්ථිකය ගැන. ආණ්ඩු බිඳවැටේවි, ආණ්ඩුව යන්න, ඒ වගේවත් ආවා, උපදෙස් ගන්න වගේ ආවා. අපි තා හොඳින් තේරුම් අරන් තිබෙනවා අපේ ආර්ථිකයේ ගමන් කළ යුතු දිශාව පිළිබඳව ඉතාමත් දැක්මක් සහ සැලැස්මක් ඇතුව අපි වැඩ කරමින් ඉන්නේ. එනිසා ඕනෑම මොහොතක ඇතිවෙන කුණාටුවක්, ඇතිවෙන යම් අස්ථාවර භාවයක් ඉතා ඉක්මනින් යළි ස්ථාවරත්වයට ගැඳේවීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් ආර්ථිකයක් අපිට අවශ්‍යයි. 2025 වසරේ අපේ ජංගම ගිණුමේ අතිරික්ත ශේෂය ධනශේෂය ඩොලර් මිලියන 1700යි. ඉතාමත් වැදගත් සාධකයක් අපේ රටේ ආර්ථිකය. ජාත්‍යන්තර මූල්‍ය අනුමතත් එක්ක අපේ බැඳීම තිබුණේ අපේ ප්‍රාථමික ගිණුම 2.3ක අගයක පවත්වා ගන්න. හැබැයි අපේ ප්‍රාථමික ගිණුම අතිරික්ත 2025 වසරේ 5.4යි. ඒ කියන්නේ රුපියල් ලෙස ගත්තොත් අපි ආර්ථිකය ශක්තිමත් කරලා තිබෙනවා. අපි 2027 වසරට අපි අපේක්ෂා කරනවා ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදම් වෙන් කරන්න. ට්‍රිලියන 2ක්. එහෙනම් අපේ අභියෝගය තමයි මොකද්ද? රුපියල් වලින් වියදම් කරන ගම ඒක ඇතුලේ තියෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්නේ කොහොමද? ඒක තමයි අපේ ඊළඟ දිගු කාලින සැලසුම වෙන්න ඕන. ලෝකේ දියුණුවතම ශ්‍රම වෙළඳපොලෙන් පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. අපිට තිබෙන විශාලම සම්පත අපේ මානව සම්පත. නිසා අපි අධ්‍යාපන විශාල පරිවර්තනයක් ඇති කරනවා. 2032 වෙනකොට අපි සැලසුම් කරලා තිබෙනවා වෘත්තීය විශ්වවිද්‍යාල 50ක් ආරම්භ කරන්න. අපේ ඉදිකිරීම් කර්මාන්තය ලංකාවෙන් එළියට ගෙන යාම සඳහා අපි ලබා දීපු සහාය අපි ලබා දෙන්න ලෑස්ති. මොකද එයත් අපේ ඩොලර් අවශ්‍යතාවය සපුරා ගැනීමේ ප්‍රධාන කොටසක් ලෙස අපි සලකනවා.
0: මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි කොටසේ දෙවන අදියර යටතේ රඹුකන සිට ගලගෙදර දක්වා කිලෝමීටර 18යි මීටර 700ක කොටසේ සංවර්ධන කටයුතු ආරම්භ කරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දේශීය අරමුදල් ව්‍යාපෘතියට යොදා ගැනෙනවා. එමෙන්ම දේශීය කොන්ත්‍රාත් සමාගම් වල දායකත්වයෙන් මෙම අධීර ක්‍රියාත්මකයි. ඒ සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 112කට අධිකයි. මන්තිරු හතරකින් සමන්විත මෙම මාර්ග කොටසේ ඉදිකිරීම 2029 වසරේ මැයි මාස 28 වනදා අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙවන විට පොතුහැර සිට රඹුකන දක්වා පළමු අදීරේ ඉදිකිරීම සිදු කරනවා. ඒ ලැබුණ වසරේ මැද භාගයේ වන විට අවසන් කිරීමටයි රජය අපේක්ෂා කරන්නේ. මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 110 ඉක්මවා ගියා. ජනවාරි පළමුවනදා සිට පෙරේදා දක්වා කාලය තුල මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 10,10,807ක්. මේ මාසයේ පැමිණි සංචාරකයන් ගණන 1,34,530ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ මාසයේ සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම පිරිස 56,063ක්. එක්සත් රාජධානියෙන් 8,582 මෙරටට පැමිණ තිබෙනවා. මේ වසරේ ගත වූ කාලය තුල වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේද ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 245,981ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ. අදත් ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත් තුළ මෙන්ම ගල්ල මාතර මහනුවර හා නොරෙලි දිස්ත්‍රික්වල විටින් විට වැසි ඇතිවනවා. ඌව පළාතේ සහ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්වල ස්ථාන ස්වල්පයක පසුරුවකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරයේ බටහිර වැයම් ප්‍රදේශවලත් උතුර උතුරුමැද වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද කාර්යනීයත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කල් මහතා සඳහන් කළා.
5: අද දිනේදී දිවයිනේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරළේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එවැගේම ඌව පළාතේ තම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා පමණ වන අරමක තදසුළං අද දිනේදී අපේක්ෂා කළ හැකි. ඉගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදසුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
0: සයිබර් තර්ජනවලට ගොදුරුවීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමට පියවරගෙන තිබෙනවා. රථවාහන වැරදිවලට අදාළව දඩමුදලක් ගෙවීමට ඇති බවට පොලිසිය යොමු කරන ආකාරයේ පණිවිඩයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිස වෙත යොමු වන බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ. එවැනි ප්‍රචාරයන්ට හසු නොවන ලෙස පොලිසිය මාජ

එහි සත්‍ය අසත්‍යතාවය යොමු කළ පාර්ශ්වය තොරතුරු පරීක්ෂා කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටිනවා. ආරක්ෂක අවධානම අවම කර ගැනීම සඳහා ජංගම දුරකථන සහ මෘදුකාංග යෙදුම් නිරන්තරයෙන් යවත්කාලීන කළ යුතුයි. හදිසි අවශ්‍යතාවන් තර්ජනයක් හෝ වහාම මුදල් ගෙවන ලෙස දන්වා ලැබෙන පණිවිඩ කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. අනතුරුදායක සහ පරීක්ෂාකාරී ලෙස යතුරුපැදි හාත්‍රි රෝද රථයක් කොළඹ මේගමුව මහමාර්ගයේ ධාවනය කළ තරුණයින් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කදාන වැලිගම්පිටිය අතර ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනය වූ රථ වාහනවලට බාධා කරමින් රේදුරන් බිහිතියට පත් කර යතුරුපැදි සහ හාත්‍රි රෝද රථයේ ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. යතුරුපැදිවල ඉදිරිපස රෝදේ ඉහළට ඔසවාගෙන මහමග ഘോഷාකාරී හඬක් නගමින් ඔවුන් ඒවා ධාවනය කර ඇතැයිද පොලිසිය සඳහන් කළා. තරුණයින් 6 දෙනා කඳාන සහ බටගම ප්‍රදේශවල පදිංචිකරුවන්. ඉන් 4 දිනකටම රියදුරු බලපත්‍ර නොමැති බවට හඳුනා ගැනුණා. මෙම සීලු රතවල අංක තහඩු නොමැතිව ඔවුන් ධාවනය කර තිබෙනවා. තරුණයින් 6 දෙනා යතුරුපැදි සහ ත්‍රිරෝද රථය වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඇමරිකා එක්සත් ජනපදයේ සමග මෙතෙක් කිසිදු එකඟතාවක් හෝ ගිවිසුමක් සඳහා එකඟ වීමක් නැතැයි ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ලෝක දේශපාලනයේ සහ වෙළඳ ගමනාගමනයේ උපාය මාර්ගික වැදගත් සංදිස්ථානයක් වන හෝමු සමුද්‍ර සන්ධියේ කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. එහි පාලනය පිළිබඳ තීරණගත යුත්තේ බාහිර පාර්ශ්වයක් නොවන බවයි ඉරාන රජය ඉරානය අවධාරණය කරන්නේ. ඉරානයේ සහ ඕමානයේ විසින් පමණක් හෝමු සමුද්‍ර සන්ධියේ පාලනය හා කළමනාකරණ කටයුතු බාරව ක්‍රියා කරන බවද ඉරාන විදේශ අමාත්‍යාංශය කියා සිටියා. මේ අතර ඉරානය සමග පවතින ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් ගිවිසුමකට අත්සන් තැබීමට තමන් තවමත් සූදානම් නැති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඒසිය ට්‍රූත් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ගැටුම අවසන් කිරීමේ අරමුණින් ගිවිසුමකට අත්සන් තබන්නේ නම් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට සිය උපදේශකවරුන් සමග සාකච්ඡා කළ යුතු බවයි ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. යනුව එම විශේෂ සාකච්ඡාව දෙවල මන්දිරයේදී අද ආරම්භ වුණා. අවසාන ගිවිසුමක් සඳහා ඉරානය අතිරේක කොන්දේ සිද සම්පූර්ණ කළ යුතු බව ඇමරිකා ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඉරානයේ කිසිවිටකත් න්‍යෂ්ටික ආයුධයක් හෝ බෝම්බයක් ළඟ තබා නොගන්නා බවට ප්‍රතිඥා දීම එහි ප්‍රධාන කොන්දේසියක්. නාවික ගමනාගමනය සඳහා කිසිදු බද්දක් හෝ සීමාවකින් තොරව හෝමු සමුද්‍ර සන්ධිය වහාම විරුද්ධ කිරීමද ඇමරිකා ජනාධිපතිවරයාගේ කොන්දේසි අතරට ඇතුළත්. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් මහතරගයේ සුසුකම් ලබා ගැනීමට ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සමග ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය කරමින් ප්‍රථමින් පන්දුවට පහර දුන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම කඩුලු 6කට ලකුණු 214ක් රැස් කරගත්තා. විභව සූර්යවංශී ලකුණු 96යි. පිළිදුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවි ලකුණු 219ක් ලබා ගැනීමෙන් ජයග්‍රහණය වාර්තා කළා. ශුබන් ගිල් ලකුණු 104යි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් මහතරගයේ ගුජරාත් ටයිටන්ස් සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර හෙට පැවැත්වෙනවා. ලොව පහළ වූ අසම සම ශාස්ත්‍රවරයන් වහන්සේගේ තෙමගුල අදයි. දෙසිදෙ සැදැවතුන් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් තෙමගුල සමරයි. ITN පූජා වෙසක් කලාපය පිළියන්දලති. බුදු තෙමගුල සංහිදියාවේ සංකේතයක් කරගන්නැයි ජනපති කියයි. ශ්‍රීපාද වන්දන සමය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්. ආර්ථිකයේ ගොඩනගන ආකාරය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්. අනතුරුදායකව යතුරුපැදි සහ ත්‍රිරෝද රථයක් ධාවනය කළ 6ක් අත්අඩංගු වේ. ඇමරිකාව සමග ගිවිසුමක් නැතැයි ඉරානය කියයි. මීළඟ ලකන ප්‍රවෘත්ති ප්‍රකාශය පසුර එකට බලාපොරොත්තු වන්න. දැන් විද චේන්ජ් විශේෂාංගය.

0: Be the change. වෙනස ඔබ වෙන්න.
1: පැසිෆික් සාගරයේ සිදුවන අසාමාන්‍ය හා ශීඝ්‍ර උණුසුම් වීමක් හේතුවෙන් ලෝකයේ මිතික් වාර්තා වූ ප්‍රබලතම එලිනෝන දේශුණික විපර්යාසයට මුහුණ දෙමින් සිටිනවා. මෙමගින් ලෝකයේ කලාප කිහිපයක දැඩි උණුසුමක්, නියඟයක් සහ කාලගුණික වෙනස්වීම් ඇතිවීමේ බියක් හටගෙන තිබෙනවා. එක්සත් ජනපදයේ ජාතික සාගර හා වායුගෝල පරිපාලනය මගින් නිකුත් කරන ලද නවතම පුරෝකථන අනුව මේ වසරේ මැයි සහ ජූනි මාස අතර කාලය තුළ එලිනෝ තත්ත්වයක් වර්ධනය වීමේ සම්භාවිතාව 60% සිට 82% දක්වා ඉහළ අගයක පවතිනවා. එමෙන්ම 2026 දෙසැම්බර් සිට 2027 පෙබරවාරි දක්වා වූ උත්තර අර්ධගෝලයේ ශ්‍රිත ඍතුව දක්වා මෙම තත්ත්වයේ පැවතීමේ සම්භාවිතාව 96%. 2026 වසරේ අගභාගයේ වන විට මේ ඉතිහාසයේ දරුණුතම එල්නිනෝ තත්ත්වය වූ 1876 1878 කාල සීමාවේ ඇති වූ සිදුවීමට සමාන හෝ එය අභිභවා යන ඉතා ප්‍රබල තත්ත්වයක් දක්වා වර්ධනය වී හැකි බව පුරෝකථනය කර තිබෙනවා. එල්නිනෝ යනු සමක පැසිෆික් සාගර කලාපී මුහුදු මතුපිට ජලයේ සාමාන්‍ය මට්ටමට වඩා රත් වන දේශගුණික චක්‍රයක්. සාමාන්‍ය මුණුසුම් ජලය බටහිර දෙසට තල්ලු කරන වෙළඳ සුළං දුර්වල වීම හෝ ප්‍රතිවිරුද්ධ දිශාවට හැරීම හේතුවෙන් මෙලෙස සම්කිය දිගේ නැගිනහිර දෙසට තාපය ගලා යයි. මේ වසරේදී පැසිෆික් සාගරයට ඉහළින් හමාගිය අතිශය ප්‍රබල බටහිර සුළං ධාරාව හේතුවෙන් විශාල උණුසුම් ජල කඳක් සමකිය දෙසට තල්ලු වී තිබෙනවා. මෙයට වඩාත්ම සමාන තත්ත්වයක් වාර්තා වූයේ 20 වැනි සියවසේ ප්‍රබලතම එල්නිනෝ තත්ත්වයේ ඇති වූ 1997 වසරේ මුල් භාගයේදී. එහෙත් 1997 වසරට සාපේක්ෂව මෙවර බටහිර සුළං ධාරාවලට නැගෙනහිරින් ඇති ජල සෙලසෙස් අංශක භාගයකින් පමණ වැඩිපුර උණුසුම් වී ඇති අතර එය අතිශය ප්‍රබල තත්ත්වයකට පත්වීමට අවශ්‍ය සියලුම ශක්තිය ලබාගෙන තිබෙනවා. අතීතයේ ඇති වූ සුපිරි එල්නිනෝ තත්ත්වයක් හේතුවෙන් ලෝ පුරා ලැබුගිනි, දැඩි නියඟ, තාප තරංග සහ කොරල්පර වරංජනීය බීම් බහුලව වාර්තා වුණා. නූතන වාර්තා තැබීමට පෙර එනම් 1876 1878 කාලී ඇති වූ දරුණුතම එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ආසියාව, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාව පුරා වාර්තාගත නියඟයක් හටගත් අතර එමගින් නැති වූ ගෝලීය සාගතයෙන් මිලියන 50කට ආසන්න පිරිසක් මිය ගියා. පරීක්ෂණ පත්‍රිකාවලට අනුව මෝසම් සුළඟ ආශ්‍රිතව ආසියානු කලාපය වසර 800ක් තුළ මුහුණ දුන් දරුණුතම සහ දෙවනුවටම විශාලතම නියඟයට මෙම කාලයේදී මුහුණ දීමට සිදු වුණා. මේ පිළිබඳ දැනගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාමිකංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.
2: අතරම ගත්තොත් ගෝලීය වශයෙන් මේ සාගරයේ උණුසුම මතපිට උණුසුම වෙනස් වීම වායුගෝලයේ සුළං රටා වෙනස් වීම කරේ බලපෑම එල්ල කරනවා. මේ නිසා ලෝකයේ විවිධ ප්‍රදේශවලට කාලුකුතක විපර්යාසයන් ඇති කිරීමේ හැකියාව මේ එල්ලන තත්ත්වයන් තියෙනවා. සමහර ප්‍රදේශවල වර්ෂාවේ වැඩිවීම වෙනවා, සමහර ප්‍රදේශවල වර්ෂාවේ අඩුවීම නිසා නියන්ත්‍රණයන් ලැබුණි වගේ තත්ත්වයන් මතුවෙනවා. ඒ වගේම වලාකුළු වර්ධනය අඩුවීම නිසා සාමාන්‍ය පොළොව මතට උණුසුම ඉහළ යාම හැකියාව තියෙනවා. මේ ආකාර විවිධ තත්ත්වයන් තියෙනවා. ශ්‍රී ලංකාව ගත්තොත් නිසැක මෝසම දුර්වල වීම නිසා ජූනි සැප්තැම්බර් කාලයේදී සාමාන්‍ය වර්ෂාපතනයේ අඩුවීමක් වෙන්න පුළුවන්. ඒ වගේම පෞද්ගලික උණුසුම් සහිත කාර්බන් තත්ත්වයේ ඉහළ යාමේ හැකියාව තියෙනවා.
1: එල්නිනෝ බලපෑම නිසා සාමාන්‍යයෙන් තිත් කලාපයක් සහිත ප්‍රදේශ වීලි කලාප බවට පත්වන අතර වීලි ප්‍රදේශවලට අධික වැසි ලැබෙනවා. පේරු වෙරළ තීරයේ මස් සිගහණයේ අඩුවීම ඉන්දියාව, චීනය සහ ගිනිකුණ දිග ආසියාවේ මොසුම් වැසි සහ වර්ෂාපතනයේ අඩුවීම මින් ප්‍රධාන වනවා.
2: 2026 වසර ආරම්භයේ සිටම ඉදිරි එල්නිනෝ තත්ත්වය පිළිබඳව පුරෝකථන නිකුත් වෙලා තියෙනවා. ඒක පුරෝකථන තහවුරු මට්ටමේ පුරෝකථනයක් දැක නිකුත් වෙලා තියෙන එල්නිනෝ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියන එක. ඒ වගේම අපි හඳුනාගෙන එල්නිනෝ තත්ත්වයේ බලපෑම මොන වගේද කියන එක නිසා පුරක සූදානම් නිසා වැඩගත් විශේෂයෙන් අපිට ජලය අඩු වෙන්න පුළුවන්. ඒසත් තියෙන ජලය ආර්ථික මැස්සෙන් පාවිච්චි කිරීම නිසා වැඩගත්. ඒ වගේම බලශක්තිය ඒනම් කාරණේ බලශක්තියේ අර්බුදයක්. මොකද ශ්‍රී ලංකාව වගේ රටක් ගත්තොත් මුළුමනින්ම ජල විදුලිය මත යැපෙන රටක්. ඒසත් බලශක්තිය ආර්ථික මැස්සෙන් පාවිච්චි කළ බලශක්තිය අර්බුදයේ තත් විකල්පකම අපිට සොයා ගන්න වෙනවා. මේක සඳහා මුහුණ දෙන්නේ
1: අතීතයට සාපේක්ෂව වර්තමාන ලෝකීය තාක්ෂණික සහ සංවිධානාත්මක මෙවැනි ව්‍යසනවලට මුහුණ දීමට වඩාත්ම හොඳ සූදානමකින් පසුවනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධාන වැනි ජාත්‍යන්තර ආයතනවලට එල්නිනෝහි වර්ධනය නිරීක්ෂණය කර කෘෂි කර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව සහ මානව සෞඛ්‍යයට සිදුවන බලපෑම් කල් ගල් තියා පුරෝකථනය කළ හැකි. මේ තුළින් රජයන්ට සහ ප්‍රජාවන්ට පූර්ව ආරක්ෂිත පීවරක් ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒත් පෞද්ගල දැඩි දේශගුණික තත්ත්වය හමුවේ මෙම සියලුම ආයතන සතු සම්පත් උපරිම සීමාව දක්වා වැයවීමේ අවධානමක් පවතින බැවින් ඒවාට ප්‍රමාණවත් ප්‍රතිපාදන සැපීම අත්‍යවශ්‍ය වනවා. මෙමගින් මානව සමාජයට සහ ජීවිතවලට විශාල බලපෑමක් ඉල්ලුවද පරිසර පද්ධති වසර මිලියන ගණනාවක් තිස්සේ එල්ලිනෝ සමග පරිණාමය වී ඇති බැවින් ඒවා නවීකරණය වීමට වැනි ආන්තික සිදුවීම්ද යම් තාක් දුරට උපකාරී වනවා.
0: වෙනස ඔබ වෙන්න.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝව
1: 12:32 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 12:36 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: ITN ලක්හඬ පූජා සම්බ

0: ජුනි 3වෙනිදා දක්වා
1: පිළියම් දෙල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: බැතිබර අනුග්‍රහය. කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
0: විසක් මංග

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබින්

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවේසන හේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: සසර මග ගිනි නිවූ මහා කරුණිකයාණෝ අසිරිමත් බුදු ගුණ වරුර
3: පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ
4: බුදු රජාණන් වහන්සේ හැම රාගයක්ම හැම ද්වේෂයක්ම හැම මෝහයක්ම මුළුමනින්ම දුරු කළ නිසා අරහං වනසේක බුදු රජාණන් වහන්සේ ඇසින් රූප දැක කනින් ශබ්ද අසා නාසයෙන් ආග්‍රහණය කොට දිවෙන් රස විඳ කයෙන් පහස ලබා මනසින් අරමුණු සිතා ඒ කිසිවකට නොවැළුණසේක නොගැටුණසේක මුලා නොවුණසේක ආශාව දුරු කළසේක එම නිසා ඒ උතුම් බුදුරජාණන් වහන්සේ අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක
2: සියල් සිත් නිවාසන සාලන්නට අසිරිමත් බුදු ගුණ

0: Lakhanda Radio ITN
1: දවල් 12 විනාඩි 51යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
3: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
5: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය.
5: ඔබ කැමතිම ලක්කඩ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට.
7: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න.

හඬ ලංකාවටම ලකන පෙරනෝවරු සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා. FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

FM 93.5 93.7 ලක්කඩ රේඩියෝ ITN වෙලාව පසුර එකයි

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
2: ගල් දංගෙදර ප්‍රදේශයේදී පසුගිය දොළොස්වනිදා පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ අපරාධකරුවෙකු අපරාධයේ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගල් දිස්ස අපරාධ කොට්ටාශය විසින් ඊයේ දහවල් බණ්ඩාරගම පොලිස් වසමේ මිල්ලගහන්දි ප්‍රදේශයේදී මෙම සැකකරු අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. පසුගිය දොළොස්වනිදා උදෑසන 7:30ට පමණ මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු වෙඩිතැබීම සිදු කර පලා ගොස් තිබුණා. ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කරාපිටි රෝහලට ඇතුළත් කර සිටියේදී ජීවිතක්ෂයට පත් වුණා. මෙම අපරාධයට ආධාර අනුබල තුන් සැකකරුවන් දෙදෙනෙකු මීට පෙර අත්අඩංගුවටගෙන තිබෙනවා. ගාසා තීරයේ 100% පාලනය පලස්තීන වැසියන්ට හිමිවිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනවා. ඒ ගාසා තීරණේ පාලනය 70% දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවට ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමගින් ගාසා තීරය අත්පත් කර ගැනීමට ඊශ්‍රායලේ කටයුතු නොකළ යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ. එහි 100% තිය පලස්තීන වැසියන්ට හිමිවිය යුතු බව ඔවුන් අවධාරණය කරනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය 2:00
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් දහයකටත් යවල නිසයි ඒ ස්ටෑන්ඩර්ස් තියන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
4: වෙලාව හවස 1:10.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
6: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
3: ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සෙත් සුවඳින් පිරේවා.

0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: මෙවර උතුම් වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතින් සැරසිලි සිදු කිරීමෙන් වලකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න ඔබත් දෙන්න.

0: එපසු මෙට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් චානෙයි.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
3: වෙලාව හවස 1:21.

0: Lakhanda Radio ITN.
1: විලාව හවස එක විනාඩි 32යි.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

සසර කතරේ අතරමඟ දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නපිටිය ධර්මපාල විද්‍යාලයේ

Radio ITN. වෙලාහෝස එකයි විනාඩි 34යි. ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ලක්හඬ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එකමුතු කරන ලක්හඬ වෙසක් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා ලක්හඬ එකමුතුව සිද්ධ කරන වෙසක් කලාපයේ පිළියන්දර පුරවරේ පැවැත්වෙනවා. ඉතින් ඔබට පුළුවන් අද රාත්‍රියේ දර්ශනීය වෙසක් පහන් කූඩු තොරන් මේ දේවල් දැක බලා ගන්න එන්න ඔබේ පවුලේ අත එක්ක ඇවිල්ලා මේ වෙසක් සිරි අසිරි විඳ ගන්න කියලා අපි ආරාධනා කරනවා. වෙලාව හවස 1:35යි.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකින්න දෙයක්, අපිටම ඔබ දකින්න පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසයි උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

වෙලාහවස එකයි විනාඩි 43යි. අද වෙසක් පුන් පොහොය දවස. ඔබ දන්නවනේද මේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහොය දවසක කුසතන අටමිටක් උඩ හිඳුවා හිටියා කියලා. මේ කුසතන අටමිටෙන් මේ කතාවස්තු නෙමෙයි ඇත්තටම අපිට වැදගත් වෙන්නේ කතාවස්තුවට එහා ගිය දෙයක්. ඒ තමයි ඔය කුසතන අටමිට උපමා කරලා දෙන්නේ මොකකටද දන්නවද? අටලෝ දහමට. බුදුරජාණන් වහන්සේ ඔය අටලෝ දහමෙන් කම්පා නොවුනා කියන එකට හොඳ උදාහරණයක් තමයි මේ කතාවස්තුව. මොකක්ද මේ සොත්තිය බමුණා පනවපු කුසතන අටමිටක් උඩ අසුනක් පනවාගෙන ඒ බවුන් වඩපු කතාවස්තුව. වෙලාව හවස 1:43.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: දන්සැල් සංවිධායකවරුණි, පොලිතීන් ලංචීට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධානය කරන්න.

FM 93.5 93.7 ලක්කඩ රේඩියෝ ITN වෙලව පසරු දෙකයි

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙසයි මෙලෙස පත් කර තිබෙන්නේ. ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදු කර තිබෙනවා. මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා ශ්‍රී ලංකා කාලතුවක හමුදාවට අනුයුක්තව රාජකාරී කරන නිලධාරියෙක්. ලාහෝසේ මධ්‍යම ශෛසම්බෝන් කලාපයේ බූගත ගුහාවක දින 10කට අසන්න කාලයක් සිරවී සිටින පුද්ගලයින්ගෙන් එකයිකු මුදාගෙන තිබෙනවා. ඒ ලාහෝසේ සහ තායිලන්තයේ සහන කණ්ඩායම්වල මැදිහත්වීමෙන් රත්රන් සෙවීම සඳහා ගම්වැසියන් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 20 වෙනිදා මෙම ගුහාවට ඇතුළු වුණා. එහෙත් ඒ අතරතුර ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සහ ගුහාව අභ්‍යන්තරයේ සිදුවූ නයම් හේතුවෙන් ගුහා දොරටු සම්පූර්ණයෙන්ම වැසී ගියා. යනුවයි මෙම පිරිස ගුහාව තුළ සිරවී සිටින්නේ. ගලවා ගැනීමේ ස්ථානයේ සිට මීටර් 300ක් ගැඹුරින් සිරවී සිටින පුද්ගලයින්ගෙන් එකයිකු මෙලෙස බේරා ගැනුණා. තවත් 4 දිනක ජීවතුන් අතර සිටින බවටයි අනාවරණය වන්නේ. අනෙක් 2 දිනා අතුරුදන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය 4:03
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN

0: கீதையா?
1: ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සෙත් සුවඳින් පිරේවා.
2: වෙලාව හවස 2:07.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දිය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දියයි.
5: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේ මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

වෙලා හවස දෙකයි විනාඩි 12යි. අද වෙසක් පොය දවසනේ. ඉතින් කට්ටියම වෙසක් බලන්න යනවා වෙන්න පුළුවන් පවුලයාත් එක්ක යාළුවොත් එක්ක. මේ පණිවිඩය ඔය මේ කට්ටිය යනවනේ යතුරු පැදිවල නේද? හවසට හවස වෙන ලඟනකොට කට්ටිය යතුරු පැදිවල එහෙම යනවා අපේ පිරිවිලා විශේෂයෙන්. දැන් නම් ඉතින් ගෑනු ළමයි පිරිවිල ළමයි දෙකොල්ලම නේද? කට්ටිය ඉතින් යද්දී පොඩ්ඩක් ප්‍රවේශමෙන් යන්න ඕනේ. සහ හොඳ සිහි කල්පනාවෙන් යන්න ඕනේ. මොකද අද වෙනද වගේ නෙමෙයි. ටිකක් කට්ටිය එක්රැස් වෙනවා වැඩිනේ. වෙසක් කසිරි බලන්න කට්ටිය එක්රැස් වෙනවා වැඩි. ඒ නිසා බොහොම පරිස්සමෙන් ඕනේ ගමන් කරන්න. තව අයත් පාරේ යනවා කියලා මතක තියාගෙන. වෙලාව හවස 2:00 විනාඩි 13යි.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: වෙලාව හවස 2 විනාඩි 20යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
5: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

පොහොය දවස. ඔයාලට මතකද පුංචි කාලේ අපි වෙසක් බලන්න ගියාට පස්සේ අපිට ඉස්සරහ තියෙන තොරණ නැත්තම් ඔය මේ කූඩුව පේන්නේ නැති වුණාට පස්සේ තාත්තා අපිව කරේ දියාගෙන තමයි ඔය වෙසක් පහන් කූඩුව නැත්තම් තොරණ අපිට පෙන්නුවේ. ඇයි ඉතින් අර සෙනඟ දෙන උදාහක් මැද්දේ අපිට ඒක පේන්නේ නැහැ නේ අපි පුංචිනේ. ඉතින් තාත්තලගේ ආදරේ ඒ වගේ තමයි.

0: 97.7 Lock Honda Radio ITN.
1: Plastic polythene nati vesakolelak. Love pahalavu shreshtatama parisara vedyanan vahanseke temakulata sarasili sadaha. පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.
2: විලාහවස දෙකයි විනාඩි 32යි.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

0: පන සිතනීමන පුතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

වෙලාව හවස 2:56 අපි ඔබට මතක් කරනවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එක්ක සංවිධාන කරන ලක්හඬ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය එකමුතුව සංවිධාන කරන වෙසක් කලාපය පිළියන්දර පුරවරදී පැවැත්වෙනවා. ඉතින් ඔබට පුළුවන් ඔබේ පවුලයත් එක්ක යාළුවොත් එක්ක ඇවිල්ලා වෙසක් අසිරි බලාගන්න, වෙසක් තොරන්, වෙසක් පහන් කූඩු, ඒ වගේම දන්සල් මේ හැම වෙසක් අසිරියම මිල ගන්නට එන්න කියලා අපි ඔබට

0: බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අදට යෙදෙන වෙසක් පුන් පොහොත් දිනයේ නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 61 දෙනෙකු ජනාධිපති සමාව ප්‍රධානය කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දසනායක මහතා විසින් ජනාධිපති සමාව හිමි වූ සිරකරුවන්ගෙන් රැඳවියන් 33 දෙනෙකු අද නිදහස ලබා පිටව ගියා. ජනාධිපතිවරයා වෙත අනුක්‍රම ව්‍යවස්ථාවේ 34 වෙනි වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතලනුවයි බන්ධනාගාර සිරකරුවන් පිරිසට මෙලෙස ජනාධිපති සමාව පිරිනමා තිබෙන්නේ. කලා කටයුතු සඳහා වන කෙනඩි මධ්‍යස්ථානයේ නිලනාමයෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඉවත් කරන ලෙස වොෂින්ටන් එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ක්‍රිස්ටෝපර් කූපර් නියෝග කර තිබෙනවා. කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව වොෂින්ටන් DC පිහිටි මෙම මධ්‍යස්ථානයේ නම වෙනස් කළ නොහැකි බවටයි විනිසුරුවරයා තීන්දු කළේ. ඉදිරියේදී සිදු කිරීමට යෝජිත ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර කෙනඩි කලා මධ්‍යස්ථානය තාවකාලිකව වසාදැවීමට ගෙන තිබූ තීරණයද වළක්වාලමින් විනිසුරුවරයා නියෝගයෙන් නිකුත් කළා. මෙම නියෝගවලට අනුව දින 14ක් ඇතුළත ආයතනයේ නිල නාමයෙන් ඉදිරිපස පූර්වවලින් වෙන්ව අනිකුත් සෙළුම භෞතික හා ඩිජිටල් හා පූර්ව මෙන්ම නිල ලේඛනවලින් ට්‍රම්ප්ගේ නම ඉවත් කළ යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය 5:04.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakanda Radio ITN.
2: වෙලාව හවස 3:04.

0: තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: Lakhanda Radio ITN.
1: වෙලාව සවස 3 විනාඩි 8යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

අතර කතරේ අතරමඟ දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නපිටිය ධර්මපාල විද්‍යාලීය බැතිගේ

0: plastik, polietin neti ve sakkole lak.
1: Dansel sanvidhayakavaruni polietin, lanchet, plastik kop bhavit kirima. Pahasu huat, bhavitin pasu parisaret ekvimin siduvan පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධානය කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළ ගැසෙමු.

0: අතේ නවයට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිවර දායකත්වයෙන්
2: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
3: වෙලාව හවස 3 විනාඩි 15යි. අපි දැන් සම්බන්ධ කරගන්නවා ජාතික වෙසක් උළෙල මාතර තියගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ සහ නායඹල මහවිද්‍යාලය කේන්ද්‍ර කරගෙනමින් පැවැත්වෙන මේ ජාතික වෙසක් උළෙලට අනුග්‍රහදායකත්වය සපයන්නේ ආයුර්වේද ඖෂධ සංස්ථාව. ඉදින් ඒ පිළිබඳ විස්තර දැනගන්න අපි සම්බන්ධ කරගන්නවා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලවි කළමනාකරු ධනංජය මහතාව. ධනංජය මහතා,
4: අයිවන් ලහිරු, මේ පුතුන් සම්මුතු දෙමගුල සිහිපත් කරමින් පැවැත්වෙන ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් උත්සවය මෙවර මැයි මාස 27 දින ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර තිහකොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ ඔබ කිව්වා පරිදි ආරම්භ වුණා. ඉතින් මේ වෙසක් සතියේ 4 දිනය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මෙවර රාජ්‍ය වෙසක් සතියේ නිමිති කොටගෙන අපි දැන් පුරා දින 4 නොමිලේ රසම් පානයත් නොමිලේ වෙලිගැට පානයත් මෙහි පැමිණෙන බැතිමතුන් හට දසදහස් ගාණක් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කියන්නේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ ප්‍රමුඛයා. අවුරුදු 57ක කීර්තිමත් ඉතිහාසයක් තියෙන රාජ්‍ය විශ්වාසය සහිත නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව තවත් දින 2ක් නොකඩවා අපි පැය 24ම මේ පැමිණෙන බැතිමතුන් හට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ප්‍රමුඛතම නිෂ්පාදනයන් වන සංස්ථා රසම් සහ බෙලිමල් පානය නොමිලේ ලබා දෙනවා. ඉතින් මාතර පුරවේ සිටින මේ ITNFM නැත්නම් මේ ලක්හඬ අහන හැමෝටම මම ආරාධනා කරනවා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයට පැමිණෙන්න, ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ රසම් කෝප්පයක් බෙලිමල් කෝප්පයක රස විඳින්න. ඉතින් ඔබ හැමෝටම තිම්බර වෙසක් මංගල්‍යයක්ම වේවා.

0: මල්විල මල්විල බුදුගීයට දහම් විවරණයක්. දහම් විවරණය අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය පූජ්‍ය පාදේගම ඥානිස්සර ස්වාමින් වහන්සේ.
1: සංසග්ග ජාතස්ස භවන්ති ස්නේහෝ ස්නේහයන් දුක්ඛ මිදං පහෝති. ඇසුරු කිරීමට ලැබීම නිසා සෙනෙහස උපදී. ඒ සෙනෙහස මතුදා මහා දුකක් බවට පෙරළේ.

0: Agenda, Radio ITN.
1: වෙලාව සවස 3:26.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
4: ටේක්කයා සුරැකෙන් මගතොට
3: ITN ලක්හඩ පූජා.

0: සිට ජුනි 3වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: සසර මඟ ගිනි නිවූ මහා කරුණිකයාණෝ අසිරිමත් බුදු ගුණ වරුර
1: පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ
2: ගැඹුරු ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්සේ අෂ්ට විද්‍යාවන් නම් වූ උබ්බේ නිවාසානුස්සති ඥාණය, චුතූපපාත ඥාණය, ආසවක්ඛය ඥාණය, ඉද්ධිවිද ඥාණය, දිබ්බසෝත ඥාණය, පරචිත්ත විජානන ඥාණය, මනෝමය ඉද්ධි ඥාණය, විදර්ශනා ඥාණය නම් වූ අෂ්ට විද්‍යාවන්ගෙන්ද උතුම් සීලයෙන්, උතුම් ඉන්ද්‍රිය සංවරයෙන්, භෝජනයේ පමණ දැනගැනීමෙන්, ජාග්‍රයානු යෝගයෙන්, ශ්‍රද්ධාවෙන්, හිරියෙන්, ඔත්තප්පයෙන්, බහුශ්‍රුත බවින්, වීරියෙන්, සිහියෙන්, ප්‍රඥාවෙන්, පළමු, දෙවන, තෙවන, සිව්වන යන ධ්‍යානයන්ගෙන්ද සමන්විත වූ පසලොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත වූ බුදුරජාණන් වහන්සේ විචාචරණ සම්පන්න වනසේක.
0: සියල් සිත් නිවාසන සාලන්නට

0: අවුරුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakanda Radio ITN
2: වෙලාව සවස 3:34යි.

0: πολίτη νέτη βεσάκολελακ.
1: Dancel සංවිධායක වරුණී පොලිතීන් ලන්චීට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

වෙලා හවස 3:39. අද වෙසක් පුන් පොහොය දවස. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන්නේ බෞද්ධයන්ට විතරක් නෙමෙයි මේ විසංගේ වැදගත්කම තියෙන්නේ නේද? අපේ ජාති ભેද, කුල මල ભેද, හරි පාට ભેද මේ කිසිම දෙයක් හිතන්නේ නැතුව නේද මේ වෙසක් දවස සමරන්නට ඕනේ. එහෙම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන්නේ. ඒ නිසා අපිට සෝෂල් මීඩියා වල එක එක වෙබ් පෝස්ට් හැම තැනම දකින්න හම්බෙන්න ඇති. ඔයාලටත් හම්බෙන්න ඇති. මේ වගේ දේවල් ජාති ભેද, කුල මල ભેද මේ කිසිම දෙයක් තකන්නේ නැතුව කට්ටිය වෙසක් සමරමුට සූදානම් වෙනවා. ඉතින් මේක තමයි ඇත්ත සංහිඳියාව කියලා කියන්නේ.

0: නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපයේ සජීව තොරතුරු ලක්හඬ
1: බැතිබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි

වෙලාව සවස 3:45. අද වෙසක් පුන් පොහොය දවස. අපි සාමාන්‍යයෙන් කොහේරි නේද වෙසක් දවස අද වගේ දවසක් කියන්නේ අපි යාළුවොත් එක්ක පවුලයත් එක්ක යනවනේ වෙසක් සිරි නරඹන්න. අපි කියනවා දුර යනවා, අපි කොළඹ යනවා වෙසක් බලන්න, අපි අරහේ යනවා මෙහෙ යනවා කියලා. හැබැයි ඔය ගෙදර ඉන්නවා නේද ආච්චි අම්මා නැත්තම් සීයා. බලන්න ඔයාගේ ආච්චි අම්මා සීයා කවදාවත් කොච්චර දුර වෙසක් අසිරි නරඹන්න අවස්ථාව තිබුණත් ගමේ පන්සල අමතක කරේ නෑ නේද?

0: අහනුලිතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: ITN පූජා ශ්‍රී සම්බුද්ධ වෙසක් කලාපය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කැස්බෑව නගර සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සාසන ආරක්ෂක බල මණ්ඩලය එක්ව සංවිධානය කළ ITN පූජා සවස 6ටයි ආරම්භ කෙරෙන්නේ. වෙසක් තොරණ සහ පහන් කූඩුද වෙසක් කලාපයට ඇතුළත්. සිරුවාවිල මංගල රජ මහා විහාරස්ථානයේ වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ සහ මෙරට වැඩ සිටි මහරහත් වහන්සේ මහරහතන් වහන්සේ දෙනමකගේ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේද අද සවස 6 සිට ආරම්භ කෙරෙනවා. මේ පිළිබඳව නවතම තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත සමීර කාර්ය වසම්.
2: ITN ලක්කඩ පූජා වෙසක් කලාපයේ සදා සියලු කටයුතු මේ මොහොත වනට සූදානම් වෙමින් පවතිනවා. අපි දකිනවා මේ මොහොත වන විට සර්වඥ ධාතුන් වැඳපුදා ගැනීම සඳහා පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේට පිරිස පෙළ ගැසෙමින් සිටින ආකාරය මේ මොහොත වනට දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. දෙවෙනේ විවිධ ප්‍රදේශවලින් පිරිස් පිළියන්දලට ළඟා වීමට නියමිත බව තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ නිසා අවශ්‍ය සියලු පහසුකම් මේ මොහොතේදී සම්පාදනය කර අවසන් කැස්බෑව නගර සභාව, සාසන ආරක්ෂක බල මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු සියලු සංවිධාන ප්‍රජා සංවිධාන මෙහි මූලිකත්වයෙන් කටයුතු කරනවා. ITN පූජා වෙසක් කලාපය සාර්ථක කර ගැනීම සඳහා මේ මොහොත වන විට ක්‍රියාත්මක වන දන්සලේ සම්පාදන කටයුතු, ඒ වගේම දන්සලේ ආහාර පාන සකස් කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබෙන ආකාරයක් දැක ගන්නට හැකියාව ලැබෙනවා. රාත්‍රී 12 පසුවී අලියෝම 1 දක්වා දන්සල පවත්වන්නට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවතින්නේ. ඒ වගේම තමයි මේ මොහොත වන විට බැතිගී කණ්ඩායම් ප්‍රධාන පීඨිකාව අසලට පැමිණ තිබෙනවා. ඒ වගේම අපි දකිනවා ජංගම රථ දෙකකින් බැතිගේ කණ්ඩායම් දෙකක් වෙසක් කලාපයේ පුරා සැරිසරමින් බැතිගේ ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා. ඒ සියලු කටයුතු මේ මොහොත වනට සූදානම් වෙමින් තිබෙනවා. රාත්‍රී 7 පමණ වන විට වෙසක් කලාපයේ ආරම්භ කිරීමටයි සංවිධායක මණ්ඩලයේ සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. ඒ නිසා ඉදිරි ප්‍රවෘත්තිවලදී අපේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශවලදී මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තු වෙන සමුගන්නවා. මම පිළියන්දල නගර මැදේ වෙසක් කලාපයේ සිට සමීර කාර්යවසම්.
1: ඇලෙක්සාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානයේ මවුන්ටි මැකින්ලි කඳ තරණය කරමින් සිටියදී ඉන් ඇදවැටීමෙන් ලැට්වියානු කඳු නගින්නන් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා. 7 දෙනෙකුගෙන් යුද් ගවේෂණ කණ්ඩායමක් පසුගිය 27 වෙනිදා කඳ තරණය කරමින් සිටියා. එහිදී 4 දෙනෙකු අනතුරට ලක් වුණා. ඉන් 3 දෙනෙකු මිය ගොස් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනෙක් කඳු නගින්න දිවි ගලවාගෙන තිබෙනවා. මියගිය කඳු නගින්නන් 3 දෙනාගේ මල සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළද තවමත් ඒවා හමුවේ නොමැති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
3: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
1: වෙලාව සවස 4:04.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවේසන හේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.

සිරි කතරේ අතරමඟ දම් අමා ආලෝකයේ විත ඔබ කැඳවා යන සතහම් පාරමිතාව අන්න පිටියේ ධර්මපාල විද්‍යාලයේ බැතිගේ

0: නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය මංගල්‍ය හා වෙසක් කලාපයේ සජීව තොරතුරු ලක්හඬ
1: බෙතිබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
2: අවුරුදු 50කට නොබිඳෙන ජනතාව විශ්වාසයක් ඇති නියමිත ප්‍රමිතියට ආයුර්වේද නිෂ්පාදන සකසන ආයුර්වේද නිෂ්පාදනයේ පුරෝගාමී ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයකගේ හා තත්ත්වපාලන අංශයේ අධීක්ෂණය යටතේ ආයුර්වේද ඖෂධ හා නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් වෙළඳපළට දායාද කරමින් ශ්‍රී ලාංකික ජනතාවගේ නිරෝගීකම ආරක්ෂා කරමින් සෞඛ්‍ය තත්ත්වය ලංවාලීම සිදු කරන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවයි. බිලාව සවස 4:00 විනාඩි 14:00.

එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහන බලාගන්න.

0: මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි 2 දක්වා මිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පාව
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
0: බෙත්පර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අජීර්ණ තත්ත්ව වලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.

සසර කතරේ අතරමඟ දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නපිටිය ධර්මපාල විද්‍යාලීය

0: සිට ජුනි 3වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.
4: සම්බුදු සිසිලසෙන් නැහැ වෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
5: FM 93.5 FM 93.7 Lakanda Radio ITN
6: Buddhan Sarana Gacchami
4: Visak Mangalyete

0: ගරේට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර
1: දැන්ඉතින් මේ වෙසක් බලන්න යන්න සූදානම් වෙන වෙලාව දැන් බොහෝ දෙනෙක් පාරට බැහැලත් ඉවරයි. සවස 4:20ක් වෙනකොට මගතොට ටිකක් කලබලකාරී තත්ත්වයක් තිබෙන්නේ. ඔබ වාහනයක ගමන් කරනවා නම් අනිත් අය ගැන හිතන්න. අනිත් අයත් එහෙමන යන්නේ කියලා මම ඉස්තර කරලා යන්න උත්සාහ කරන්න එපා. එහෙන් මෙහෙන් වාහනය දාන්න පුංචි ඉඩක් තිබුණාම දාලා හිර වෙලා අනිත් වාහන සියල්ල මගතොට නතර වෙලා අතරමඟ රැඳිලා බොහෝ දිනක අපහසුතාවයට පත් කරන්නේ එක්කෙනෙක් වෙන්න පුළුවන්, ඒ එක්කෙනා ඔබ වෙන්න පුළුවන්. ඒ නිසා වාහනේ යනවා නම් කල්පනා කරන්න අනිත් අය යන විදිහට මං යන්න ඕනේ නැහැ. මම නිසියාකාරව විනයක් පාලනයක් ඇතුව ගමන් කළ යුතුයි. බුදුන් වහන්සේගේ දේශනාව අනුව ඉවසීමෙන් ගමන් කළ යුතුයි. ඒ නිසා එහෙම කල්පනා කරලා ගමන් කරනවා නම් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වාහන තදබද ඇති වෙන්නේ නැහැ. සමහර අම්මලට අමතක වෙනවා තමන්ගේ දරුවා පවා දන්සලක් දෙනවා දැක්කම දන්සල ආරම්භ කරන්න සමහරවට මේ රතින් යහඬ එහෙමත් එකතු කරනවා. එහෙම එකතු කරලා දන්සල පටන් ගන්නවා විතරයි දරුවවත් ඇදගෙන පාරපයින් උත්සාහ කරනවා. ඒ වෙලාවේදී එක පාරට තිරිංග තද කරගන්න බැරි වුණොත් ජීවිතෙන් වඳි ගෙවන්න වෙනවා. ඒ නිසා දන්සල භුක්ති විඳිනවද ජීවත් වෙනවද කල්පනා කරලා බලන්න. මේ වෙලාව හොඳ වෙලාවක් කල්පනා කරන වාහනේ යන්නේ නැගමං මගතොටේ ඉන්න අය සමහරලාවට මේ කතාව ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් නිවහනෙන් පිටත් වෙන්න පෙර ආතෝ මේ කතාව අහගෙන යනවා නම් වඩාත් වැදගත් වෙයි. වෙලාව සවස 4:22යි. අම්සලි ගන්ධාරයත් නාද වෙන වෙලාව හැමෝම එකතු වෙලා පින් සිතුවිලිත් එක්ක හමු වෙන දවසක්.

වෙලාව සවස 4:25 විනාඩි 25. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ගැන මේ මතක් කරන්නේ අවුරුදු 57ක නොබිඳෙන ජනතා විශ්වාසයක් ඇති නියමිත ප්‍රමිතියට ආයුර්වේද නිෂ්පාදන සකසා ආයුර්වේද නිෂ්පාදනයේ පුරෝගාමිය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයක් හා තත්ත්ව පාලන අංශයේ අධීක්ෂණ යටතේ ආයුර්වේද ඖෂධ හා නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායාද කරමින් ශ්‍රී ලාංකීය ජනතාවගේ නිරෝගීවත්කම ආරක්ෂා කරමින් සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සිදු කරන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවයි.

0: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
3: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලකන්ද රේඩියෝ ITN
3: වෙලාව සවස 4 විනාඩි 30යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලා ගන්න.
2: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.
3: දැන් ඉතින් මේ වෙලාවේ මේ බාල මහලු වැඩිහිටි කවුරුත් කල්පනා කරනවා මේ දන්සලකට යන්න තිබුණොත් හොඳයි කියලා. දැන් වික්‍රමසිංහපුර අවට ඉන්නවා නම් ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක කණ්ඩායම මෙහෙමන විටත් කටයුතු කරලා අවසන් දන්සල දීම ආරම්භ කරනවා සවස 6ට පමණ. ඉතින් සීනි සම්බල්ලේක පාන් දැන් සමහර වෙලාවට මේ දන්සල අද මේ විදිහට ක්‍රියාත්මක වෙනවා. හෙට දවසේදී සේවක වනිතා ඒකකය සංවිධානය කරන අයිස්ක්‍රීම් දන්සල එක්ක එකතු වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් ස්වාධීන රූපවාහිනිය කොයි වෙලාවෙත් මොන දේ කරත් මුල් තැන ඉන්නවනේ. ඒ නිසා මේ වැඩේ මුලින්ම කරනවා කියලා අපි කියන්නේ ගොඩක් සන්තෝෂයෙන්.

0: වෙලාව සවස 4:38.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.

0: වෙලාව සවස 4:40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
0: සමහර ගෙවල් වල මේ වෙලාවේ මේ වෙසක් කූඩු අලවනවා, තාම නිමා කරගන්න බැරි වුණා. තාතරත් වැඩ රාජකාරී, අම්මත් ඒ වගේ රාජකාරී වල නිරතලා ඉන්නේ. පුතාලා දූලා සියලු දෙනා එකට එකතු වෙලා පවුලම සමගියෙන් සමහරවට කූඩුව සකස් කරන වෙලාව අවසාන මොහොතේදී තාත්තා උත්සාහ කරනවා, පුතේ ඔය මේ වයර් ටික ගේන්න, දැන් ලයිට් එක දාන්න ඕනේ, මේක දැන් ඔක්කොම හරි, ස්විච් එක දාන්න තියෙන්නේ, පුතා ස්විච් එක දාන්න තනින් මම වැඩේ පටන් ගන්නවා කියලා කිව්වහම දැන් පුතාට ලොකු ආසාවක් තියෙනවා මේ පහන් කූඩුව කොහොමද ලස්සන කියලා බලන්න. තාත්තා බාගෙට සවි කරද්දි වයර් දෙක අල්ලගෙන ඉද්දි ওই ස්විච් එක දැම්මොත් එහෙම තාත්තට වෙනදී ආයි අහන්න ඕනේ නැහෙනේ. ඒ නිසා මේ වෙලාවේ ඔය කරන්ට් වැඩ කරන අය, විදුලිය සම්බන්ධව වැඩ කරන අය බොහොම පරිස්සමින් මේ වෙලාවේ අනතුරක් වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඒ නිසා මේ කොහෙන් හරි වයර් කෑලි ටිකක් අමුණලා වැඩේ කලෙලි කරලා පහන් කූඩුව සුන්දර කරන්න උත්සාහ කරාට මුළු මහත් ජීවිත කතාවම අසුන්දර වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතය සුන්දරව තියාගන්න තමයි මේ හැමදේම තියෙන්නේ. ආගම දහම ඒ සියල්ලත් එක්ක ජීවිතයට මුල් තැන දෙන්න ඕනේ. ඒ ජීවිතය ජීවත් කරවන්න අවශ්‍ය මාර්ගය කියා දුන්නු ඉඩකඩ තමයි බෝසතාණන් වහන්සේගේ බුදු වීම කියලා කියන්නේ. ඒ නිසා ඉවසීමෙන් යුතුව වැඩේ කරන්න කියලා මතක් කරනවා.

0: වෙලාව සවස 4:00 විනාඩි 45යි.
1: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN.
0: දැන් ඉතින් මේ කොහෙටද යන්නේ වෙසක් බලන්න. එහෙම කල්පනා කරනවා නම් මේ වෙලාවේ නිවහනේ ඉඳලා වෙසක් බලන්න යන්න සූදානම් වෙනකොට සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ ස්වාධීන රූපවාහිනිය ලක්කන ගුවන් විදුලිය ITN මාධ්‍ය ජාලය මේකට එකතු වෙලා මේ කටයුත්ත සංවිධානය කරලා තියෙනවා. මොකද වෙන්නේ දැන් මේ වෙලාවේ තත්ත්වය කොහොමද සියල්ල සූදානම්ද? අපි සම්බන්ධ කරගන්න සූදානම් වෙන්නේ සමීර කාර්යවසම්. සමීර, මේ වෙලාවේ මොකද තත්ත්වය?
2: ඔව් නලින්, ඔබ සලහන් කළා වගේම ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපයේ මා රැඳී සිටින්නේ පිළියන්දර නගර මැදේ. පිළියන්දර නගර මැදේ මේ මොහොත වන විට පවතින තත්ත්වය තමයි නලින් වෙසක් කලාපයේ සඳහා බොහෝ පිරිසක් පැමිණීම ආකාරයේ මේ මොහොතේ සිට අපිට දැක ගන්නට හැකියාව ලැබී තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව තමයි සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැවැත්වෙනවා පිළියන්දර ධර්ම සාස්ත්‍රයේ පිරිවෙන් විහාරස්ථානයේ. පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කරගන්නමින් සර්වඥ ධාතු වහන්සේලා වැඩ සිටිනවා. උන්වහන්සේලා වන්දනාමාන කරගන්නට සියසින් දෙක සතුටු වර්ණයට ලැබිමුතු විශාල පිරිසක් පිළියන්දර නගරයේ පැමිණෙමින් සිටිනවා. අපි දන්නා කාරණේ තමයි තේරුවාවිද මංගල රජමහා විහාරස්ථානයේ වැඩ සිටි ධාතුන් වහන්සේලා තමයි මෙලෙස ඉතාම ගෞරවයෙන් භක්තියෙන් යුතුව වැඩමවාගෙන ඇවිල්ලා පිළියන්දර ධර්ම සාස්ත්‍රෝදයේ පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කරන්න යෙදුනේ. එතක් කරපේද සමගාමීව තමයි මේ සිල් වැඩ ශාන්ති අනුපන්නේ. ඒ වගේම මේ මොහොතේ අපි දකිනවා පිළියන්දල ඔරලෝසු කණුව ප්‍රධාන නගර මැද නගරයේ මැද ඉදිකර තිබෙන දැවැන්ත පීඨිකාවක බැතිගි ප්‍රසංගය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු දැන් සූදානම් වෙමින් තිබෙනවා. ඒ ප්‍රධාන පීඨිකාවේ පැවැත්වෙන බැතිගි ප්‍රසංගයට අමතරව තවත් ජංගම රථ දෙකක් යොදා ගැනීමෙන් බැතිගි ප්‍රචාරය කිරීමට අවශ්‍ය කටයුතු වෙසක් කලාපය තුළ සිදු කරන ආකාරය දැක ගන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දන්සල පැවැත්වෙන ප්‍රධාන ස්ථානයේ පරණ බස් නැවතුම්පොළ අසල පැමිණෙන සියලුම දිනාට ආහාර පාන ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කැස්සෑව නගර සභාව සූදානම් කර තිබෙනවා. මේ මොහොතේදීත් එහි ආහාර පිසීමේ කටයුතු දැන් සිදු වෙමින් තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂිතව ඉතාම පිරිසිදුව මේ කටයුතු සිදු වන ආකාරය දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම සෞඛ්‍යාංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් පැමිණ සියල්ල පරීක්ෂා කරමින් තිබෙනවා. ඒ වගේම නලින්, අපි සඳහන් කරන්න ඕන කාරණය තමයි පිළියන්දර පොලිසිය, ඒ වගේම කැස්බෑව පොලිසිය මේ ආදී සියලුම තැන් ප්‍රධාන කරගනිමින් අද දවසේදී අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ වැඩම කර සිටිනවා. අපිට අපේ රතන ජෝති නායක හාමුදුරන් වහන්සේ වැඩ සිටිනවා. ඒ නිසා අපි ලක්හන්දර උන්වහන්සේ මේ මොහොතේ සම්බන්ධ කරගන්නට පුළුවන් අදහස් ප්‍රකාශ කිරීම සඳහා නලින් අපි ඒ නිසා බොහොම ගෞරවයෙන් දෙපා නැමති නමස්කාර පූර්වක අපේ හාමුදුරනේ ආරාධනා කර සිටිනවා වහන්සේට අදහස ප්‍රකාශ කරන්න බැතිමතුන් විශාල ප්‍රමාණයක් පිළියන්දල නගරයට අද දවසේදී පැමිණෙමින් සිටිනවා. මේ ගැන ඔබ වහන්සේ මේ කටයුත්තේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ගෞරවනීය අතිවරයාණන් වහන්සේ නමක් ඇටියට අපිට සඳහන් කරන්න මේ
3: සම්බන්ධයෙන්. ඔව්, සරණයි. ITN පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය අද ආරම්භ කරනු ලබනවා. විශේෂයෙන්ම සර්වජ ධාතු වන්දනා පින්කම මහා ජන ගඟකකින් අපිට පාලනය කරගන්න අපහසුතාවයේ ගඟ සංඛ්‍යාවක් පැමිණිලා පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරෙන් විහාරස්ථානයේ මේ වෙනකොට පැවැත්වෙනවා. අද විශේෂයෙන්ම තොරන්, ඒ වගේම භක්ති ගීත, ඒ වගේම දන්සල්, ඒ වගේම රාජ්‍යාංශයේ විවෘතාංශයේ දහම් පාසල් පාසල් කියන සියලු අංශ නියෝජනය කරමින් ඒ අංශවලට අදාළව සංක්‍රීව කැරකෙන මහා පහන්පූර් ප්‍රදර්ශන සහ තරඟ තිබෙනවා. අපි ආරාධනා කරනු ලබනවා වෙසක් සිරි නරඹ ගන්න පිළියන්දල පූජා වෙසක් කලාපයට සියලු දෙනාට පැමිණෙන්නේ කියලා තෙරුවන් සරණයි. ඔව්, අපේ සම්බන්ධ කරගත්තේ නලින් අපේ මේ කමිටුවේ භාරව ඉන්න ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමස්කරන රත්න ජෝති ගෞරවනීය අපේ ආමන පාතේ උන්වහන්සේ සඳහන් කළා වගේම දැන් මේ මොහොතේ නලින් අර ඔබ අහපු කාරණයක් එක ගත්තාම බෞද්ධ දජවලින් මුළු පිළියන්දර නගරේම සරසා තිබෙනවා. ඒ වගේම දහස් ගණනක් විදුලි බුබුලෝ ආලෝකමත් කිරීම සඳහා මේ මොහොතේදී සවි කර තිබෙන අපිට දැක ගන්න හැකියාව ලැබෙනවා. කිලෝමීටර් ගණනාවක් ඈතට විහිදෙන පරිදි මේ ආලෝක බුබුලු සවි කර තිබෙනවා. ඉතින් විශේෂ වෙසක් කලාපයක් ලෙස අරින් මම හිතන්නේ
0: සමීර මේ පොඩි
3: ලක්කඩ
2: විසක් කලාපේ නරින් මං හිතන්නේ දිවයිනේ සංවිධානය කරගෙන දැවැන්තම විසක් කලාපේ ලෙස අපිට නම් කරන්නක් යව තිබෙනවා.
0: සමීර මොඩක් මේ අපහැදිලිතාවයේ කුත් තිබෙනවා. නමුත් මේ අපහැදිලිතාවය තිබියදීත් අපි දැනගන්න කැමති දැන් පිළියන්දලට මේ කාලගුණික තත්ත්වය කොහොමද?
2: නලින් තාම පැහැදිලි කාලගුණික තත්ත්වයක් අපිට විස්තරම අහස් තුසේ කිසිම බාධාවක් නැති වැස්සදාන්න මේ මොහොතේ අහස් තුසේ පැහැදිලිභාවයත් එක්ක තියෙන තත්ත්වයක් එක්ක ඉතාම ගැටලුකාරී තත්ත්වයකින් පොරව අපිට මේ කඩු සංවිධානය කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ නිසා තමයි අපි ඔබට සඳහන් කළේ සැරසිලි ගණනාවක් පිළියන්දල නගරයේ මේ මොහොතේ දකින්න ලැබෙනවා. අර අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ සඳහන් කළ පරිදි දහස් ගණනක් දැක්මතුන් මේ මොහොත වන විට සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා පිළියන්දල නගරයට අයිතිල් සම්බුද්ධ වන්දනා පූජා වෙසක් කලාපේ නැරඹීම සඳහා පැමිණීමේ සිදුනවා. ඒ වගේම තොරණ හයක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන තොරන් තුනක් වෙසක් කලාපයේ තුනම ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් කර තිබෙනවා. පිළියන්දල මධ්‍ය විද්‍යාලය අසල ඒ වගේම පැරණි බස් නැවතුම අසල සහ අලුත් බස් නැවතුම අසල දැවැන්ත තොරන් තුනක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නරී
0: සමීර කාර්ය වසම් අපි සම්බන්ධ කරගත්තේ මේ වෙසක් කලාපය සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය දැන් ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරන වැඩසටහනවලදී ස්වාධීන රූපවාහිනී ලක්කඬ ගුවන්විදුලිය අයිතින් මාධ්‍ය ජාලයෙම එකට එකතුව අද මේ වැඩසටහන අද විතරක් නෙමෙයි පුරා දින ගණනාවක් මුළුල්ලේ සාර්ථකත්වයේ උදෙසා ක්‍රියාත්මක කරද්දී සමීර කාර්ය වසම් මෙහි සිට තොරතුරු සමීප කළේ. වෙලාව සවස 4:51.

Lakhanda Radio ITN. ලක්කඳ ගුවන් විදුලිය ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයත් මේ වෙලාවට කාර්ය බහුල තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මුකුත් නිසා නෙමෙයි, දන්සල ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. දන්සල ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම්. සේවක සුබසාධක සංගමය තමයි මේ කටයුත්ත සංවිධානය කරන්නේ. මේ වන විටත් අතිශය විශාල පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ සියලුම දෙනාව එකතු කරගෙන අපි දන්සල ක්‍රියාත්මක කරන්න සූදානම් ඉන්නවා. වික්‍රමසිංහපුර ප්‍රධාන මැදිරි ක්‍රියාත්මක වෙන සංකීර්ණ භූමියට ඇතුළු වෙලා දැන් ලක්කඳ ITN මේ මාධ්‍ය ජාලය තුළ විවිධ අංශ නියෝජනය කරන මේ පහන් කූඩු දර්ශනීය ලෙස දකින්න පුළුවන් කමක් තිබෙනවා. දැන් මේ පහන් කූඩු දැක බලාගෙන ආයතන පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු වෙලා පිටිපස පිවිසුමෙන් ගමන් කිරීමට හැකියාව ලැබෙන ආකාරයට සියලු දෙනා වෙනුවෙන් සකස් කළ තියෙනවා. කූඩු දකින්න පුළුවන් මේවා මේ සේවක මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ රාජකාරිය කරන අතරතුරේදී කොහොමද කූඩු නිර්මාණය කළේ, උනගේ නිර්මාණ ශක්තිය කොයි වගේද, ඔබට දකින්න අවස්ථාවක් තිබෙන වගත් අපි ආදරයෙන් මතක් කරනවා.

0: ක්ලේශ කාමාදී ආශාවනි තෘප්තිමත් භාවයක් නැත. මේ නිසා වියත් වූ කාමය මද ආශ්වාස සැපක් ඇත්තක් බවත් එය දුක බහුල වන දෙයක් බවත් නුවණින් දත යුතුය.
1: The greed of a person is not quenched even by a shower of gold coins. Sensual pleasure is fleeting and painful. Knowing this, a wise man does not desire even celestial pleasure. A disciple of the Buddha is keen only about putting

0: ඇද තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: විලාව සවස 5යි.

සිද්ධාර්ථ කුමරාගේ උපත්තිය, එවගේම සිදුවත් බෝසතාණන්ගේ බුදුවීම, එවගේම සම්බුද්ධ පරිනිර්වාණය, මේ තෙමගුල හේතු කරගෙන අද විවිධ වැඩසටහන් විවිධ ස්ථානයන්හි ක්‍රියාත්මක වෙනවා. ස්වාධීන රූපවාහිනිය, ලක්කඩ ගුවන් විදුලිය, අයිටින් මාධ්‍ය ජාලය, මේ අයිටින් පරිශ්‍රය තුළ දන් සැලදෙන්න සියලු කටයුතු සූදානම්. ඔබ වෙනුවෙන් කූඩු ප්‍රදර්ශනය කරන්න විවිධ අංශ නියෝජනය කරමින් කූඩු ගණනාවක් ඔබට නරඹන්නට, මේ පරිශ්‍රයට, මේ භූමියට ඇතුල් වෙනට ඔබට අද දවසේදී අවකාශ ලැබෙනවා. ඉතින් තව ස්වල්ප වේලාවක් විතරයි ඉතිරිව තිබෙන්නේ දන්සල ආරම්භ කිරීම සඳහා. සියලුම නිලධාරීන් එකමින්ම කටයුතු කරමින් මේ වැඩසටහන සාර්ථක කරගන්න එකතු වෙලා ඉන්නවා. පූජා අභිනන්දන දෙසක් කලාපය පිළියන්දල පුරෝරේ මේ වන විටත් සංවිධානය වෙලා දන්ත මේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීම, ඒ වගේම කූඩු නරඹන්න, තොරන් නරඹන්න, දන්සලෙක් එකතු වෙන්න, ඒ සියලු හැකියාවන් තිබෙන පුණ්‍ය භූමියක් බවට පිළියන්දල පුරෝරේ අත්පත් වෙලා, ඒ විතරක් නෙමේ මුළු රටේම විවිධ ස්ථානවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙන භක්ති ගීත වැඩසටහන්, ඒ වගේම විවිධ සංදර්ශන, ඒ සංස්කෘතික සංදර්ශන, ඒ සියලුම දේවල් එකට එකතු වෙලා තියෙන වෙලාවේ ඔබට තිබෙනවා ලොකු වැඩක්. ඒ තමයි මේ සියල්ල නර්මන වගේම ඔබේ ආරක්ෂාව සහ අනිත් අයගේ ආරක්ෂාව පිළිබඳව හිතන එක. මොකද මේ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී දැන් මේ විදිහට ඔබට අහන්න වැඩසටහන අරගෙන ඉද්දී අපිට පාරේ ගමන් කරද්දී දකින්න ලැබුණු දේවල් තමයි පුංචි දරුවෝ වඩාගත් ආදරණීය අම්මලා පාර පනිනෝ, අපි කියන්නේ මෙලෝ සිහියක් නැහැ කියලා. අන්න එහෙම අවස්ථාව වල තරම් දකින්න ලැබෙනවා. ඉතින් එවැනි අවස්ථාව වලදී රියදුරාට කරන්න දෙයක් නැහැ. සමහරලාට තිරංග තද කරගන්න නොහැකි වුණොත් ජීවිත දෙකක් අනතුරේ. ඒ නිසා පුංචි දරුවෝත් එක්ක යන ආදරණීය අම්මලා තාත්තලා බොහොම පරිස්සමින් කටයුතු කරන්න ඕනේ. වෙසක් සිරි නරඹනවා වගේ කලබල වෙන්න එපා. පාර යහපැත්තේ ඉඳලා සමහරු කතා කරනවා. දන්සල් දෙන අය බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. දැක්ක ගමන් පැනලා දුවන්න උත්සාහ කරන්න එපා. කල්පනා කරන්න පාරේ යාන වාහන ගමන් කරනවා. ඉතින් ඒ සියල්ලත් එක්ක බොහොම පරිස්සමෙන් කියලා තමයි කියන්න තියෙන්නේ. කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මනා කියලා කියනවා. ක්‍රියාවෙන් තමයි බ්‍රාහ්මණය කරි වසලේ කරි වෙන්නේ කියලා කියනවා. ඉතින් තමන් කරන ක්‍රියාවනු සල්ලි තියෙනවද නැද්ද කියලා නෑ. සමහරවිට පුංචි බකට් එකක් වෙන්න පුළුවන්. දරුවේ කත ඇතිව ඉටිබන්දමක් අරගෙන දල්වන්න සූදානම් වෙන වෙලාව වෙන්න පුළුවන්. බොහොම වටිනවා ඒ දේවල්. සමහරලාට විදුලි ආලෝක කරන පද්ධති එකතු කරන්න නොහැකියාවක් තියෙන නිවසක් වෙන්න පුළුවන්. අනේ මට විදුලිය නැහැ කියලා කම්පා වෙන්න එපා. දුක සැප මැද ජීවිතයේ දෝලණය වන මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්න කියලා අප සම්මා සම්බුදු තෙලගුරු බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ අඩංගුයි. එනිසා ඒ ධම්ම ගයන දානය තමන්ගේ ජීවිතය කරගත්ත මිනිස්සු අද දන් දෙනවා. ඉතින් අද විතරක් නෙමෙයි, පුළුවන් හැම වෙලාවකම දානය, මිත්‍රශීලීත්වය, සුවදත්තය, කරුණාව, ප්‍රඥාවෙන් මේ ලෝකයේ දෙස බලපු බුදුපියාණන් වහන්සේගේ දහම අනුව ක්‍රියාත්මක වෙනවා නම් එයයි අපේ බලාපොරොත්තුව.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.
2: මේ වෙලාවේ සමහර විට ඔබ බස් රථයේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් වාහනයක වෙසක් බලන්න යන්න සූදානම් වෙලා ගමන් කරනවා ඇති. සමහර වෙලාවට පුංචි දරුවෝ තේරුම් නැතිකමට බොන වතුරු බෝතලිය, සමහර වෙලාවට ජනේලෙන් එළියට වීසි කරන්න උත්සාහ කරනවා, ප්ලාස්ටික්, ඒ වගේම පොලිතින්, සමහර වෙලාවට මේ කවුළුවෙන් එළියට දාන එක නතර කරන්න වැඩේට යන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මේ පරිසරය ආරක්ෂා කරන්නයි බුදුන් වහන්සේ සෝබාදහමට මොනතරම් ආදරය කළාද, සෝබාදහමත් එක්ක ජීවත් වුණු මේ ජීවිතය ජීවත් කරවන්න, සෝබාදහමත් එක්ක තැලි කරන්න කොයිතරම් උත්සාහ ගත්තද, ඒ ගැන කල්පනා කළා. මේ ප්ලාස්ටික්, ඒ වගේම පොලිතින් බිම හෙලන්න එපා කියලා මතක් කරනවා. ඒ වගේම කුණු තැන තැන දාන්න එපා, ඒවට නියමිත ස්ථාන තිබෙනවා. මොකද අතිවිශාල වශයෙන් අද නගරයට විශාල පිරිසක් එකතු වෙනවා. ඒ එකතු වෙන පිරිස අතර ඔබට වගකීමක් තිබෙනවා වැඩිහිටියන් විදියට. පුංචි දරුවෝ නොදුනුවත්කමට කරත් ඒ අයටත් කියා දීලා තමන්ගේ ගමන් මල්ලෙම මේ ඉතුරු වෙන දේවල් ටික, සමහරවිට කඩලගොට්ටක් ගත්තම ඉන්න පුළුවන් ඉතුරු වෙන කොලේ තැන තැන වීසි කරන්නේ නැතුව ගෙදර අරන් ගිහිල්ලා පිළිවෙලට බැහැර කරන්න පුළුවන් නම් ඒ වටිනාකම මෙසිරි ලකටම ලැබෙනවා කියලා මතක් කරනවා. තව කෙනෙක් ගැන හිතන්න, සමහරවිට දන්සලට ගිහිල්ලා හොඳට බඩ පුරවගත්තට පස්සේ අර පොළොමේ ඉන්න අය ගැන මතක නැහැ, අත හොදගෙන එළියට එන්න කල්පනාවක් නැහැ, දන්න හඳුනන යාළුව හිතවත්තු ඒ සියලු දෙනත් එක්ක ඒ තුල ඉඳගෙන කතා බහ කර කර ඉන්නවා. තව පිරිසක් එළිය බලාගෙන ඉන්නවා. අතිවිශාල තෙරපුමක් ඇති වෙනවා අර සංවිධානය කරන අයටත් හරි අපහසු වෙන නිසා. දන්සලට ගියොත් ගිහිල්ලා තමන්ගේ කුස පුරවගත්තා වගේම අනිත් අයත් බඩගින්න ඉන්න මේ වෙලාවේ පොඩි අවස්ථාවක් දෙන්න ඕනේ, මම ඉක්මනට යන්න ඕනේ කියලා හිතන්න පුළුවන් නම් අන්න ඒක තමයි බුදුදහම තුළ කියා දෙන යම්කිසි විදියකින් විනය, පාලනය, ඉවසීම කියලා කියන්නේ ඒ දේවල් කියලාත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: මේ කියන්න සූදානම් වන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පිළිබඳව අවුරුදු 57ක නොබිඳෙන ජනතා විශ්වාසයක් ඇති නියමිත ප්‍රමිතියට ආයුර්වේද නිෂ්පාදන සකසන ආයුර්වේද නිෂ්පාදනයේ පුරෝගාමියා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයක් හා තත්ත්වපාලන අංශයේ අධීක්ෂණය යටතේ ආයුර්වේද ඖෂධ හා නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායාද කරමින් ශ්‍රී ලාංකීය ජනතාවගේ නිරෝගීකම ආරක්ෂා කරමින් සෞඛ්‍ය තත්ත්වයේ නංවාලීම සිදු කරන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවයි. වේලාව සවස 5:22.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
5: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය විනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
7: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 77 73 74

0: but it won.
1: වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපයේ සජීව තොරතුරු ලක්හඬ
2: බෙතබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්ව වලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
3: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්
4: දන්සල් සංවිධායකවරුනි පොලිතින් ලන්ෂේට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සල් සංවිධානය කරන්න.

0: වෙලාව සවස පහයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

Lakhanda Radio ITN. ශ්‍රී ලාංකේය කෘෂිකර්ම මහන්තයේ උන්නතිය හරහා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමේ කසාගල සමූහ ව්‍යාපාරයේ මුඛ්‍ය අරමුණක් ලෙස සඳහන් කරන්න පුළුවන්. රටක ජීවනාලිය වන කෘෂි ආර්ථිකය හරහා සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම, ඒ වගේම කෘෂි ශාස්ත්‍රයේ නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් දැනට අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර අප කාටත් සමීප කසාගල ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසැල් ජාලය ඉදිරියෙන්ම සිටින බවත් සතුටින් යුතුව දැනුම් දෙනවා. කසාගල ග්‍රීන් සුපර් වෙතින් දැනටමත් ඔබ ලබන නැවුම් අත්දැකීම් මෙන්ම ඉතා මිල අඩු, ඒ වගේම මිල ගණන් අඩු ඔබේ පසුම්බියට වාසි සහන සමග ඔබ වෙත ලබා දෙන තවත් සුවිශේෂී වාසි අතරට මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දෙමින්, දැනට කිසිදු සුපර් මාකට් ජාලයක් හරහා සිදු නොවු සුපිරි සහන සැලැස්මක් හඳුන්වා දීම සුවිශේෂී බව සතුටින් දන්වනවා. ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ උන්නතිය හරහා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීමට කසාගල සමූහ ව්‍යාපාරයත් එක්ක අත්වල බැඳගන්න කරන ආරාධනය. වෙලාව 5:32.

කතර කතරේ අතරමඟ දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය බැති

0: මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි දෙක දක්වා මිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොදුසිත් පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පා
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
0: බෙත්බර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි
3: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN
4: මේ වෙලාව වෙනකොට වෙසක් සිරි නරඹන්න බොහෝ දෙනෙක් නිවහනෙන් පිටත් වෙන්න සූදානම් වෙනවා. සමහරු පිටත් වෙලා මගතොට රැඳිලා ඉන්නවා. ටිකක් දුර ඈතට යන අය වාහන තදබද නැති මාර්ග සොයමින් ගමන් කරනවා. ඒ අතරෙදී මේ යතුරුපැදියේ ධාවනය කරද්දී ඔය තනි රෝදෙන් යන්න උත්සාහ කරන්න එපා. වේගෙන් ධාවනය කරන්න උත්සාහ කරන්න එපා. ඒකට හේතුවක් තිබෙනවා. දැන් මේවා කියද්දී යතුරුපැදිය උඩ නැගලා නම් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ගෙදරින් යන්න පෙරාතුව මේ හඬ ඇහෙනවා නම් ඔබේ ජීවිතයේ වටින බව මතකයේ තබා ගන්න ඕනේ. ඒ නිසා එහෙම ගමන් කරන්න එපා කියලා ඉල්ලන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. අනිත් මිනිස්සුත් අමාරුයි වැටෙනවානේ. ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන් තරතුරේදී අද මතක් කරන්න ඕනේ ස්වාධීන රූපాయని පරිශ්‍රයේට සුවිශේෂී ඒ දවසක්. මොකද විවිධ නිර්මාණ තරංගයක් ලෙස නොව සාමූහික ක්‍රියාදාමයක් විදිහට කූඩු දර්ශනීය විදිහට දකින්න පුළුවන්කමක් තිබෙනවා ITN පරිශ්‍රය තුළ. විවිධ අංශ නියෝජනය කරමින් තමන්ගේ අංශයේ නිපුණතාවයන් දක්ෂතාවයන් ඉදිරිපත් කළා. කූඩුව දකින්න ලැබෙනවා වගේම දන්සලක් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. තව ස්වල්ප වේලාවකින් දන්සල ආරම්භ වෙනවා. මේ වන විටත් අපේ කාර්ය මණ්ඩලය සේවක සුබසාධක සංගමේ තමයි මේ කටයුතු සංවිධානය කරන්නේ. සේවා වනිතා ඒකකයේ ඊළඟ දවසේදී අයිස්ක්‍රීම් දන්සල සංවිධානය කරනවා. දැන් අද දවසේදී මේ සීනි සම්බල් එක්ක පාන් තමයි මේ දන්සලේදී භුක්ති විඳින්න අවස්ථාව උදා වෙන්නේ. ඉතින් දන්සල ආරම්භ කරාට පසුව වික්‍රමසිංහපුර ඉන්න සියලුම දෙනාට එන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මුලින්ම දන්සල එක්ක එකතු වෙන්න ඔබට හැකියාවක් තිබෙනවා. මේ මතක් කිරීමත් එක්ක දැන් සමහර විට ආදරණීය තාත්තා, ආදරණීය අම්මා මේ වෙලාවේ වෙහෙස මහන්සි වෙලා තමන්ගේ දරුවොත් එක්ක බොහොම සතුටින් සිනහවෙන් අල්ලපු ගෙවල් එක්ක කතා බහ කරමින් මේ දැන් ওই පුංචි දරුවෝ එහෙම කියනවා, ඕගොල්ලන්ගේ කූඩුවට අපේ කූඩුව ලස්සනයිනේ. එහා පැත්තෙන් කියනවා, නෑ අපි ලස්සන බකට් ගෙනාවා, අපි බකට් ටික ඉල්ලන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙම කියලා ඉතින් පුංචි පුංචි අර නිකන් තරඟකාරීත්වයකුත් පොඩි අය තුළ නැතුවා නෙවෙයි. ඒ නිසා ඒ අයටත් ටිකක් වෙනස් දවසක් විදිහට අද දවස දැනෙනවා. මුළු ලෝකේටම වෙනස් දවසක් උනේ තමන් අවබෝධ කරගෙන ශරීරයට දුක දුන්නා, දුක උරොත්තු නොදෙන තරමටම. නමුත් එයින් තමන් බලාපොරොත්තු වෙන මාර්ගය ගමන් කළ නොහැකි බව වටහා ගත්තා. ඊට පසුව කාම සුකල්ලිකානුයෝගය සුඛ එහෙම නැත්නම් සැප දුන්නා, ශාරීරිය දැඩි ලෙස සැප වින්දා. හැබැයි ඉතින් ඒ මාර්ගයේ નિયમિત තමන්ට අවශ්‍ය මාර්ගයේ නොවන වග තේරුම් ගත්තා. බුද්ධත්වයට පත් වුණේ අද වගේ දවසක. ඉතින් අද වගේ දවසක බුද්ධත්වයට පත් වෙලා චතුරාර්ය සත්‍ය දේශනා කළා. නැදුම් පිළිවෙතේ ගමන් කරන්න අපිට පණිවිඩයක් දුන්නා. ඒ මදමාවතේ ගමන් කරන්න කියන ආරාධනයත් එක්ක රැඳෙනකොට හැම දිනම එකට එකතු වෙලා ඉවසීමෙන් කරුණාවෙන් මේ සියල්ල විඳ දරා ගන්න කියලා ආරාධනා කරනවා. වෙලාව සවස 5යි විනාඩි 37යි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
7: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
9: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය. සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කෙරෙමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින් දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද, සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: Lakhanda Radio ITN
1: වෙලාව සවස 5යි විනාඩි 47යි.
0: දෙන්නේ මාරාතිකයි. ඩෙන්ගු රෝගය වැළඳීමෙන් සිතුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙන්ගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙන්ගු මර්ධනය අප සැමගේ වගකීමකේ.
2: ඩෙන්ගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙන්ගු පරදමු.
3: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
4: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
5: Lakhanda Pravurthi Samsahaya Theatre Balapurthu Anna
6: Sama Anugrahaya
7: POC Flex Eka Onama Velawaka Onama Tanaka Sita Banku Katayutu Karaganna Obe Life Eka Flex Karaganna POC Flex Adama Download Karaganna
8: Rupiyal Koti 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
9: Mega Power Tag Then Double Vela Super Tag 3ක් ප්‍රථම තෑගිය ලක්ෂ 20ක් ලක්ෂ 2කේ තෑගි සමග Super අංකයට තෑග Mega Power
10: සහයෝගීතා අනුග්‍රහය
11: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු Travels 077737
12: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනේ පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
11: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397399
13: සම්බුදු තෙමගුල අදයි ITN පූජා වෙසක් කලාපය පිළියඳලදී ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරන බව ජනපති කියයි. පල්ලේගම හිමරතන හිමියන් අටමස්ථානාධිපති දුරයෙන් ඉවතට. ලෝක ආහාර සුරක්ෂිතතාවයට බලපෑම්.
14: ලක්කඩ ප්‍රවෘත්ති සංසහයතියට බලාපොරොත්තු වන්න.
15: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: Velava Sausa Pahai Vinadi Panahai

0: අනුරුද්ධ තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලාගන්න.
1: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
2: FM 93.5, FM 93.7, Lakhana Radio ITN. Mit Malvile, Budukiyata Daham Vivaranayak. Daham Vivaranaya Anuradhapura Bhikshu Vishwavidyalaye Bauddha Adhyana Anshe Mahacharya Pujya පාතේගම ඥානිස්සර ස්වාමින් වහන්සේ.
3: මේ සංසාරේ භවෙන් භවයට ඇවිදගෙන ගියත් මට හිතට සැනසෙල්ලක් දැනෙන්නේ නැත්තේ ඇයි? ගෙයින් ගෙයට කඳුලැලි වලින් පිරුණ, ගමින් ගමට සුසුමන් වලින් රැඳුණ මේ සසරේ ගමන් මග නිමා වෙන්නේ කවදාද? බුදු හිමියනි, ඔබ ළඟ නිවි සැනසී රැඳෙන්නට මට අවසරද?

මේ වෙලාව දැන්ඉතිං දන්සල් විවෘත වෙන වෙලාව කූඩුවල විදුලි ආලෝක කරන පද්ධති ක්‍රියාත්මක වෙනවද කියලා මේ සාමාන්‍යයෙන් අපි මේ පරීක්ෂාවට ලක් කරනවා. අන්න එහෙම කරන වෙලාව තව ටික වෙලාව තියෙන්නේ. හොඳට අඳුර ගලාගෙන ආවට පස්සේ මුළු මහත් දෙරණම ආලෝකමත් වෙනවා. වෙන්දාට වඩා වෙසක් සඳ නැගී කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් සිතුම් පැතුම් වල වෙනසක් හැමදෙනාගේම බලාපොරොත්තුව තමයි මේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ප්‍රතිපත්ති පූජාව කාටවත් නොදැනෙන එකක්, ආමිස පූජාව වගේම ප්‍රතිපත්ති පූජාවත් වැදගත්. ඉතින් අපි ආරාධනා කරන්නේ මේ වෙලාවෙත් යම්කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් එකිනෙකා පරයා යන්න, එහෙම යන්න එපා. මාර්ගයේ ගමන් කරනවා නම් ඒකත් ඒ දෙයත් තවත් කෙනෙකු පරදවන්න උත්සාහ කරන්න එපා. ඔබ නිවි සැනසෙල්ලේ බොහොම ගෞරවාන්විත ගමන් කරන්න කුවන් මගියෙක් වෙන්න පුළුවන්, සමහරවිට වාහනයක ගමන්කරුවෙක් වෙන්න පුළුවන්, තවත් වෙලාවක යතුරුපැදිකරුවෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ හඬ ඇහෙනවනම් මේ කියන දේ කල්පනා කරලා බලන්න. ජීවිතය වටිනවා ඔබේ විතරක් නෙමේ, මහා මග යන අයගේ ජීවිතය වටිනවා. සමහරවිට සමාජ මාධ්‍ය දකින දේවල් හිත කම්පා කරනවා. නැවත මේ ජීවිත ගොඩනගන්න කොයිතරම් අමාරුද, යලි නැගිටවන්න බැරි විදියට සමහරු ඇඳට වැටෙනවා. ඒ කාගේ හරි නොසලකිල්ලෙන් එහෙම වෙන්නේ නැති තැනකට පත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද මේ විසක් දවසේ අපි මේ කතා බහ කරන්නේ. මේ කතා බහ කරන අතරතුරේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, දැන් ස්වාධීන රූපවාහිනී පරිශ්‍රය, අද විවිධ කූඩු දකින්න ලැබෙන විදුලි ආලෝක කරන රටා, ඒ සියල්ල මැවෙන මේ පරිශ්‍රයට ඇතුල් වෙලා නරඹන්නට අවස්ථාවක් ලැබෙන දවසක් විදිහට ඔබට අවස්ථාවක් හිමි වෙනවා. දැන් කූඩු දැක බලාගෙන ප්‍රධාන පිවිසුමෙන් ඇතුල් වෙලා ඊළඟ පියුසුමෙන් ඔබට ගමන් කරන්නට හැකියාවක් තිබෙනවා. හැබැයි ඉතින් එහෙම ගමන් කරද්දී දැන් දන්සැල ආරම්භ වෙනවා. සීනි සම්බල් පාන් දන්සැල, සේවක සුබ සාධක සංගමයේ ස්වාධීන රූපවාහිනිය ඔබ වෙනුවෙන් අරගෙන එනවා. විවිධ වැඩසටහන් විවිධ ස්ථානවල ක්‍රියාත්මක වෙද්දී පූජා අභිනන්දන වෙසක් කලාපයේ සිට පිළියන්දල සිට තොරතුරු සමීප කරගන්නට යලිවතාවක් අපි උත්සාහ කරනවා. ඒ සම්බන්ධතාවයන් ලබාගෙන දැන් මේ වන විට කොහොමද තත්ත්වය කියලා දැනගන්න බලාපොරොත්තු වෙනවා. රටේ ප්‍රධාන නගරවල තොරන් ඉදි වෙලා තියෙනවා. විශාලතම තොරණ කළුතර ප්‍රදේශයේ ඉදි වෙලා තිබෙන්නේ. ඓතිහාසික කළුතර බෝධි රාජාණන් වහන්සේගේ පුණ්‍ය භූමිය වියනක්සේ විදුලි ආලෝක කරන පද්ධතිය ක්‍රියාත්මක කළා පරීක්ෂා කළ අවසන්. ඉතින් ඒ වියනයට ඒ සුන්දරත්වය මැවෙනවා. ඉතින් විවිධ ආලෝක රටා මැද තොරණ නරඹන්නට හැකියාවක් තිබෙනවා. කළුතර තමයි විශාලතම තොරණ, ශ්‍රී ලංකාවේ විශාලතම තොරණ ඉදි වෙන්නේ. හරියටම කිව්වොත් නගරශාලාව ඉදිරිපිට ඓතිහාසික පුණ්‍ය භූමියක ඒ කටයුතු ඒ විදිහට සිදුවෙද්දි තව පැත්තකින් අපේ ගමෙත් තියෙනවා, අපේ නගරෙත් තියෙනවා, මේ කූඩුව අහවල් තැන තියෙන්නේ එහෙම කියලා මේ වෙන විටත් ඔබ දන්නවා. ඒ සියල්ල නරඹනව වගේම මේ පාරේ ගමන් කරද්දී කාටවත් හිරිහැරයක් වෙන විදිහට ගමන් කරන්න එපා කියන ඉල්ලීම කරනවා. ඒ ඉල්ලීමත් එක්ක අර මේ නලා ශබ්දය, දැන් අපේ සමහර වෙලාවට අපි සජීව සම්බන්ධතාවය එකතු කරන මහාමාර්ගයේ සිට මේ වෙසක් තොරතුරු සමීප කරගන්න අපේ මිත්‍රයින් සම්බන්ධ කරගනිද්දී අපිට ඇහෙනවා වේගයෙන් තමන්ගේ නලාව නාද කරනවා. දැන් එහෙම නාද කරද්දී කල්පනා කරලා බලන්න, මගේ වාහනේ නලාව නාදය කරනවා, ඉස්සරහා වාහනේත් එහෙමයි, පිටිපස්සෙනුත් එහෙමයි, මේ හඬ ඔක්කොම එකතු වෙලා මහමග යන මගියට කොයි විදිහට ඇහෙනවද? ඔබ නම් සමහරවිට වීදුරු හතරම වහගෙන ඉන්න වෙන්න පුළුවන්. ඇතුලේ සංගෘත භූමියක ඉන්න නිසා ඔබට ඒ තරම් ඒ හඬ ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි හරි කරදරයක් අනිත් අයට. ඒ නිසා තමන් කාටවත්ම කරදරයක් නොවන විදිහට ජීවත් වෙන පරිසරයකට හිමිකම් කියන්න පුළුවන් නම් ඒ බුද්ධ ආගමට කරන ගෞරවයක් කියලා කියන්න පුළුවන්. මොකද සෝබාදහමත් එක්කයි තැලි කරන්න උත්සාහ කරේ. බුදුන් වහන්සේගේ ජීවිතේම සෝබාදහමට ආදරය කළා. එනිසා සෝබාදහමත් එක්ක ජීවත් වෙන්න කියලායි හැම දිනටම ආරාධනා කරන්නේ. සෝබාදහමට ගරු කරනවා නම් ඉටිකුල, ඒ වගේම පොලිතින් භාවිත කරලා වීසි කළා පරිසරය විනාශ කරන්න එපා කියලාත් ඉල්ලනවා. වෙලාව සවස 6:05.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: මේ වෙලාවේ වෙසක් බලන්න යන්න කල්පනා කරනවා නම් කොහෙටද යන්නේ? පූජා වෙසක් කලාපය පිළියන්දල ක්‍රියාත්මක වෙන ස්වාධීන රූපాయని මාධ්‍ය ජාලය මේ සඳහා දායකත්වය එකතු කරන්නේ. දැන් පූජා වෙසක් කලාපයේ ඉන්නවා අපේ සමීර කාර්යවසම්, ඒ වගේම ගිහන් ගීත ඉෂේර. දැන් මේ වෙලාවේ සම්බන්ධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ගිහන් වැඩේ ආරම්භ කළාද?
2: අයිබෝන් සුබ සන්ධ්‍යාවක් මැලින්. තවමත් පිළියන්දල වෙසක් කලාපයේ වැඩ කටයුතු ආරම්භ කරන රාත්‍රී 7ට තමයි වැඩ කටයුතු ආරම්භ කිරීමට මේ වෙලාවට සියලු කටයුතු සූදානම් කළ තිබෙන්නේ. එදින නලින් සඳහන් කරපු විදිහට කැස්බෑව නගර සභාව වගේම පිළියන්දල මේ අවට ප්‍රදේශවාසීන් සවස් ව්‍යාපාරිකයන් රැසක් එකතු වෙලා තමයි මේ සංවිධානය කළ තිබෙන්නේ. වගේම ස්වාධීන රූපాయని මාධ්‍ය ජාලයේ පූර්ණ මාධ්‍ය දායකත්වය සහිතව තමයි අපේ වෙසක් කලාපය අදවසේදී මේ විදිහට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කළ තිබෙන්නේ. එදින නලින් දැන් පිළියන්දල නගරය මැද ගැස්තර පස්සේ මේ වන විටත් අපේ ආදරණීය ජනතාව පිළියන්දල නගරයට පැමිණෙමින් සිටින්නේ. එදින මේ වන විටත් රථවාහන සරසමක් ක්‍රියාත්මක කළ තිබෙනවා. පිළිබඳව අපි ස්වාධීන රූපాయని ප්‍රවෘත්ති විකාශය වගේම ලක්කඩ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ තොරතුරු ඔබ වෙත ගෙනීමේ සියලු සූදානම් අපි මේ වන විටත් සූදානම් කළ තිබෙන්නේ. එදින රාත්‍රී 7ට හදවතේදී මේ වෙසක් කලාපය ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කළ තිබෙනවා. විශේෂයෙන්ම නලින් මේ නගර මැදේ එදවිලා තිබෙනවා විශාල තොරණ තුනක්. ඒ වගේම වැටි ගී සරණිය ආරම්භ කිරීමටත් මේ වන විට සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි ස්වාධීන රූපాయని මාධ්‍ය ශාලයේ දින පහක් අඛණ්ඩව පැවැත්වීමට නියමිතව තිබෙන මේ බද්දන්තලත් අදවසේදී මේ පිළියන්දල නගර මැදේදී ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කළ තිබෙන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා අපේ ආදරණීය ශ්‍රාවකයන්ට, මේ අවට සිටින ප්‍රදේශවාසීන්ට, අපේ අහගෙන ඉන්න අපේ ආදරණීය ශ්‍රාවකයන්ට එන්න අදවසේදී පිළියන්දල නගරයට අපිත් එක්ක මේ වෙසක් අතිරය ඔබට දැක බලා ගැනීම සඳහා අපි සියලු කටයුතු සූදානම් කළා තිබෙන්නේ. ඉතින් නලින් අදවසේදීත් මේ වැඩසටහන සඳහා අපි සමගින් අත්සල් බැඳගෙන ඉන්නවා අසාගල සමූහ ව්‍යාපාරයේ වගේම අන්දදා හඳුන්පුරු තිල් සුවඳින් නැවෙන ඩාලි බට්ල නිෂ්පාදනයක් වන අම්බෙදා හඳුන්පුරු හදවතේදී මේ වැඩසටහන් සඳහා අපිත් එක්ක අත්සල් බැඳගෙන ඉන්නේ. වගේම තමයි කසාගල සමූහ ව්‍යාපාරයත් අපි මේ වෙලාවේ සදහන් කළ යුතුයි. ඔවුනුත් අපිත් සමගින් මේ වැඩසටහන සඳහා අත්සල් බැඳගෙන ඉන්නවා. එදින් අපි මේ පිළියන්දල වෙසක් කලාපයේ අද රාත්‍රිය 7ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. අපි ආරම්භ උත්සවයෙන් ඔබ වෙත තොරතුරු ගෙනීමට සූදානම්. මේ ස්තුතිය නලින් අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
1: පිළියන්දල සිට ගිහන් ගීති ශීර දැන් මේ වෙලාවේ අපි සම්බන්ධ කරගත්තේ. දැන් ස්වාධීන රූපాయని පරිශ්‍රයත් මේ වෙනකොට සූදානම්ින් තියෙනවා. ඉතින් දැන් ස්වාධීන රූපాయని මාධ්‍ය ජාලය ඔබේ ප්‍රදේශයේ සංවිධානය වෙච්ච කටයුත්තක් නම් ඒ පිළිබඳවත් අපි මේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබා දෙන්න කටයුතු කරනවා. දැන් ස්වාධීන රූපాయని පරිශ්‍රයේ දන්සල ආරම්භ කිරීමට සියල්ල සූදානම්. කූඩු නරඹන්න අවස්ථාවක් තිබෙනවා. මේ පරිශ්‍රයට ඇතුළු වෙන්න පුළුවන්කමක් තිබෙනවා. පූජා වෙසක් කලාපයේ පිළියන්දල තියෙන ඉතින් මම පිළියන්දල කියන්නේ මහා දුරක් නොවන පිරිස මේ වෙනකොටත් ළඟා වෙලා, නමුත් දුර ඈත සිට තොරන් බලන්න, කූඩු බලන්න, වාහනවල ගමන් කරමින් බොහොම පරිස්සමට ඔබ ඉන්න කියන එකත් මතක් කරනවා. වෙලාව සවස 6යි විනාඩි 16යි.
3: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවේ සැනහේවා.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.

0: ජීවිත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැ නේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදල නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.
2: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
1: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: Lakhanda Radio ITN Mit Malvila Budugiyata Daham Vivaranayak Daham Vivaranaya Anuradhapura Bhikshu Vishwavidyale Baudh Adhyana Anshe Mahacharya Pujya Padegama Jnanissara Swamin Vahanse
1: සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහෝ ස්නේහයන් දුක්ඛ මිදං පහෝති ඇසුර නිසා නිතර සෙනෙහස උපදී ඒ සෙනෙහස නිසා සසර පුරා දුක උපදී ඒ දුකෙන් මිදෙන්න මගක් සොයන්න බැරිද

0: මල්විල මල්විල බුදු කීයට දහම් විවරණයක් FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: ප්ලාස්ටික් පොලිතින් නැති වසක් කොළලක්
0: මෙවර උතුම් වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතීන් සැරසිලි සිදු කිරීමෙන් වළකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
1: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.
0: FM 93.5 FM 93.7 Lakhana

0: ලොව පහළ වූ අසම සම ශාස්ත්‍රෝවරණන් වහන්සේගේ තෙමගුල අදයි. ITN පූජා වෙසක් කලාපය පිළියන්දලදී ඕනෑම කම්පණයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් හදනවා ජනපති කියයි. ශ්‍රීපාද වන්දනා සමය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්. අධිකරණ කටයුතු අවසන් වනතුරු පල්ලේගම හිමරතන හිමියන් අටමස්ථානාධිපති දුරයෙන් ඉවතට. ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අනතුරු ඇඟවීමක්. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගයන් දුෂ්යන්ත. ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංකලේ නාරච්චි. සම්බුදු තෙමගුල සිහිකරන වෙසක් පුන් පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සිදුහත් කුමරුගේ ඉපදීම, බෝසතාණන් වහන්සේගේ බුදුවීම සහ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම අද වැනි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනේකයි සිදුවුනේ. ශාසනික වැදගත්කම් රැසකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ලක්වාසී සහ ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් සැදැහැසිතින් සමරනවා. බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ ධර්මයේ පදනම වන්නේ ප්‍රඥාව සහ කරුණාවයි. ලෝකවාසීන්ට සසරේ අඳුරු සෙවණැලි දුරුකරවන සදා මාවත පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙනුවෙන් අසීමිත ලෙස ධර්මයේ දේශනා කළා. තෙමගුල මෙන්ම බුද්ධත්වයෙන් 8 වර්ෂයේ වෙසක් පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ ලක්දිව කැලණියට වැඩම කරවීමද සම්බුද්ධ ශාසනයේ තවත් වැදගත් සංදිස්ථානයක්. ත්‍රයි නිකායක මහනායක ස්වාමින් වහන්සේ වෙසක් පොහෝ දිනේ වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. සම්බුද්ධ දේශනාව ජීවිත ආලෝකවත් කර ගැනීමට වැඩි වශයෙන් ඉවහල් කරගත යුතු කාලයක් එළඹ ඇති බවයි මහනායක ස්වාමින් වහන්සේ සඳහන් කළේ. මල්ලතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්කිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන, අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්තිය සහ රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල ස්වාමින් වහන්සේගේ අත්සනින් යුතුවයි වෙසක් දින පණිවිඩ නිකුත් කර ඇත්තේ. ජනාධිපති අනුර කුමාර දේසානායක මහතා සිය වෙසක් දින පණිවිඩයෙන් අවධාරණය කරන්නේ පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජයේ පෙළගැසීමට බුදුදහමෙන් මාර්ගය පෙන්වා දී ඇති බවයි. ඒ සඳහා අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව ජනාධිපතිවරයා කියා සිටියා. සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනයේ වර්ධනය කෙරෙන වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. බුදුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයට අනුව ජීවිතය හැඩගස්වා ගනිමින් ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන අර්ථවත් වෙසක් මංගල්‍යයක් වේවායි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රාර්ථනා කරනවා. ඒ සිය සුබපැතුම් පණිවිඩය එක් කරමින් බාහිර ලෝකයට අර්ථවත් යමක් කරන්නාසේම තම හදවත තුළ දයාව, කරුණාව සහ ප්‍රඥාව ආලෝකවත් කර ගැනීමට නෙවර වෙසක් මංගල්‍ය අවස්ථාවක් කරගත යුතු බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද වෙසක් දින සුබපැතුම් පණිවිඩයක් නිකුත් කළා. ඒ බුදුදහමේ හරය ජීවිතයට ළඟා කර ගැනීම කෙරෙහි ගැඹුරින් අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙමින් තමන්ගේ පිහිට තමන්ම හැර අන්මගක් නොමැති බව විපක්ෂ නායකවරයා කියා සිටියා. පොදු යහපත පිණිස වහවහා පෙළගැසෙමු යන්න 2570 රාජ්‍ය වෙසක් මහෝත්සවයේ තේමාවයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සැමට උදා කිරීමට යන ගමනේදී සදාචාර සම්පන්න පෞරුෂවාද, සංවේදී මනුෂ්‍යෙක් හෙබි මනුෂ්‍යත්වයෙන් හෙබි පුද්ගලිකු නිර්මාණය කර ගැනීමට වෙසක් දිනය හැරවුම් ලක්ෂයක් වේවායි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ප්‍රාර්ථනා කළා. වෙසක් පුන් පොහෝ දින නිමිති කරගෙන දිවයින පුරාම සියලු වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදා ගැනීමට අද උදෑසන සිට විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. රුවන්වැලි මහසෑ මළුවද සැදැහැවතුන්ගෙන් පිරී පවතින බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මහනුවර ශ්‍රී දළදා මාලිගය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආගමික වතාවත් අද පැවැත්වෙනවා. අලියම සිට ශ්‍රී දළදා මාලිගයේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ITN පූජා සම්බුද්ධ වෙසක් කලාපය අද ආරම්භ කෙරෙනවා. කැස්බෑව නගර සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සමග එක්ව කැස්බෑව ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ අනුශාසකත්වයෙන් එය පැවැත්වෙන්නේ. ඒ පිළියන්දල කේන්ද්‍ර කරගනිමින් අයිටීන් පූජා සම්බුද්ධ වෙසක් කලාපය ලබන බදාදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව නවතම තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අපනියෝජිත සමීර කාර්යවසම්.
1: අපි මේ මොහොතේ වැඩි සිටින්නේ පිළියන්දල නගර මැදේ සම්බුද්ධ වන්දනා අයිටීන් පූජා වෙසක් කලාපය සමගයි. වෙසක් කලාපය නැරඹීම සඳහා අති විශාල පිරිසක් දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් පැමිණීමට නියමිතව තිබෙනවා පිළියන්දල නගරයට. මේ පිළියන්දල නගරයට පැමිණෙන බැතිමතුන් ඒ වගේම මේ ජන ගහනය අධික ප්‍රමාණයක් පිළියන්දලට පැමිණෙන නිසා ඒ පිළිබඳව විශේෂ ආරක්ෂක සලස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා පිළියන්දල පුරවරය තුළ. මේ මොහොතේදී අපිත් එක්ක වැඩි සිටිනවා මේ මොහොතේදී ගල්කිස්ස කොට්ටාෂ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ගුණසේකර මහතා. අපි කැමැති ඔබතුමාගෙන් දැන ගන්න විශේෂම මේ මොහොතේදී පිළියන්දල මේ වෙසක් කලාපයේ දිවයිනේ තිබෙන වෙසක් කලාපතරින් ප්‍රධාන තරක් ගන්න අයිටෙන් පූජා වෙසක් කලාපයේ සඳහා බැතිමතුන් ඒ වගේම පිරිස විශාල පිරිසක් සහභාගී වෙනවා. මොන වගේ ආරක්ෂක පියවරක්ද ඔබතුමන්ලා අරගෙන තිබෙන්නේ මේ මොහොතම විතර?
2: අත් වශයෙන්ම මේ වෙසක් කලාපය සඳහා පරිශුද්ධතුමා විසින් ජෙස්නියෝ පරිශුද්ධතුමා විසින් පරිශුද්ධතුමාගේ යෝග පරිදි 30කට ආසන්න පොලිස් නිලධාරී කණ්ඩායමක් රාජකාරී සඳහා කැඳවලා තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාව සහයට සහ විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන් එක විශේෂයෙන්ම ප්‍රජා පොලිස් ආරක්ෂක කමිටු නිලධාරීන් සහභාගී කරගෙන තියෙනවා මේ ආරක්ෂාව සඳහා කටයුතු කරන්න. විශේෂයෙන්ම නගරයේ රතුවන සැලැස්ම ගැන කතා කරොත් අපි විද්‍යාල මාවත විතරයි අපි වසා රතුවන ධාවනය කිරීමට තාවකාලිකව වසා තබන්නේ. අනිත් සියලු මාර්ග රතුවන ගමනාගමන විවෘතයි. රතුවන පාලනය සඳහා නිලධාරීන් අපි යොදලා තියෙනවා. විශේෂයෙන්ම නගරයේ මේ විසක් කලාප දෙන මහ ජනතාවගේ ආරක්ෂාව අපි 100%ක් අපි තහවුරු කරලා තියෙනවා. රතුහන ගාල් ස්ට්‍රක් ලැස්ටික් රතින එකක් නගරසභාවක් ඉඩංගනේ අලුත් බස් ඇතුම්පොළ යාවට සහ තරක්ෂන්ද මාවත ඒ ප්‍රදේශ දැනට අපි රතුහන ගාල් කිරීම ආරක්ෂා කාර්ය රතුහන ගාල් කිරීම සඳහා සූදානම් කළා තියෙනවා.
1: ඒ වගේම තමයි දැන් මේ දින පහක් මුළුල්ලේ මේ වෙසක් කලාපයේ පැවැත්වෙනවා කියන සූචනාවක්. මේකට සූචා සංවිධාන සහ අනිකුත් සංවිධාන ගණනාවක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපි කැමති දින පහ මුළුල්ලේම මේ ආරක්ෂක වැඩපිළිවෙල මෙලෙසින්ම ක්‍රියාත්මක කරනවා. එහෙම නැත්නම් අද දවසේ විතරයි ප්‍රමුඛව මේ සඳහන් කරන්නේ.
2: නෑ මේ වෙසක් කලාපයේ පවතින කාලය තුළම දින කීපය තුළම මේ ආකාරයෙන්ම ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කරනවා.
1: ආරක්ෂක විධිවිධාන එසේ පර කර තිබියදී තව ස්වල්ප වේලාවකින් රාත්‍රි 7ට පමණ ITN පූජා වෙසක් කලාපය ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අපි ITN පූජා වෙසක් කලාපය ආරම්භ වූ සැනින් ඉතිරි සියලු විස්තර ඔබට සමීප කිරීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. පිළියන්දල නගර මාධ්‍ය සිට මම සමීර කාර්යවසම්.
0: ITN පූජා වෙසක් කලාපයට සමගාමීව සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාල පරිශ්‍රය වෙත වැඩම කරව ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ සහ මෙරට වැඩ සිටි මහරහතන් වහන්සේ දෙනමකගේ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට ඊයේ විශාල පිරිසක් පැමිණියා. ඉන් අනතුරු වෛරය පෙරහැරකින් වැඩම කරවූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කළේ ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ සහ මහරතන් වහන්සේ දෙනමගේ ධාතුන් වහන්සේ අද සවස 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා දින 5ක් සදහැවතුන්ට වන්දනාමාන කිරීමේ අවස්ථාව උදාවනවා. උන්වහන්සේ වඳපුදා ගැනීමට පැමිණෙන සදහැවතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවරගෙන ඇති බවයි කැස්බෑව නගරසභාවේ නගරාධිපති චාමර මද්දුම කළුගේ මහතා සඳහන් කළේ.
3: කැස්බෑව නගරසභාව කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු සියලුම රාජ්‍ය ආයතන ස්වේච්ඡා සංවිධාන ව්‍යාපාර ප්‍රජාවත් එක්ක කැස්බෑව සාසන ආරක්ෂක බලමණ්ඩලය අනුශාසකත්වයෙන් ප්‍රථම වරට අපි මේ පිළියන්දල පුරවරයට ගෙනහලා තියෙනවා ITN පූජා සම්බුද්ධ අභිවන්දනා වෙසක් කලාපය. මෙතෙක් ඉතිහාසයේ කිසිම කෙනෙක්ට කැස්බෑව නගරසභාව පාලනය කරපු කිසිම කෙනෙක්ට මෙවැනි වෙසක් හෝ පොසොන්නෝ වෙනුවෙන් මෙවැනි දැවැන්ත වැඩක් කරන්න හැකියාවක් කියලා නැහැ. අපේ අලුත් පාලනයෙන් අපි මෙවර සියලු දෙනා එකතු කරගෙන මේ විශේෂත්වය තියෙන්නේ සියලුම රාජ්‍ය ආයතන ස්වේච්ඡා සංවිධාන එකතු කරගෙන අද දින මේ පැවැත්වෙන සම්බුද්ධාභිවන්දනා වෙසක් කලාපේ ඉතා සාර්ථකව පැවැත්වෙන අවශ්‍ය සියලු සංවිධාන කටයුතු මේ වෙනකොට සූදානම් කළ අවසන්. එතන මේකේ අපි වෙසක් කලාපේ මේ වෙනකොටත් පෝදින වැඩසටහන ස්වාධීන රූපවාහිනී හරහා සවනක් රැස් වැඩසටහන මේ වෙනකොට සජීව විකාශනය වෙනවා. ඊට සමගාමීව මේ අද ඉඳලා අඛණ්ඩ දින 5ක් ජුනි 3 දක්වා ධාතු වන්දනා වැඩසටහන පැවැත්වෙනවා. ඊට අනුතුරුව ගත්තොත් එහෙම වෙසක් තොරන් වෙසක් පහන් කූඩු ඉතා නිර්මාණශීලී ලස්සන අලංකාරවත් වෙසක් පහන් කූඩු, ඒ වගේම තමයි දිනපතා පැවැත්වෙන බද්දන්සල්, ඒ වගේ විශේෂ වැඩසටහන් රැසකින් මේක ලස්සන කරලා ආලෝකමත් කළ තියෙනවා. ඒ නිසා අපි අවට ජනතාවටත් මේ ලක්වාසි සියලු දෙනාටත් අපි ඉල්ලා සිටිනවා එන්න අපේ පිළියන්දලට ආයිටීඑන් පූජා සම්බුද්ධාභි වන්දනා වෙසක් කලාපේ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා ස්වාධීන රූපවාහිනියා ලක්හඬ සේවය මගින් සජීවීව විකාශන කටයුතු සිද්ධ වෙනවා. අය මෙම නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේක දෙවැන්ත වැඩක් ITN පූජා සම්බුද්ධාභි වන්දනා වෙසක් කලාපේ නරඹන්න ඔබේ සියලු දෙනා එකතු වෙන්න. ඒ වගේම ලක්කඩ ගුවන්විදුලි සේවාවත් ITN ස්වාධීන රූපවාහිනී සේවාවත් කැස්බෑව නගර සභාව කැස්බෑව ප්‍රාදේශීය ලේකම්කර සියලු රාජ්‍ය ආයතන එක්ක සංවිධානය කරන කැස්බෑව සාසන ආරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනාවෙන් පවත්වන සම්බුද්ධාභි වන්දනා වෙසක් කලාපේට ඔබ සියලු දෙනා සදැසින් සහභාගී වෙන්න කියලා අපි තා ගෞරවයෙන් ඔබ සැමට ඉල්ලා සිටිනවා.
0: වෙසක්පුර පසළොස්වක පොහෝ දිනයේ නිමිති කරගෙන ITN සවනක් රැස්පෝදා විකාශයේද පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්ුණා. ලක්කඬ ගුවන්විදුලිය අද දවස පුරා විශේෂ ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත ගෙනීමටයි පියවරගෙන තිබුණේ. මෙතර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේද වෙසක් පුණ්‍යෝත්සවය මූලික කරගනිමින් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. සේවක සුබසාධක සංගමය සහ සේවා වනිතා ඒකකය සංවිධාන කරන සීනි සම්බල් සමග පාන්තන්සල සවස 6 සිට පැවැත්වෙන්නේ ITN ප්‍රධාන පිවිසුම අභියසදී. හෙට පස්වරු 6 සිට අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වීමටද සූදානම් කර තිබෙනවා. ඊට අමතරව ස්වාධීන රූපවාහිනී කාර්ය මණ්ඩලය ඉදිරිපත් කරන පහන්කූඩු ස්වාධීන රූපවාහිනී මාධ්‍යාල පරිශ්‍රයේ ප්‍රදර්ශනය කෙරෙනවා. මෙම පහන්කූඩු සාමාන්‍ය ජනතාවටද නැරඹිය හැකියි. වෙසක් පුන් පොහොය වෙනුවෙන් ශ්‍රීපාද උඩමළුවේ පින්කම් රැසක් පැවැත්වෙනවා. පෙහෙවත් සමාදන් වීම සඳහා විශාල පිරිසක් ශ්‍රීපාද මළුව වෙත අද අලුයම පැමිණ සිටියා. මෙවර ශ්‍රීපාද වන්දනා සමය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ශ්‍රීපාදස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඔය පින්කම් පැවැත්වෙන්නේ. මධ්‍යම රාත්‍රියේ ශ්‍රීපාද වන්දනා සමය අවසන් වීමත් සමග ශ්‍රීපාද උඩමළුවේ හෙට උදෑසන සම්බුද්ධ පූජාවක් පැවැත්වෙනවා. ඉනතුරුවයි උඩමළුවේ තැන්පත් කර ඇති සදහතුක කරඬුව සහ දේවාභරණ පැල්මඩුල්ල ශ්‍රීපාද රජමහ විහාරස්ථානයේ දක්වා වැඩම කරවන්නේ. එහිදී ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි. ශ්‍රීපාද වාරයේ යලි ආරම්භ කර තෙක් සදහතුක කරඬුව හා දේවාභරණ පැල්මඩුල්ලේ ශ්‍රීපාද රජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ සම්බන්ධ අධිකරණ කටයුතු අවසන් වනතුරු උන්වහන්සේ දරූ නුවර කලාවේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවා තිබෙනවා. මල්ලතු මහා විහාරයේ විහාරීය කාරක සභා සංඝ සභාව රැස්වයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. මේ පිළිබඳව මල්ලතු මහා විහාර පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය ආචාර්ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නායක ස්වාමින් වහන්සේගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙතර අටමස්ථාන කමිටුව විසින් ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමිත පරිදි අටමස්ථාන කමිටුව විසින් රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණු වැවේ ඥානතිලක නායක ස්වාමින් වහන්සේ తాවකාලිකව අටමස්ථානාධිපති දුරේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කර තිබෙනවා. ඕනෑම කම්පණයකට ඔරොත්තු දිය හැකි නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ඒ සඳහා පියවර රැසක් ගෙන ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ඒ මැදම අධිවේගී මාර්ගයේ රඹුක්කන ගලගෙදර කොටසේ ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින්
4: මා හිතන්නේ දැන් මේ දවස්වල ටිකක් ලොකු සංවාදයක් ගියා මේ ආර්ථිකය ගැන. ආණ්ඩු බිඳ වැටේවි, ආණ්ඩුව යන්න, ඒ වගේවත් ආවා, උපදෙස් ගන්න වගේ ආවා. අපි තා හොඳින් තේරුම් අරන් තිබෙනවා අපේ ආර්ථිකයේ ගමන් කළ යුතු දිශාව පිළිබඳව ඉතාමත් දැක්මක් සහ සැලැස්මක් ඇතුව අපි වැඩ කරමින් ඉන්නේ. එනිසා ඕනෑම මොහොතක ඇති වෙන කුණාටුවක්, ඇති වෙන යම් අස්ථාවර භාවයක් ඉතා ඉක්මනින් යළි ස්ථාවරත්වයට ගැඳේවීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් ආර්ථිකයක් අපිට අවශ්‍යයි. 2025 වසරේ අපේ ජංගම ගිණුමේ අතිරික්ත ශේෂය ධනශේෂය ඩොලර් මිලියන 1700යි. ඉතාමත් වැදගත් සාධකයක් අපේ රටේ ආර්ථිකය. ජාත්‍යන්තර මූල්‍ය අනුමතත් එක්ක අපේ බැඳීම තිබුණේ අපේ ප්‍රාථමික ගිණුම 2.3ක අගයක පවත්වා ගන්න. හැබැයි අපේ ප්‍රාථමික ගිණුම අතිරික්ත 2025 වසරේ 5.4යි. ඒ කියන්නේ රුපියල් ලෙස ගත්තොත් අපි ආර්ථිකය ශක්තිමත් කරලා තිබෙනවා. අපි 2027 වසරට අපි අපේක්ෂා කරනවා ට්‍රිලියන 2ක ප්‍රාග්ධන වියදම් වෙන් කරන්න. ට්‍රිලියන 2ක්. එහෙනම් අපේ අභියෝගය තමයි මොකද්ද? රුපියල් වලින් වියදම් කරන ගම ඒක ඇතුලේ තියෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්නේ කොහොමද? ඒක තමයි අපේ ඊළඟ දිගු කාලින සැලසුම වෙන්න ඕන. ලෝකේ දියුණුවතම ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. අපිට තිබෙන විශාලම සම්පත අපේ මානව සම්පත. ඒ නිසා අපි අධ්‍යාපන විශාල පරිවර්තනයක් ඇති කරනවා. 2032 වෙනකොට අපි සැලසුම් කරලා තිබෙනවා වෘත්තීය විශ්වවිද්‍යාල 50ක් ආරම්භ කරන්න. අපේ ඉදිකිරීම් කර්මාන්තය ලංකාවෙන් එළියට ගෙන යාම සඳහා අපි ලබා දී උත්සාහය අපි ලබා දෙන්න ලෑස්ති. මොකද එයත් අපේ ඩොලර් අවශ්‍යතාවය සපුරා ගැනීම ප්‍රධාන කොටසක් ලෙස අපි සලකනවා.
0: මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි කොටසේ දෙවනාදීර යටතේ රමුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර 18යි මීටර 700ක කොටසේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රවාහන මහමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ දේශීය අරමුදල් ව්‍යාපෘතිය යොදා ගැනෙනවා. එමෙන්ම දේශීය කොන්ත්‍රාත් සමාගම්වල දායකත්වයෙන් මෙම අධීර ක්‍රියාත්මකයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 112කට අධිකයි. මන්තිරු හතරකින් සමන්විත මෙම මාර්ග කොටසේ ඉදිකිරීම 2029 වසරේ මැයි මස 28 වනදා අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙවර විට පොතුහැර සිට රමුක්කන දක්වා පළමු අදිරේ ඉදිකිරීම සිදු කරනවා. ඒ ලබන වසරේ මැදභාගයේ වන විට අවසන් කිරීමටයි රජය අපේක්ෂා කරන්නේ. මේ වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 110 ඉක්මවා ගියා. ජනවාරි පළමුවනදා සිට පෙරේදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,10,807ක්. මේ මාසයේ පැමිණි සංචාරකයන් ගණන 1,34,530ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. මේ මාසයේ සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම පිරිස 56,063ක්. එක්සත් රාජධානියෙන් 8,582 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. මේ වසරේ ගත වූ කාලය තුළ වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 245,981ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ. නව තාක්ෂණයේ මුසුකරගැනීමෙන් කෘෂිකර්මාන්තයේ නගා සිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. පුනරුදයට අරුණලු කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනට සමගාමීව පවත්වන ලොකුලූණු බීජ ව්‍යාපෘතියට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සයිබර් තර්ජනවලට ගොදුරුවීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමට පියවරගෙන තිබෙනවා. රථවාහන වැරදිවලට අදාළව දඩමුදලක් ගෙවීමට ඇති බව පොලිසියට යොමු කරන ආකාරයේ පණිවිඩයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසට යොමුන බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ. එවැනි ප්‍රචාරයන්ට හසු නොවන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. එවැනි අවස්ථාවක කෙටි පණිවිඩ විද්‍යුත් තැපෑල හෝ වෙනත් සන්නිවේදන යෙදුම් ඔස්සේ ලැබෙන සැකකටයුතු ලින්ක් හා යොමු කළ පණිවිඩවල අන්තර්ජාල දිගු ක්ලික් කිරීමෙන් වළකින ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ. ඕනෑම පණිවිඩයකට ප්‍රතිචාර දැක්වීමට පෙර එහි සත්‍ය අසත්‍යතාව සහ යොමු කළ පාර්ශ්වයේ තොරතුරු පරීක්ෂා කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටිනවා. ආරක්ෂක අවධානම අවම කර ගැනීම සඳහා ජංගම දුරකථන සහ මුදුකාංග යෙදුම් නිරන්තරයෙන් යාවත්කාලීන කළ යුතුයි. හදිසි අවශ්‍යතාවන් තර්ජනයක් හෝ වහම මුදල් ගෙවන ලෙස දන්වා ලැබෙන පණිවිඩ කෙරෙහි දැඩි සැලකිල්ලක් දක්වන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා. අනතුරුදායක සහ අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදි හා ත්‍රිරෝද රථයක් කොළඹ මීගමුව මහමාර්ගයේ ධාවනය කළ තරුණයින් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. කදාන වැලිගම්පිටි අතර ප්‍රදේශයේදී මාර්ගයේ ධාවනයේ වූ රථවාහනවලට බාධා කරමින් රියදුරන් බිහිතියට පත් කර යතුරුපැදි සහ ත්‍රිරෝද රථයේ ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. යතුරුපැදිවල ඉදිරිපස රෝදයේ ඉහළට ඔසවාගෙන මහමඟ ഘോഷාකාරී හඬක් නගමින් ඔවුන් ඒවා ධාවනය කර ඇතැයිද පොලිසිය සඳහන් කළා. තරුණයින් 6 දෙනා කඳාන සහ බටගම ප්‍රදේශවල පදිංචිකරුවන්. ඉන් 4 දිනකටම රියදුරු බලපත්‍ර නොමැති බවට හඳුනාගෙන තිබුණා. මෙම සියලු රථවල අංක තහඩු නොමැතිව ඔවුන් ධාවනය කර තිබෙනවා. තරුණයින් 6 දෙනා ජතුරුපැදි සහ ත්‍රිරෝද රථයේ වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මැදපෙරදිග ගැටුම්වල බලපෑම් පිළිබඳ ලෝක සංවිධාන ඒකාබද්ධ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකු සමූහය සහ ලෝක වෙළඳ සංවිධානය යන සංවිධාන ඒකාබද්ධව නිකුත් කර ඇති නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ ලොව පුරා බලශක්ති සැපයීම, ආහාර සුරක්ෂිතතාව, ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි සහ අසමාන බලපෑම් එල්ල කරමින් පවතින බවයි. ඉහළ යන ඉන්ධන සහ පොහොර මිල හේතුවෙන් වඩාත් අවදානමකට ලක්විය හැකි රටවල් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති බවයි එහි දැක්වෙන්නේ. හෝමු සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහන ඇනහිටීම හේතුවෙන් ගෝලීය තෙල් සංචිත වාර්තාගත වේගයකින් අඩුවෙමින් පවතින බවත් උතුරු අර්ධගෝලයේ ගිම්හාන ඉල්ලුම ඉහළ යාමට පෙර මෙම තත්ත්වය සමනය නොවුන හොත් ගෝලීය ඉන්ධන සුරක්ෂිතතාවට සහ ආර්ථික ස්ථාවරත්වයට තවත් බරපතල අවදානමක් ඇතිවිය හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයට සුසුකම් ලබා ගැනීමට ගුජරාත් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සමග ඊයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කරමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම කඩුලු 6ට ලකුණු 214ක් රැස් කළා. විභව සූර්යවංශී ලකුණු 96යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4කදී කඩුලු 3ක් පමණක් දැවි ලකුණු 219ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා. ශුබ්මන් ගිල් ලකුණු 104යි. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය ගුජරාත් ටයිටන්ස් සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර හෙට පැවැත්වෙනවා. ලකඬ ප්‍රවෘත්ති යලි සිරස්තල ලොව පහළ වූ අසම සම ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ තෙමගුල අදයි. ITN පූජා වෙසක් කලාපය පිළියන්දලදී. ඕනෑම කම්පණයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් හදනවා ජනපති කියයි. ශ්‍රීපාද වන්දනා සමය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්. අධිකරණ කටයුතු අවසන් වනතුරු පල්ලිගම හේමරතන හිමියන් අටමස්ථානාධිපති දුරයෙන් ඉවතට. ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අනතුරු ඇඟවීමක්. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්න බවට පත්වනවා. යලිත් හමුයමු හෙට පෙරවරු 9ට.
5: පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිට් එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
7: වෙලාව සවස 6:53.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
9: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 6479

Anda Radio ITN. මේ වෙලාවේ වෙසක නරඹන්න සමහරුන් සූදානම් වෙනවා, සමහරු මගතොටේ. මේ වෙලාවේ ගමන් කරන පාරේ වාහන තදබදය පිළිබඳව වාහනවල ගමන් කරන අය දන්නවා. එනිසා මේ කල්පනාකාරීව ගමන් කළ යුතුයි. තමන්ට නියමිත ප්‍රමාණයක් තිබෙනවා දැන් ඉන්ධන භාවිත කිරීමේදීත්, ඒවා සීමා වෙලා තියෙනවා. ඒ නිසා කල්පනාවෙන් තමන්ට නියමිත පරිදි මාර්ගවල ගමන් කරන්න, මොකද අනතුරු වළක්වා ගැනීම මේ වෙලාවේ කළ යුතුම දෙයක්. ජීවිතක්ෂයට පත්වෙන සංඛ්‍යාව, ඇඳට වැටෙන ප්‍රමාණය, රෝවල්ගත වෙන ප්‍රමාණය කොයි තරම්ද, මේවා ගැන කල්පනාවෙන් වැඩ කටයුතු කළ යුතුයි. දැන් ප්‍රවෘත්ති අහන වෙලාවේදී තරුණයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඉතින් ඒ අත්අඩංගුවට ගත්තේ නිකම්ම නෙමෙයි, අධික ශබ්දයේ භාවිත කරමින් තනි රෝදයෙන් යන්න උත්සාහ කරනවා. ත්‍රිරෝද රථය, ඒ කියන්නේ රෝද තුනක් තිබිලා දෙකෙන් යන්න උත්සාහ කරනවා, දෙකෙන් යන අය එකෙන් යන්න උත්සාහ කරනවා. අවසානයේදී කරමතින් යන්න සිදු වෙනවා. එහෙම නැත්තම් කූඩු බලන්න නෙමෙයි වෙන්නේ, කූඩු වල කම්බි කූරු ගණන් කරන්න. එහෙමනම් තවත් රාජකාරියට නික්ම යනවා. කොතනක හෝ සිට තොරතුරු සමීප කිරීමේ බලාපොරොත්තුව තුළ ඔබත් එක්ක එකතු වුණු මම නලින් විරාජ්, වාසනාවන්ත සුන්දර අද වෙසක් පුන් පොහෝ දිනයකයි අපේ මේ හමුවීම.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්එල්වී ධනනිධානය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100

මිනිස්සුන්ට ජීවිතයේ එක එක කාල පරාසයන් පහු කරනකොට වාර්ෂිකව විවිධ අවස්ථා තියෙනවා ජීවිතේ පසු කරන. ඇතැම් අවස්ථා ඉතාමත්ම කිලිදුලින් සතුටින් විනෝදයෙන් ගත කරනවා වගේම ඉන් පසු තමන්ගේ ජීවිතය ඇතුළේ තිබෙන අධ්‍යාත්මය මෙනෙහි කිරීමේ අවස්ථාවත් ඔවුන්ට හිමි වෙනවා. මන උස්සති මනුස්සෝ. මිනිස්සු කියන්නේ උසස් මනසක් ඇති අය. ඒ උසස් මනස ඇතිවීම පිණිස තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේලාගෙන් ලැබුණු පිහිට, ඒ වගේම ධර්මස්කන්ධේ ආභාෂය, ඒවා ඇසුරු කිරීම, ඒ ඔස්සේ මිනිසුන් හික්මවීම සහ විනයවත් පරිසරයක ගොඩනැගීම කියන කාරණා මෙවැනි වැඩසටහනක විශේෂයි කියලා මම විශ්වාස කරනවා. අපි සූදානම් වෙන්නේ බුදු සිරිතෙහි ගී ගැයුම් පිළිබඳ යම් පෙළ ගැස්මක් ඇති කරන්න. මේ මාතෘකාව කියූ සැනින් සමහර වෙලාවට ඔබට මේ පිළිබඳ අවබෝධයක් නොතිබෙන්නට පුළුවන්. බුද්ධ චරිතය සමග එකතු වුණු විවිධ අවස්ථාවන් තිබෙනවා. සිදුහත් කුමාරයන්ගේ උප්පත්තිය, දේවතා ආරාධනය, නම් තැබීම, අභිනිෂ්ක්‍රමණය, අපි ගත්තොත් එහෙම කේස ඡේදනය, ඒ වගේම යසෝදරාවන්ගේ වැළපීම, සම්බුදු බව ලැබීම, බුදු දහමේ විවිධ වන්දනාවන් එකතු වීම, ඒසා එකතු වෙච්ච අතුරු කතාවන් අපි ගත්තොත් පටාචාරා, එමන් නැත්තං ඉසා ගෞතමිය, මේ ආදී වශයෙන් මේ කතා වස්තුන්, ඒ වගේම සම්බුදු හිමි කොහොමද ලංකාවට වැඩමවන ලද්දේ, ඒ වැඩමවීමේ ඇති වුණු විශේෂ අවස්ථා මොනවාද, සම්බුද්ධ පරිනිර්වාණය කොයි විදියටද සිදු වුණේ, තෙමගුලේ අසිරිය කොහොමද මේ මිනිස්සු වැළඳගත්තේ.

ලෝකෙ හුඟක් වෙනස්සලා. මිනිසු හිතන විදිය, මිනිසු පතන විදිය, මිනිසුන් එකිනෙකා අතර ගනුදෙනු කරන විදිය, මේවා සියල්ල පුදුමාකාර විදියට වෙනස්සලා. එකෙක් අනිකා කපාපෙලා නැගිටින්න උත්සාහ කරන සමයක හැම මොහොතකම එකෙක් අනිකාට උදව් කරනවා වෙනුවට තවකෙක් නසන්නට වෙරදරන අවතියක යෝමා බුදුනෙත කුළුණේ වඩිනු මැන නිදුකානනේ. මේ වර්තමාන කැඳවීම. ඒ නිසා මේක තමයි කාලය, මේක තමයි දීපය, මේක තමයි දේශය. බුදුහාමුදුරුව ආය වඩිනවා නම් කියලා සබුතන්තුරු කියනවා. මේ කතාවෙන් අපි අතීතයට යන්. බුදු භාෂිතයේ අප මහා බෝසතාණන් වහන්සේ අවසන් මිනිස් ආත්ම භවයේ වුණු වෙස්සන්තර ආත්ම භවයෙන් අනතුරුව තුසිත දෙව්ලොව සම්තුසිත දෙව්පුතු නමින් පහළ වුණා කියලා තමයි බුදු භාෂිතයේ සඳහන් වෙන්නේ. බොහෝ දෙව් බඹුන් මතු ලෝකෙහි බුදුවන උතුමන් වහන්සේ කවරෙක්දැයි සොයනුයි. අන්නේ සන්තුෂ දේවතා පිළිබඳ කරුණු දැනගෙන එතනදී දෙවියන් ආරාධනාවක යෙදෙනවා. නිදුකානිනී, මතු බුදුවනු පිණිස මිනිස් මව් කුසක පිළිසිඳ ගැන්මට දැන් කාලය කියලා. බෝසතාණන් වහන්සේ දිවස්සුමා කාලය, දීපය, දේශය, කුලය, මව් යන කරුණු එකතු කරගෙන අපි මේවට කියන්නේ පස්මහා බැලුම් කියලා. මෙන්න මේ කරුණු හොඳින්ම විදහා බලා මිනිස් ලොව උපදින්නට නිසි කාලයේ බව දැන තුසිත දෙව්ලොව නන්දන නම් උයනට සැපත්ව පරිවාර දෙවියන් හමුවේදී මිනිස් ලොව උපදුණු පිණිස මේන් චුතුවෙම්මයි අදිෂ්ඨාන කරලා මේ මහ පොළොව මත ඉපදීම පිණිස හේතු වාසනා ලැබූ බව සම්බුද්ධ සිරිතෙහි සඳහන් වෙනවා. ඇත්තටම මේ සහසම්බන්ධතාවය මතු කරගෙන තියෙන්නේ ලාංකේය ගීත ශිෂ්ටයේ මුල්ම නොදියුණු ගීත ශිෂ්ටාචාරයට අයිති යුගයේ. මම එහෙම කියන්නේ ගීත් ඇටි යුගයේ. ශ්‍රී ලංකා ගුවන්විදුලිය ගීත නිෂ්පාදනය කරමින් අලුත් ආරක් හොයන යුගයේ. හැබැයි මේ ගීත අයිති වෙන්නේ ලංකාවේ ග්‍රැමෆෝන් ගීත ඉතිහාසයට. HMV තැටියට නිර්මලා නම් වූ ගායිකාව ගීතයක් ගායනා කරනවා. බුදු වේවා බුදු වේවා කළ ඒ ආරාධනාසේ දස දහසක් වල දිව්‍ය බ්‍රහ්මයන් භක්ති ප්‍රේම පාලා කළ ඒ ආරාධනාවසේ. සුන්දර කෙටි ආරාධනාව නැත්තම් දේවතා ආරාධනය පිළිබඳ සටහනක් අපිට මුලින්ම හම්බෙන්නේ 1945 HMV තැටියේ නිර්මලා කියන ගායිකාවගේ හඬින්. මේ ගීතය HW රූපසිංහ සංගීතවත් කරපු, ඒ වගේම WME ඇල්බර්ට් කියන රචකයා විසින් රචනා කරන ලද ගීතයක් ලෙස ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇත්තටම අදටත් ඔබට මේ ගීතයේ මුල් පිටපත් රසවිඳින්නට පුළුවන් අන්තර්ජාලයේ යම් ආකාරයක සෙවුමක් බවට පත් කරනවා.

ඉතාම මෑතකදී දයා වික්‍රමසිංහ රචනා කරනවා සහ තරු නිර්මාණය කරනවා මේ වගේම ලස්සන දේවතාරාධනයක්. මේ ගීතය ගායනා කරන්නේ ශනුක වික්‍රමසිංහ. සනුක මේ ගීතය ගායනා කරනකොට ඇත්තට මේක ආරාධනාවක් විදිහට ගායනා කළේ. දෙව්බඹුන්ට කරන ආරාධනාවක්. හැබැයි ඒ තුළ අර නිර්මලා ගායනා කරපු ගීතයේ අඩංගු වෙලා තිබුණු සිංහල භාෂිතයට වැඩිය ටිකක් සරල, මිනිසුන්ට අද වර්තමානයේ තේරෙන ගීත සංස්කෘතියක් නැත්නම් සාහිත්‍යමය සංස්කෘතියක් ඇති කරගෙන තිබුණා. දෙව්බඹුන් රැස් වුණා, කල්බලා කතිකාවක් කළා, සසර දුක් නිවාලන මගක් සොයා, අඳුර දුර්ලනා දහම පෙන්වලා බුදුවන්න කළේ ආරාධනා. සිංහල ගීත සංස්කෘතියේ බුද්ධ භාෂිතයේ සම්බුදු සිරිතෙහි දේවතා ආරාධනය ආකාර තුනක්. එකක් වර්තමානයේ ඉඳලා අපි දැක්කේ සුනිල් එදිරිසිංහගෙන්. අනෙක් කතාව අතීතයේ සිට අපිට ආපු සංස්කෘතිය HMV තැටියේ නිර්මලා ගායනා කරපු ගීතය. මේ වර්තමානයේ නව පරපුර දේවතා ආරාධනය දැක්ක හැටි සනුක වික්‍රමසිංහ.

මහාමායා දේවිය එක්තරා අවස්ථාවක එක සාමකාමී රාත්‍රියක කපිලවස්තුපුර මාලිගාවේ නිදා සිටියේදී හීනයක් ලගිනවා. සතරවරම් දෙව් රජවරු දෙව්ලොවින් බැහැලා ඇවිල්ලා මේ දිව්‍ය කරුණාවෙන් මහාමායා දේවියගේ යහන ඔසවාගෙන අරගෙන ගිහිල්ලා හිමාලයේ සල් ගහක් යට පූජනීය රිදී තලාවක බොහොම සීරුවෙන් තබන හීනයක් මහාමායා දේවිය දකිනවා. එයිදී දෙව්ලොව බිසෝවරු ඇයව ගෞරවයෙන් පිළිගන්නවා. ඔවුන් ඇයව අනුතප්ත විලෙහි පූජනීය ජලයෙන් ස්නානය කරවලා සේද වස්ත්‍රාභරණ වලින් සරසරා සුවඳ විලවුන් වලින් සුවඳවත් කරලා රිදී කන්දක බෑවුමක රන් මාලිගාවක විවේක ගැනීමට සලස්වනවා. මේක තමයි දැක්ක හීනි. දීප්තිමත් සුදු ඇත්පැටවෙක් අහසින් දැర్శණය වෙලා ක්‍රමයෙන් දේවිය අසලට ලං වෙනවා. එය දකිනවා. ඇත්පැටව මේ රන් පව්වෙන් ඇවිදගෙන ඇවිල්ලා එයින් බැහැලා රිදී පව්වට නැගලා දේවිය වටා තුන්වරක් ප්‍රදක්ෂිනා කොට දේවියගේ කුසට පිවිසෙනවා. ඒ මොහොතේ ඇය දැන සිටිනවා මේ සාමාන්‍ය සිහිනයක් නොවන බව. පසුදා උදෑසන මහාමායා දේවිය සුදූතන රජුන් වෙත මේ සිහිනය ප්‍රකාශ කරනවා. රජතුමා තමන්ගේ ඉන්න ප්‍රඥාවන්ත බ්‍රහ්මණයන් කැඳවලා මේ හීනේ අරුත පහදන්නට උත්සාහ කරනවා. එහිදී මේ බ්‍රහ්මණයන් ප්‍රකාශ කරනවා, රජතුමනි, ඔබගේ දේවිය සාමාන්‍ය උපතක් නොවන දරුවෙක් බිහි කරන්න සූදානම් වෙනවා. ඔහු සක්විති රජෙකු වන බවට පසක් වෙනවා. නොයසේනම් ලෞතර බුද්ධත්වයට පත් වෙනවා. දෙව්බමුන්ගේ විතරක් නෙමෙයි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ බවටත් පත් වෙනවා. මෙන්න මේ හීනය අපේ ගීත වංශ කතාවට ඇතුළු වෙනවා.

ඔබ හැඟුම් වර්තාව සමගින් එකතු වෙලා සිටින්නේ. අපි මේ කතා කරමින් සිටියේ මහමායා දේවිය කුස පිළිසිඳ ගැනීම පිළිබඳව. ලුම්බිනි සල්ලුවේදී මේ සිදුවීම සිදු වූ බව ඔබත් මමත් බුද්ධ භාෂිතේ කියවූ බොහෝ දෙනෙකුත් දන්නා ප්‍රකට කාරණාවක්. හැඟුම් වර්ෂාව ඇතුලේ අපි මේ කතා කරපු බුද්ධ භාෂිතයේ ආරම්භය පිළිබඳ ලස්සනම සිහිනය එය දකින්නේ මහමායා දේවිය. මහමායා දේවියගේ කුස තුල මාස 10කුත් දින 7ක් ඉතිරිව තිබේදී කපිලවස්තු පුරයෙහි රජකල සුදෝදන රජතුමාට දාව පිළිසිඳගත් මේ බෝසතාණන් වහන්සේට මෙලොව එළිය දෙනු පිණිස මහමායා දේවිය ඇතුළු සහ පිරිවර දෙව්දහනුවර බලා පිටත් වෙනවා. මේ අනාතරේ උයන්සිරි නැරඹීම පිණිස මහමායා දේවිය ලුම්බිනි උයනට සැපත් වෙනවා. එතනදී මහසල් රුකක අත්තක් අල්ලගෙන සිටියේදී සිදුවත් බෝසතාණන් වහන්සේ අදින් වසර 2569කට පෙර වෙසක් පුන් පොහෝ දිනක මෞකුසින් මෙලොව එළිය දකිනවා. ඒ ක්ෂණිකෙන් ලෝකේ සියලුම ධාතුන් සියලු ශක්තීන් වලින් ඇලිලා ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙන්න මේ අසිරිමත් සිදුවීම 1942 විතර HMV තැටියට නිර්මලා නම් ගායිකාව ගායනා කරලා තියෙනවා. ඔබට මෙහි විවිධ අවස්ථාවන් අද රස විඳින්න පුළුවන්. නමුත් මුල් ගීතේ අපිට ඇහුනේ මෙන්න මේ ආකාරයෙන්. මේ වචන ටික බලන්න. සාලවණේ හී වෙසඟේ සාලවණේ හී පුෂ්ප පිපි ලක්ෂණ ඒ සාලවණේ හී

සිදුවත්තුමාරයාගේ උපත්තිය පිළිබඳ විවිධ නිර්මාණ බිහිවෙලා තියෙනවා. ඒ බිහිවීම තුළ ස්පර්ශ කරන්නේ ඒ කොයි තරම් දුරට හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස හේතු වුණු කාරණාවක්ද යන්න. මෙහිදී සිදුවත් උපත පිළිබඳ ගැයුණු මේ කවි එම අරුත තවදුරටත් මානවයා තුළ ඇති කරන හැඟීම ජනනය කිරීම පිණිස වැදගත් වෙනවා.

ඒ විතරක් නෙමෙයි. පවතින පරම්පරාවන් මොහොතින් මොහොත මොහොතින් මොහොත මේ සිදුවත් උප්පත්තිය සමගින් එක්ව විවිධාකාරයේ බැතිකි නිර්මාණය කරනවා. ඒ හැම ගීතයක් තුළම බුද්ධ භාෂිතයේ මේ විවිධ සිදුවීම් වාර්තාකරණයක යෙදී තිබෙන ආකාරය දැකගන්නට පුළුවන්. මේ හැම අවස්ථාවක් තිරති අමුදා තමන්ගේ ගීත කෞශල්‍ය තුළ අර බුද්ධ භාෂිතයේ අපිට හමු වුණු ලුම්බිනි සල්ලුවෙනේදී සිදු වූ අසිරිමත් සිදුවත් උපත පිළිබඳ නිර්මාණාත්මක ප්‍රකාශනයක්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ඇහෙනවා කියන්නේ කොතේ වැළපෙනවා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොමද බෙරිවිලා?
2: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
1: තුමයි මේක හදලා බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
3: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
4: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
5: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
3: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කටත් වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
7: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙක මන්න අදම අවතන්න 011176779 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

හැඟුම් වර්ෂාවේ මේ කතාබහේ අපි යෙදෙන්නේ ගීත කලාවයි බුද්ධ චරිතයයි අතර යම් ස්පර්ශ කළ හැකි තැන් කිහිපයක් පමණයි. සිදුහත් බෝසත් කුමරුන් ලොව පහළ වෙලා පස්වන දිනේදී උගත් බමුණන් පඬිවරුන් 108 දෙනෙක් මාලිගයට ගෙන්වලා කුමරුගේ නම් තැබීමට පිය මහ රජතුමාණන් කටයුතු සලසනවා. ඒ පඬිවරුන් අතරිනුත් අගතැන්පත් වුණු රාම, දජ, ලක්කන, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම සහ සුදත් යන පඬිවරුන් 8 දෙනාට නම් තැබීම බාර කරනවා. රාජ නියමයේ පරිද්දෙන් පින්වත් කුමරුගේ දේහ ලක්ෂණ ආදිය විමසලා මේ පඬිවරයෝ නමක් තබනවා සිද්ධාර්ථ කියලා. සියල් ලෝකයට අර්ථයක් සිදු කරන බැවින් සිද්ධාර්ථ කියන නම

මේ පඬිවරුන් යෝජනා කරනවා. අන්න එතෙන් පටන් මේ බෝසතාණෝ ගෝත්‍ර නාමයත් එක් කරගෙනම සිද්ධාර්ථ ගෞතම යන නමින් තමයි ප්‍රකටවන්නේ. මේ ප්‍රකටත්වය ගීත කලාවේ ස්පර්ශ වෙනවා.

සිදුවත් කුමාරය පිළිබඳ මේ පඩිවරුන් කරන ලද විවිධ නියමයන් නැත්තම් මත නිසාම සිදුවත් කුමාරයා රකින්න සුද්ධෝතන රජතුමා තීරණය කරනවා. එයනෝ තමයි රම්මේ සුරම්මේ සුබ මාලිගා හදලා සිදුවත් කුමාරයා යන සීමා සහිත පරිසරයක් නිර්මාණය කරනවා. හැබැයි ඔහු එක් අවස්ථාවක දකිනවා සතර පෙරනිමිති. සිදුවත් කුමාරයා දකිනවා මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක් සහ පැවිදි රූපයක්. අර දකින ලද රූප නිසා ඇතිවුණු යම් යම් කලකිරීමුයි හේතු කොටගෙන මේ මහබෝසතාණන් වහන්සේ සසරේ බියකරු බව මෙනෙහි කරමින් සිටින්නට පටන් ගන්නවා. සුද්ධෝදන රජතුමා කුමාරයා මාලිගාව අත්හැරලා යන එක වළක්වන්න යොදන්න පුළුවන් සියලුම උපායන් වාසල් දොරටුවාදීහි ආරක්ෂක විධානයන් එක්කම ඉතාම හොඳින් අර ඇතුළු නුවරක සපුරන්න පුළුවන් සියලු ආරක්ෂක විධිවිධාන සපුරනවා. එක්තරා දවසක් උදා වෙනවා. සිදුවත් බෝසතුන් පිනවනු පිණිස මනහර නර්තනාංගයන් ඉදිරිපත් කළ නාට්‍යංගනාවන් මැදියම් රැයේදී වැටිච්ච තැන, ඒක සාහිත්‍ය භාෂණයේ සඳහන් වෙන්නේ හුන් තැන අප්‍රසන්න විලාසයෙන් කියලා. එහෙම වැටිලා ඉන්නවා සිදුවත් කුමාරයා දකිනවා. අර සතර පෙරනිමිති දැකලා ජීවිතයේ අස්ථීර බව, සසරේ බියකරු බව මෙනෙහි කරමින් හිටිය සිදුවත් කුමාරයා මේ නාට්‍යංගනාවන් රාත්‍රියේ වැටිලා ඉන්න අප්‍රසන්න ස්වභාවය දැකලා වඩ වඩාත් කලකිරීමට ලක් වෙනවා. දැන් කලකිරුණු සාධක අතරේ මේක වඩා තීව්‍ර කරන්නේ නාට්‍යංගනාවන්ගේ මේ අප්‍රසන්න විලාසය. ඊට පස්සේ සිදුවත් කුමාරයා තීරණය කරනවා ගිහිගෙයි හිටිය හුදුටුවම ඇති මේව දැක දැක මට තවත් මෙතන ඉන්න බෑ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? පහතමාලයට ඇවිල්ලා චන්න කියන තමන්ගේ හිතවත් සෙනවිය නැත්තං ඇමතිව එකතු කරගෙන කණ්ඩක කියන තමන්ගේ අසුත් සූදානම් කරගෙන ගිහිගෙයි නික්ම යන්නට සූදානම් වෙනවා. ඔන්න ගීත සාහිත්‍යයට එනවා. එච්.ආර්. ජෝතිපාල මෙතනදී අපිට හමු වෙනවා. පිළිගන්න මම චන්න ඇමති වෙමි, මා එක්ක ගියේ ඊයේ සිදුවත් හිමි. ඇලොයි ගුණවර්ධන රචනා කරපු, පීලේ සෝම්පාල සංගීතවත් කරපු මේ ගීතය බුද්ධ භාෂිතයේ එක ලස්සන අතුරු කතාවක් අපිට කියන

මේ කතාවම තවත් වෙනස් ආකාරයකින් රචනා කරනවා මර්වින් සේනාරත්න. මර්වින් සේනාරත්නයන් ඒ යුගයේ වසන්ත සඳනායක වැනි ශිල්පීන්ට ශිල්පිනියන්ට බුද්ධ භාෂිතය හා ඇසුරු කරන ලද බොහෝ ගීත රචනා කරන ලද ශිල්පී. වසන්ත සඳනායක ඇය තමයි ගායනා කරන්නේ නොකියාම එදා ඇසල මහේ සඳ ඇත පායා කියන ගීතය. මේක ඇතුලේ සිදුවත් කුමාරයාගේ නික්මයාම, මේ අභිනිෂ්ක්‍රමණය, ඒ තුළ සිදුවුණු කාරණා ගීත සංස්කෘතියන් ඇතුලේ අපිට දැනගන්නවා. මේ වගේ පැවැත්ම 40 දශකයේ සිට

ඔබ හැඟුම් වර්සාව සමගින්. අපි මේ අභිනිෂ්ක්‍රමණයේ කතාන්දරය කියමින් සිටින්නේ සිදුවත් මහබෝසතාණන්ගේ. බිරින්ද තනි කරලා, දරුවා තනි කරලා, සක්විති රජ පදවිය අතහැරලා ආපු සිදුවත් බෝසතාණෝ රෑ පහන් වීමට ආසන්න කාලයේදී අනෝම ගන්තීරයෙන් එතරව පැන් සැනහිලා තවුස් පරිද්දෙන් පැවදි වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සිදුවත් තවුසා තමන්ගේ කඩුව අරගෙන තමන්ගේ කෙස්වැටිය සිඳින්නේ අදින් පසු මාගේ ගෘහවාසය සිඳෙනවා කියන ප්‍රාර්ථනාවත් එක්ක. ඊළඟට ඒ ප්‍රාර්ථනාව සිදුවත් තවුස පුරන්න පටන් ගන්නවා. මා මේ යන ගමන සඵල වෙනවා නම් මේ කෙස් රොද බිම වැටෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමින් සිදුහත් තවුසා මේ කෙස් වැටිය ආකාශයට විසි කරනවා. මේ කෙස් රොද ආකාශයට ගමන් කරනවා. සක්‍ර දේවේන්ද්‍රයා දකිනවා නිල් පැහැති කෙස් රොදක් ආකාශයේ ඉහළට ඉහළට පාවෙනවා. එතකොට උන්වහන්සේ දිවස්සෙලා බලනවා මේ කාගේ කේස දාතුදු කොහොමද මෙහෙම වෙන්නේ කියලා. එතකොට තමයි දකින්නේ දේව ආරාධනීය පිළි අරගෙන මෙලොව කුස පිළිසඳ ගත්ත සිදුහත් අවසානන්ගේ කේශ කලාපය මේ ඉහළට එකතු වෙන්නේ කියලා. සක්‍රිය කරන්නේ රන් කරඬුවක් මවලා ඒ කේස ධාතු තැම්පත් කරනවා. මෙන්න මේ ඉඳුනිල් පැහැගත් කේස ධාතු මේක අරගෙන ගිහිල්ලා තවුතිසා දෙව්ලොවට කේස ධාතු නිදන් කරලා සිළුමිණු සෑය කෙරෙව්වා කියලා බෞද්ධයන් අතර මතයක් තියෙනවා. මේක පැරණි යුගයන් සිට එන මතයක්. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ වස්ත්‍ර, උතුරු සළුව, අඳනය මේ සියල්ලත් අර වගේම ඉහළට විසි කරනවා තමන්ගේ ප්‍රාර්ථනාවන් සමග. එතකොට සහම්පති මහා බ්‍රහ්මණයා මේ සළු රැගෙන අරන් ගිහිල්ලා සළුමිණි මහා සෑය තවුතිසා දෙව්ලොව කෙරෙව්වා කියන මතයකුත් බුද්ධ භාසිතේ යම් යම් තැන්වල සඳහන් වෙනවා. ඊට පස්සේ මේ රජාභරණ සියල්ල චන්නයන්ට බාර කරලා ඉතුරු රජාභරණ සියල්ල පිය මහරජුට බාර දීලා මේ පුවත කපිලවස්තු පුරයට සැල කරන්නයි කියලා මේ සිදුවත් අවසානන් ඉල්ලා සිටිනවා. මෙතනදී ආපසු යන්න නොහැකි වුණු, දුක දරාගත නොහැකි වුණු තමන්ගේ කන්තකස්සයා ගන්තර දීම ලය පැලී මිය ගිය කතාවකුත් බුද්ධ භාෂිතයට එකතු වෙනවා. මෙන්න මේ කාරණා ටික එකට එකතු වෙන කල්හි සිංහල සංගීත සම්ප්‍රදායේ ගීත වංශ කතාවේ සිළුමිණ සෑය දැක නැති වුණත් සිළුමිණ සෑය වැඳීම පිණිස ගීත සංස්කෘතියක් බිහිව තිබෙනවා. මෙහි එක් ගීතයක් අපිට මුණ ගැසෙන්නේ හුඟක් ඈත යුගයේ යූඩි පෙරේරා රචනා කරපු ගීතයක් ලෙසත්, අහමද් මොහිදීන් ගායනා කළ මොහමඩ් ගවුස් සංගීතවත් කරපු ගීතයක් ලෙසත් සිළුමිණ සෑය මදින් රම්ම්‍ය තවුතිසා භවනේ කියන ගීතය අපේ ගීත සංස්කෘතියට එකතු වෙනවා.

ඔබ හැඟුම් වරසාව සමගින් මේ එක්තැනක් තමයි යසෝදරාවගේ වැළපීම. යසෝදරාවන් සිය සංසාරගත හිමි වුණු නැත්නම් අපි කියනවා සාරාංශක කල්පලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු තමන්ගේ සෙනෙහවන්ත හිමිකරුණේ සිදුහත් කුමාරයා. මේ සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම යන බව වඩාත්ම හොඳින් දැනගෙන හිටියේ යසෝදරාව. යසෝදරාව මේ කතාවේදී සෝකයෙන් මුසපත් වෙනවා. ඇය දිවාරෑ හැඬු කඳුලින් ගත කරනවා. ඇය විතරක් නෙමෙයි මුළු කිමුල්වත් පුරවේම මේ නික්ම යාම හේතු කොටගෙන සාංකාවකින් චෝකයකින් ඇලිලා යනවා. තමන්ගේ කිරි කැටි රහල් පුතු ගැන සිතමින් කිසිවෙකුටත් නොකියාම සිය සැමියා පිළිබඳ ඇගේ සිතින් හෙමින් හෙමින් විලාප තබනවා. සිදුවත් බෝසතුන්ගේ කෙස් වැටිය සිඳුළු වග අසා යසෝදරාවද තමන්ගේ කෙස් වැටිය සිඳ ගන්නවා. තවුසෙක්ගේ වෙස්කත් වග අහලා යසෝදරාවනුත් තවුස් වෙස් ගන්නවා. සිදුවත් තවුසානන් බිම සැතපෙතැයි අසා යසෝදරාවද රජමැදුරේ බිම සැතපෙනවා. සිදුවත් තවුසානන් කසාවත් තරනවා කියලා අහලා යසෝදරාවත් කසාවත් පොරෝ ගන්නවා. සිදුවත් තවුසානන් මල්ගඳ විලවුන් දුරු කළ වග අසා ඇයත් ඒ වාත්තරිනවා. සිදුවත් තවුසානන් එක් වේලක් වළඳා යැපෙතයි අසා යසෝදරාවනුත් එක් වේලක් වළඳනවා. තමන්ගේ හිමියන් කවදා හෝ දවසක මේ සමාජයට විමුක්තිය විමුක්ති සැප ගෙන දෙයි කියන කාරණාව සිතමින් මහත් දුක් ඌලා දරමින් ඇය කල්ගෙවනවා. මෙන්න මේ කල්ගෙවීම පිළිබඳ අපේ ගීත සාහිත්‍යයේ ගීත කිහිපයක් අඩංගු වෙනවා. ඒ අතරින් එක් ගීතයක් තමයි රඹුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ රචනා කළ ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ යසෝදරා දේවිය කියන ගීතය. ඒක කිසි කෙනෙකුට ඇහෙන නොදෙනෙන ඉකිබිඳුවක්. කොයි වගේ දෙයක්? ලාදලු බෝපත් සෙමින් සෙමින් සුළඟට සැලෙනවා වගේ.

0: ජුනි 3 වෙනිදා දක්වා
1: පිළියම් බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය

0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: දන්සැල් සංවිධායකවරුණි, පොලිතීන් ලංචේට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

කතරේ අතරමඟ දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය බැති

Anda Radio ITN FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.

ඔබ හැඟුම් වර්සාව සමගින් බුදුන් වහන්සේගේ ධර්මස්කන්ධය පමණක් නෙවෙයි උන්වහන්සේගේ මහා කරුණා ගුණය බොහෝ තැන්වල සපත වෙනවා. ඒ අතරින් සුනීත සෝපාකගේ කතාවස්තුවේ සිට පටාචාරාවන්ගේ විලාපය, කිසා ගෝතමියගේ අබේට සොයායාම දක්වාම මේ කතාව දිගු වෙනවා. සිය සැමියත්, දරු දෙදෙනාත්, සිය මව්පිය දෙදෙනාත්, සොහොයුරාත් එකම දිනයකදී මෙලව අතහැර දැමීම නිසා ඇති වූ ශෝකය ඌලාගණ්ඩ නොහැකි වුණු පටාචාරාව සිහි විකල් වෙලා නිරුවතින් සැවත් නුවර වීදි දිගේ දිවගෙන යනවා. මිනිසු ගල් මුල් ආදියෙන් ඇයට දමා ගහනවා. බුදුහිමියන්ගේ මහා කරුණාවෙන් සිසිල් වූ ඇය වෙහෙරට නිරුවතින්ම ගොඩ වෙලා ඇය සිහිය පුදවාගත් කල්ලි බුදුරජාණන් වහන්සේ ඇයට ධර්මය දේශනා කරනවා. සෝවාන් ඵලයේ පිහිටුවා නිවන් දුර හැරගන්නේ මෙන්න මේ සදා යථාර්ථය අවබෝධ කරගනිමින්. මේ සිදුවීම් දාමය අතරේ අපිට ගීත කිහිපයක් හොයාගන්න පුළුවන්. ඒ අතරින් පටාචාරවගේ කතාවස්තුව හරි ලස්සනට රචනා කරලා තිබුණා මර්වින් සේනාරත්න සූරි. එවකට පීඩී වින්සන් පෙරේරාගේ සංගීතයට වසන්තා සඳනායක ගායනා කරපු බලන්න බුදු සාමිනේ දරන්න බැහැ සෝගිනේ මමයි පටාචාරා හිමි සරණ සොයා ආවිමි කියන ගීතය වඩාත් ප්‍රකට වෙනවා.

පටාචාර වස්තුවටම මම මේ ගීතය මෙතෙන්ද එකතු කරනවා. හැඟුම් වර්ෂාවේ අපි මේ දේවල් කතා කරන අතරේ ප්‍රේමසිරිත් මමත් මේ එකතුව සැරිසරන්නේ අපේ බුදුසිරිත හා සම්බන්ධ ගීත සංස්කෘතීන් එක්ක. එහෙම යනකොට ලයනල් අල්ගමසූරීන් සංගීතවත් කරන ලද, මඩවලේස් රත්නායකයන් රචනා කළ, පණ්ඩිත අමරදේවයන් ගායනා කළ තණ්හා ආශා ඔලුගු කරේලා කියන ගීතය මට මතක් වෙනවා. මිනිසත් බව ලැබ ඉපදිච්ච මිනිස්සු ගමන් කරන තමන්ගේ ජීවන ගමනේ ඔසවා යා නොයුතු

මේ හැඟුම් වර්ෂාව. අපි සියලු දෙනාම සම්බුදු සමිධානන් ලක්දිවට වැඩම කළ දා පටන් බුදු දහමට නතු වෙනවා. බුදුරජාණන් වහන්සේ සිය සිරිපා පහසින් තෙවරක්ම ශ්‍රී ලංකා මාතාව සනසා වදාළ තිබෙනවා. මණියක්කිත නම් ලක්වැසිනා අධිපතියෙකුගේ ඇරයුමෙන් තෙවනවර ලක්දිවට වැඩම කරනවා. නාග ජනතාවගේ මනදුල සපුරනවා. සමන්තකූටෙහි වාසය කරන සුමන සමන් දෙව්රජුන් සිය වාසභවනට වඩින ලෙස බුදුහාමුදුරුවන්ගෙන් අයිතිනෝ. ඇරයුම පිළිගත් බුදුපියාණන් වහන්සේ සමනොල පර්වතයට වැඩමකොට සුමන සමන් දෙවියන්ගේ ඇරයුමෙන් ඒ මත සිය වම් සිරිපා සටහන පිහිටුවනවා. පර්වතය පාමුල ගුහාවක දිවා විහරණය කළ බුදුරජාණන් වහන්සේ ලක්දිව බොහෝ තැන්වලට ඉරුදියෙන් වැඩමවා ඒ තැන් පූජනීය කරවා නැවතත් සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළ බව සඳහන් වෙනවා. ඒ අනුව සරස්මස්ථාන නිර්මාණය වී තිබෙනවා. මේ කතාවේ අපූර්වත්වය ලාංකීය ගීත ශේෂ්ත්‍රයේ විශිෂ්ට තැනක සටහනක් ලෙස ඉදිරිපත් කළ හැකියි. යෝඩි පෙරේරා රචනා කළ, ගෞස් මාස්ටර් තනු නිර්මාණය කළ, එවකට කොලොම්බියා තැටිලේබලයට එකතු වුණු මේ ගීතය ග්‍රේටා ජෙනෙට් ද සිල්වා සහ පිරිස තමයි මුල්වරට ගායනා කළේ. පසුකාලීනව නන්දා මාලනීකී ගායන සුරෙන් අපි මේ ගීතය විඳ තිබෙනවා.

මහියංගනය, නාගදීපය, කැලණිය, ශ්‍රීපාදස්ථානය, දිවාගුහාව, දීඝවාපිය මේ ආදී වශයෙන් මේ සොළොස්ම ස්ථානයන්හි පූජනීය බව අපිට දැනෙන්න මෙරට සකල සතම බුදු බැතියෙන් දනවන බව අපිට කියන්නේ බෙක් මාස්ටර්ගේ ගීත ඇතුළේ. බෙක්ගේ ගීතයක් තුළ මේ සිරිපා කරුණාවත් ඒ ඔස්සේ මහියංගනය, නාගදීපය, කැලණිය, ශ්‍රීපාදස්ථානය, දිවාගුවාව, දීඝවාපිය ආදී වශයෙන් බුදුන් වහන්සේ බොහෝ තැන්වලට ඍදියෙන් වැඩම කරවලා ඒ තැන් පූජනීය කරවීමේ අරුතෙන් පසුව මේ සෑම තැනක්ම වන්දනාමාන කරනවා බොදු පැතියෙන්. මේ මොහොතෙත් එය එලෙසමයි. වෙසක් මහේ හැම පින්කමකම, හැම පන්සලකම, හැම දන්සලකම අපිට හෙන්නේ බෙක් මාස්ටර්ගේ හඬ. ඒ හඬෙන් අපිට අවබෝධ කර දෙන්නේ මේ බුද්ධත්වයේ අපූර්ව අවස්ථාව.

අද දවසේ හැඟුම් වරුසාවේ අපි උත්සාහ කළේ බුදු සිරිත තුළ ලාංකේය ගීතය මුලින්ම ස්පර්ශ වුණේ කොයි ආකාරයෙන්ද යන්න යම්තාක් දුරට පරිශනාත්මකව ඔබට කියන්න. ප්‍රේමසිරි ගම්මුදවත්ත, මම සුරවීර.

0: Thunder Radio ITN.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
4: දෙක්යා සුරකි මගතොට
5: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය මිලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
7: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
9: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් ආරම්භ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: 97 ලකන්න රේඩියෝ ITN
1: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
2: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සිත් සුවඳින් පිරේ

0: දෙමාපියන් හත ලිහ අලුත්ම සම්පත ආගෝ.
1: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
2: FM 93.5 FM 93.7 ලකාණ්ඩ රේඩියෝ ITN.

කතරේ අතරමඟ දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය බැති

0: ඇමරිකා ජුලි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකි

0: වෙලාවරාත්‍රි 8යි විනාඩි 37යි. ඔබ දන්නවා දැන් ලක්හඬ ස්වාධීන රූපහැනි මාධ්‍ය ජාලය එකමුතුව අරගෙන එන වෙසක් කලාපයේ පිළියන්දල පුරවරයේ සිට සාර්ථකව පැවැත්වෙනවා. ඉතින් මේ පිළිබඳ තොරතුරු දැනගන්නට අපි සම්බන්ධ කරගන්නවා පිළියන්දර වෙසක් කලාපයේ සිට ගිහාන් ගීත් ඉෂේරව. ගිහාන්,
1: සුබ සන්ධ්‍යාවක් සහ තෙරින් හොඳ සඳහන් කරපු ආකාරයට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය වගේම ලක්හඬ ගුවන්විදුලි අපේ මාධ්‍ය දායකත්වය සහිතව පිළියන්දල පුරවරය ආරම්භ කරන අද වෙසක් කලාපය දැන් මේ වන විට ආරම්භ වී තිබෙනවා. සිහත්, ඉතින් දැන් මේ වන විටත් පිළියන්දල නගරයේ අධික රථවාහන තදබදයක් පවතිනවා. දැන් මේ වන විටත් මේ ප්‍රදේශයට ජනතාව පැමිණෙමින් සිටින මේ වෙසක් කලාපය දැක බලා ගැනීමට එවැගේම නැරඹීම සඳහා දැන් අදවසේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය පූර්ණ මාධ්‍ය දායකත්වය සහිතව ආරම්භ කරන ලද මේ වෙසක් කලාපයේ බැතිකී ප්‍රසංගය මේ වන විට ආරම්භ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සංවිධානය කරලා තිබෙන දින පහක් පුරා අඛණ්ඩව පවත්වන ලද බද්දන්සලක් දැන් මේ වන විට ආරම්භ කළ තිබෙන සෙයත්, ඉතින් දැන් මේ වන විටත් මේ ප්‍රදේශයට ඉතාමත් දැඩි රථවාහන තදබදයක් දැනට මේ වන විට අපිට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඔබත් මේ පිළියන්දල පුරවරයට පැමිණෙමින් සිටින කෙනෙක් නම් ඉතින් හැකි විගසින්න පැමිණෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම තමයි පිළියන්දල නගරයට පැමිණෙන්නේ නැතුව බොහොම දක්වා ගමන් කරන පුද්ගලයෙක් නම් හැකිතාක් පිළියන්දල නගරයේ මගහරවාගෙන ගමනාගමන කටයුතු වල නිරත වෙන්න කියලාත් අපි ඔබට මේ අවස්ථාවේ මතක් කරනවා. ඉතින් අපි ආරාධනා කරනවා අපි වහන්ගින් අපේ ආදරණීය ශ්‍රාවකයන්ට එන්න පිළියන්දල නගරයට. මෙවර කොළඹ වෙසක් බලන්න ආපු කෙනෙක් නම් ඔබ එන්න පිළියන්දල නගරයට. අපි අද දවසේ පිළියන්දල නගරයේදී මේ රාත්‍රියේදී දැවැන්ත තොරන් කීපයක් මේ නගරය පුරා ආරම්භ කරලා තිබෙනවා. මේ වන විටත් එහි කටයුතු එවැගේම බැති කීසරණී ආරම්භ වී තිබෙනවා. ඔකය තමයි මේ පිළියන්දල නගරයේ අපට ඔබට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. පහන්කූඩු රැසකිරින් අපි ඔබට ආරාධනා කරනවා ඔබත් මේ ප්‍රදේශයට පැමිණ කෙනෙක් නම් එවැගේම වෙසක් නරඹන්න කොළඹට පැමිණ කෙනෙක් නම් පිළියන්දල වෙසක් කලාපය මගහැරව ගන්නපා අනිවාර්යෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ ලක්හඬ අපේ විශේෂ කුටියක් තිබෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ කුටියටත් පැමිණෙන්න කියලා අපි ඔබට ගෞරවණීය ආරාධනා කරනවා. ඒ වගේම තමයි මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්න ඩාලි බට්ල සමාජමේ හම්රිතා හඳුන්කෝරු බැතිබර දායකත්ව ලබා දෙමින් සිල් සුවඳින් පුරවන අම්බිතා සුවඳ දූපය සීමා සහිත ඩාලි බට්ල සහ සමාගම. ඒ වගේම තමයි කසාගල් සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ උන්නතිය හරහා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීම කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධානතම අරමුණ වෙලා තිබෙනවා. ඉතින් මේ අපිත් එක්ක මේ වැඩසටහන සඳහා අත්වල බැඳගෙන ඉන්නවා. ඉතින් සිහත් මේ වෙලාවේ අපිව සම්බන්ධ කරගත්තට බෙහෙත් ස්තුතියි. අපි තවත් අවස්ථාවක ලක්ෂණ ගුවන්විදුලි ඔස්සේ තවත් තොරතුරු ගෙනෙන්න සූදානම්. ITN පූජා වෙසක් කලාපය පිළියන්දර නගරයේ සිට
0: බෙහෙම ස්තුති ගිහන්. ඉතින් අපිට ඒ තොරතුරු ගෙනාවට ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ගිහන් ආරාධනා කළා වගේම එන්න පිළියන්දල පුරවරයට ඇවිල්ලා මේ වෙසක් අසිරිය විඳ ගන්න.
2: ITN ලක්හඬ පූජා
3: සම්බ

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: මට ජුලි තුන්වෙනිදා දක්වා
1: බිලියන් දෙල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකි.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන
1: ග්‍රෑන්ඩ් පාස්සී වෛශාක්‍ය සම්බුද්ධාලෝක තොරණ සමිතිය මගින් ලෝකවාසී සියලු ජනතාවට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව දිගහරිනු ලබන සමුද්‍ර වාණී ජාතක කතා වස්තුව රැගත් තොරන් රාජා මෙවර ග්‍රෑන්ඩ් පාස් කොස්ගස් මන්සන්දියේ ඉදිකරනු ලබන්නේ 55 වැනි පියවරට බව සාඩම්බරයෙන් මතක් කරති. මෙම තොරන් රාජාගේ විශේෂත්වය චිත්‍රරාමු 15කට අධික සංඛ්‍යාවකින් සමන්විත අතර ප්‍රවීණ චිත්‍රශිල්පී ආනන්ද ජලත් මහතාගේ තෙලිතුඩින් මෙම චිත්‍රරාමු සියල්ල නිර්මාණය වී තිබීමක්. ඒ සියල්ලම එදා මෙදා තුරව භාවිතා කරනු ලබන ඒ රෙදි සාමාන්‍ය තීන්ත ඔය වර්ණ ගැනීම එදා කාලයේ පටන්ම පවතා ක්‍රමය අනුව සිද්ධ වෙන අතර මෙවර විදුලි බලශක්තිය පිරිමැසීමේ අරමුණින් පික්සල් ලයිට් වලින් වැඩි කොටසක් ආවරණය වන පරිදි එදා මෙදා තුර තොරන් කලාවේ විදුලි ආලෝක රටා නිර්මාණය වූයේ ෆ්ලෑෂර් කොට සම්ප්‍රදායට ඉඩක් සලසමින් පහතමාලයේ චිත්තරාම් එම ෆ්ලෑෂර් කොට වලින් ආලෝක ධාරා වීදෝන ආකාරයෙන් විදුලි කාර්මික ශිල්පියා විසින් සකස් කර ඇති අතර සම්පූර්ණ ලයිට් 70,000කට ආසන්න සංඛ්‍යාවකින් හෙබි මෙම තොරන් රාජයාගේ උසාඩි 60ක් අතර පළල අඩි 55ක් වන අතර වසර 55ක් මුළුල්ලේම ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලුම ජනකොටස්වල එකට ඒකරාශිත්වයෙන් එදිනෙදා මහමාර්ගය භාවිතා කරන සුවිශාල ජනතාවකගේ ඉමහත් වූ කැපකිරීමෙන් පුරා දින 10ක් පුරුල්ලේ ප්‍රදර්ශනය සඳහා මෙවරත් ග්‍රෑන්ඩ් පාස් මන්සන්දිය එළඹෙන වෙසක් පුන් පොහෝ දින මැයි මස 30 වැනි දින පටන් දුනි මස 8 වන දින දක්වා පුරා දින 10ක කාලයක් අඛණ්ඩව ප්‍රදර්ශනය සඳහා සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර මේ සියල් නිර්මාණයන්ගේ සාර්ථකත්වය දැක බලා ගැනීමට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ශ්‍රී සම්බුදු සමගල සමරණවාස් මෙම තොරන් සියල්ලම නැරඹීමට මේ සියල්ල භුක්ති විඳින්නට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ඔබ සැමට ආරාධනා කර සිටින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නියඬනවා ග්‍රෑන්ඩ් පාස් තොරන් සමිතිය වෙනුවෙන් ලේකම් RM80 වරාගොඩ
0: ලක්කන වෙසක් සැරිසර ලක්කන.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වලේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට

0: පුරුදු සිසිලසෙන් නැහැ වෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.

0: Lakhanda Radio ITN. ධර්ම ශ්‍රවණ අභිලාෂේ සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්කන සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත. අද දින ධර්මානුශාසනාව සඳහා දායකත්වයකින කටයුතු කරන්නට යෙදෙන්නේ
1: මීට වසර 5කට පෙර එනම් 2021 වසරේ මැයි මස 31 වන දින අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමික රාජ්‍ය නිලධාරී කහතුව කරුණාරත්න මහතාගේ පස්වන ගුණානුස්මරණය වෙනුවෙන් එතුමාට සහ එතුමාගේ දෙමව්පියන් ඇතුළු පරලොව සපත් සියලුම ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව වාසය කරන සියලු දෙනා හට නිදුක් නිරෝගී භාවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කර ගනිමින් හෝකන්දර දකුණ විද්‍යාරාජ මාවත නොම්බර 272/3-16 නිවසේ පදිංචි චන්ද්‍රිකා කරුණානායක මහත්මිය සහ එම දියණිය විසින්
0: සදහටම ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදරිව තැන්පත්ව සූදානම් වෙමු. අද ලක්කඳ සිත නිවන බුදුබණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩමවා වදාළේ
1: තොල්හිරිය මාක්ස් ෆැබ්‍රික් පාර්ක් නිවාස සංකීර්ණයේ ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පස්යාල දුමුන්නේ කෙතර ශ්‍රී විවේකාරාම පුරාණ විහාරාධිකාරී රාජකීය පඬිතු පූජ්‍ය කරඳන ශ්‍රී සුදම්ම ස්වාමීන් වහන්සේ.
0: අපේ හැමතෙමේ ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසිතින් ආරාධනා කර සිටිනවා මේ සීලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමදුර ධර්මදේශනය පවත්වන හැටියට අවසරයි අපේ හැමතෙමේ සාදු.

සැදැහැති පින්මතුනි, අද ඔබ ලක්කඩ ගුවන් විදුලිය තුලින් ඊටාම වටිනා බුදුබණ පදයක් ශ්‍රවණය කරන්න හදන මොහොත වෙලාව. බුදු කෙනෙක් ලෝකයට පහළ වීම ඊටාම දුර්ලභව සිදුවන ලෝකයේ තුල කෙනෙකුට අහන්නට දකින්නට ලැබෙන ඊටාම දුර්ලභ වූ කරුණක්. සාරා සංක කල්ප ලක්ෂයක් පාරමී දම් පුරලා බුද්ධ රාජ්‍ය අත්පත් කරගන්නේ ලෝවැස් සත්වයන් කෙරෙහි තිබෙන මහා පුදුමාකාර විදිහේ කෙනෙකුට මෙන්න මෙයට මේ සමකලය හැකියි කියලා කියන්නට නොහැකි උතුම් කරුණාවකින් තමයි පින්වතුනි බෝසතාණන් වහන්සේ නමක් බුද්ධත්වේ කරා පැමිණෙන්නේ. ඒ මොකද උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා සාංසාරික ජීවිතයේ තුල පාරමී දම් පුරන සමයේම උන්වහන්සේට බුද්ධත්වයේ නොපතා රහත් බෝධියෙන් නිවන් දකින්නට පුළුවන්. නමුත් බෝසතාණන් වහන්සේ නමක් රහත් බෝධියෙන් ඒ නිවන් දකිනවා කියන අදහස තුල බෝසතාණන් වහන්සේ නමක් එළඹිලා කටයුතු කරන්නේ නැහැ. ඊළඟට ඒ දසපාරමී සම්පූර්ණ කිරීමෙන් දසපාරමී තුලින් රහත් බෝධිය තුලින් නිවන් දක්නට උන්වහන්සේගේ අදහස ඉවත් කරගෙන උන්වහන්සේ සසරට බහිනවා. ඊළඟට උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා පසේ බුද්ධත්වයෙන් නිවන් දක්ින්ට පාරමිතා ධර්ම වික්ෂක් සම්පූර්ණ කරලා නිවන් දක්ින්නට පුළුවන්කම තිබෙනවා. නමුත් බුදු කෙනෙක් ඒ පාරමිතා ධර්ම සම්පූර්ණත්වයෙන් යුතුව පසේ බුද්ධත්වයෙන් නිවන් දකින්නට කල්පනා කරන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ නමක්ට බෝසතාණන් වහන්සේ නමක් ලෙස රහත් බෝධිය ඒ වගේම පසේ බුද්ධත්වයේ තුලින් නිවන් දකින්නේ නැතිනම් උන්වහන්සේ ඒ පාරමී ගමන තුල හදවත තුල තිබෙන අදහස නම් සම්තිස් පාරමී ධර්ම සම්පූර්ණ කිරීමෙන් බුද්ධත්වය. අන්නේ බුද්ධත්වයේ කරා එළඹෙන්නට පුළුවන්. ඒ බුද්ධත්වයේ කරා එළඹෙන බුදුරජාණන් වහන්සේලා පින්නතුනි සමහර දිනෙක ලෝකයේ තුල හඳුනා නොගත්තාට බුදුරරුන් ආකාර තුනකින් දැක්වෙනවා. ලෝකයේ බුදුරජාණන් වහන්සේලා අපි හඳුන්වනවා ප්‍රඥා අධික බුදුවරු, සද්ධා අධික බුදුවරු, වීරිය අධික බුදුවරු කියන මේ ලෙස උන්වහන්සේලා අපි නම් කරනවා. සමහර බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂයක් පාරමී පුරනව බුද්ධත්වයට. සමහර බුදුරජාණන් වහන්සේ නමක් අටාසංක කල්ප ලක්ෂයක් පාරමී පුරන බුද්ධත්වයට. සමහර බුදුරජාණන් වහන්සේ නමක් සොළසා සංක කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. එතකොට ඒතරම් මේ දීර්ඝ පාරමී ගමනක් එන්නේ පින්නතුනි අර මම මුලින් සඳහන් කළ විදිහට උන්වහන්සේට මේ සාංසාරික ජීවිතයේ තුල බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන මේ පාරමී පුරන්නට මත්තෙන් උන්වහන්සේට පුළුවන් රහත් බෝධිය තුලින් පසේ බුද්ධත්වයේ ඍතුලින් නිවන් දකින්නට කියලා මම කලින් සඳහන් කළා. එසේ නොකොට උන්වහන්සේ මේ සාංසාරික ජීවිතයට බැහැලා මේ බුද්ධත්වයේ කරා එන්නෙම ලෝවැස් සත්වයන්ට තිබෙන මහා කරුණාව නිසාමයි. ඒ බුදුරජාණන් වහන්සේලා පින්නතුනි පාරමී ධර්ම සම්පූර්ණත්වයෙන් බුද්ධත්වයේ ලබා ගත්තට පස්සේ මේ ලෝවැස් සත්වයන්ට, මිනිසුන්ට, දෙවියන්ට, පැවිද්දන්ට, යක්ෂයින්ට, ඒ වගේම නොඑක් විදිහේ චරිත ස්වභාවයෙන් යුත් පුජ්‍යලයන්ට උන්වහන්සේලා උතුම් වූ සදහම් දේශනා සිද්ධ කරනවා. ඒ දේශනා තුලදී උන්වහන්සේලා පින්නතුනි නොඑක් විට මේ ලෝකයේ තුල කෙනෙක් ජීවිතයේ මේ සසර බැමි තුලින් මුදෝ ගන්න විදිය පිළිබඳ උන්වහන්සේලා ඉතාම නිවර්දි ලෙස උන්වහන්සේලා මේ දෙසුම් තුල දේශනා කරනවා. ඒක මම නිවර්දි කියලා කිව්වේ කිසි කෙනෙකුට එතන වැරැද්දක් දකින්න පුළුවන් කමක් නැහැ. මොකද බුද්ධ ඥානය තුල තිබෙන ඒ ශක්තිය තුලින් අපි අවබෝධ කරගන්නට ඕන කිසි කෙනෙකුට ඒ බුද්ධ ඥානය තුල තිබෙන ඒ ස්වභාවය පිළිබඳව තර්ක කරන්නට බෑ, විතර්කයන්ට ලක් කරන්නට බෑ.
ඒ පිළිබඳව සැක සංකා ඇති කරගන්නට බෑ. බෑ කියල කියන් ඒ තුළ වරදක් නැති නිසාමයි. ඉතින් පින්නතුන බුදුරජාණන් වහන්සේ දිනක් භික්ෂු මහා සංඝරත්නය අමතලා උන්වහන්සේලාට මේ ජීවිතය තුළ මෛත්‍රී සහගතව ගතකිරීම පිළිබඳව උන්වහන්සේ මේ මෙත්තානිසංස සූත්‍රය තුළ දේශනා කරපු කරුණු ටිකක් අදමං ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ. මේ සූත්‍රය අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ මෙත්ත වග්ගයේ කියන මේ වග්ගය තුළ තිබෙන සූත්‍රයක් තමයි මෙත්තානිසංස සූත්‍රය. ඒ සූත්‍රය තුළින් කරුණු 11ක් පිළිබඳව විස්තර කරනවා. මා ඒ කරුණු 11 ඔබට එකින් එක පැහැදිලිව අවබෝධ කර දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. ජීවිතයට ඉතාම වැදගත් මේ කරුණු 11 ඔබ ඉතාම හොඳින් අවබෝධ කරගත්තොත්. පින්නතින් බුදුරජාණන් වහන්සේ මේ සැවැත් නුවර ජේතවනාරාමේදී මේ සූත්‍ර පාඨය දේශනා කරන විට උන්වහන්සේ මේ මෙත් වැඩීම පිළිබඳව, මෛත්‍රී කිරීම පිළිබඳව, උන්වහන්සේ ඒ තුළ තිබෙන ආනිසංස පිළිබඳව උන්වහන්සේ දේශනා කරනවා. දැන් අපි දන්නවා කරණීමෙත් සූත්‍රය ගත්තොත් මේ කරණීමෙත් සූත්‍රය තුළ තිබෙන්නේ මෛත්‍රී කරන ආකාරය. ඒ වගේම යම්කිසි කෙනෙක් මෛත්‍රී කරන්ට මත්තෙන් තමන්ගේ ස්වභාවය සකස් කරගත යුතු ආකාරය ඒ කරණීමෙත් සූත්‍රය තුළ සඳහන් වෙනවා. මේ මෙත්තානිසංස සූත්‍රය තුළ සඳහන් වෙන්නේ යම්කිසි කෙනෙක් මෙත් කිරීමෙන් ඇතිවෙන ආනිසංස ප්‍රතිඵල. මොන වගේ දෙයක්ද ජීවිතේට ලැබෙන්නේ? සසරට එකතු වෙන්නේ. එහෙම නැතිනම් තමන්ගේ මෙලව ජීවිතයේ තිබෙන ඒ තුළ තිබෙන ශක්තිය, බලය මොන විදිහටද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි විස්තර කරනවා. පින්නතුනේ මේ මෛත්‍රී ස්වභාවය කියන එක කෙනෙකුගේ ජීවිතයේ තුල ඇති වෙනවා නම් ඒ කෙනා සෑම පැත්තකින්ම ඒ කෙනාගේ ජීවිතය ඉතාම හොඳ දැහැමි සමාජය තුල කවුරුත් පිළිගන්න ස්වභාවයකට පත් වුණු ජීවිතයක් වෙනවා. ඒ වගේම මේ මෛත්‍රී වැඩීම තුල කෙනෙක්ගේ මේ ජීවිතයේ තුල තිබෙන ආධ්‍යාත්මය සුවපත් වෙනවා. ඒ වගේම බාහිර ස්වභාවයත් ඇතුළාන්තයත් දෙකම සුවපත් භාවයට පත් වෙනවා. මෙතන මෙත්තානිසං සූත්‍රය තුල සඳහන් වෙනවා, ඒ සූත්‍රය තුල විස්තර වෙනවා ඒකාදසානිසංසා පාටිකංකා කතමේ ඒකාදස කියන මේ පාඨය තුල සඳහන් වෙන කරුණු 11ක් පිළිබඳව මේ විස්තරේ සඳහන් කරන මූලික පාඨය. එතන සඳහන් වෙන කරුණු 11ක් මේ මෛත්‍රී කිරීම තුල ජීවිතයට ලැබෙන බව. එතනින් පළවෙනි කරුණ තමයි පින්නතුනි, යම්කිසි කෙනෙක් මෙත් වඩනවා නම් සුඛං සුපති, මෙයා සුවසේ නිදියනවා. මෙත් වඩන කෙනාට සුවසේ නිදිය ගන්න පුළුවන්. ඇයි? මෛත්‍රී වඩන කෙනාට පින්වතුනි හදවත තුල යම්කිසි විදිහක කලබල ස්වභාවයක් නැහැ. වෙනත් කෙනෙක් කරපු කියපු දෙයක් පිළිබඳව වෛර සහගත ස්වභාවයක් නැහැ. තරහ සහගත ස්වභාවයක් නැහැ. එයාට එයාගේ මනස පිරිසිදු නිසා, දැන් අපි ගත්තොත් සමහර කෙනෙක් කියන මට නිින්ද යන්නේ, මට නිින්ද අඩුයි, නිින්ද ගියත් ගැස්සිලා හැරෙනවා, මෙහෙම සඳහන් කරනවා. එතකොට මේ මෛත්‍රී වඩන කෙනාට සුවසේ නිින්ද යන්නේ ඇයි? එයා කාටවත් වෛර කරන්නේ, කා කෙරෙහිවත් තරහගත ස්වභාව නැහැ. එයාගේ හිත තුල නොයෙක් විදිහේ කුණු, ඉරිසියාව, වෛරය, ක්‍රෝධය, ඒ වගේම දේශසහගත ස්වභාව, මේ එක හා සමානින් වචන ටිකෙන් කියන
මේ කරුණු කිසිවක් ඔහුගේ හිත තුල නැහැ. ඔහුට මනස බොහොම සැහැල්ලු බව නිසාම හොඳට නිින්ද යන ස්වභාවය තියෙනවා. දැන් මනස බරණං, මනස නොඑක් විදිහේ ප්‍රශ්න ගැටලු මනස තුල තිබෙනව නම් නිින්ද යාම අඩුයි. මොන ප්‍රශ්නයක්වත් ඔළුවට ගන්න නැතුව මනස සැහැල්ලුව, මනස ඉතාම සරල ස්වභාවයෙන් පවත්වගෙන නිසා, කිසිම ප්‍රශ්නයකට මැදික් වෙන කෙනෙක් කෙරෙහි වෛරයක් නැති නිසා අන්න ඔහුට සැහැල්ලු නිින්ද යනවා. ඒ නිසා තමයි මෙත්තානිසං සූත්‍රයේ තුල පළවෙනි කරුණ වශයෙන් සඳහන් කරන්නේ සුඛං සුපති. එතකොට ඒ කෙනාට සුවසේ නිින්ද යනවා. සුඛං පටිබුඤ්ජති. මේ මෛත්‍රී භාවනා වඩන කෙනා, මෙත් වඩන කෙනා, එයාට සුවසේ පිපදීම සිද්ධ වෙනවා. එතකොට එයාගේ මනස අර කලබල නැතිව නිින්ද ගියා වගේම එයා ඇහැරෙන කොටත් එයාට කිසිම විදිහක හදවතට දැනෙන්නට ගැටලු නැහැ. දැන් සමහර කෙනෙක් අවදි වෙනකොටම මතක් වෙනවා, අනේ අද මේ වගේ ගැටලුවක් මට තියෙනවා, මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා, ආවලා මට මොනව කරයිද, ආවලා මට පාර රැකගෙන ඉඳලා ගහයිද, මට මොන විදිහට මාගෙන එයා දකීද, මං ගැන එක එක්කෙනාට කියයිද, මේ වගේ ප්‍රශ්න සමහර කෙනෙකුට තියෙන්න පුළුවන්. හැබැයි මෛත්‍රී සහග සිතුවිලි තියෙන කෙනාට එහෙම ගැටලු නැහැ පින්නතුනි. එයාගේ හිත තුල තමා කෙරෙහි වෛරයෙන් ඉන්න කෙනා කෙරෙහි තිබෙන මෛත්‍රියක්. එයා මොකද්ද කියන්නේ? ඒක ඔහුට ගැටලුවක් නැහැ. එතකොට එයා මොන වගේ කටයුත්තක් මට කරයිද? ඒක පිළිබඳවත් ඔහුට ගැටලුවක් නැහැ. මොකද ඔහු ඒ සෑහම දෙයක් පිළිබඳවම සැහැල්ලු මනසින් දකින්නේ, පිරිසිදු මනසින් දකින්නේ. ඒ නිසා ඔහුට උදේ නැගිටිනකොට අර නොයෙක් විදිහේ කුණු කන්දල් ඔලුවට එන්නේ නැහැ. නැගිටිනකොට ඇඳෙන් නැගිටින්න හිතෙන්නේ නැති අරමුණු වෙන්නේ නැහැ. සමහර කෙනෙකුට ඇඳෙන් නැගිටිනකොට නැගිටින්න හිතෙන්නේ නැති අරමුණු ඇති වෙන්න පුළුවන්. නොයෙක් විදිහේ තමන්ගේ ජීවිතයට ඇති වෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව හිතට දැනෙනකොට ඇඳෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ. හිතට අමාරුයි. ඒ හිතට අමාරුව ඇඟටත් දැනෙනවා. නමුත් මෛත්‍රී සහගත මෙත් වඩන කෙනාට එහෙම නැහැ. මෙත් වඩන කෙනාට උදේ නැගිටිනකොට එයාට සැහැල්ලු මනසින් නැගිටින්න පුළුවන්. සැහැල්ලු සහගත සිතින් එයාට නැගිටින්න පුළුවන්. ඉතින් ඒක ඊටාම වටිනවා. එතකොට ඔන්න සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා. ඊළඟට සඳහන් වෙනවා මේ මෙත් වැඩීම තුල තිබෙන ආනිසංස වශයෙන් නපාපකං සුපිනම් පස්සති. මේ සිහින නරක සිහින පේන්නේ. දැන් සමහර කෙනෙක් කියනවනේ නයි පේනවා. එහෙම නැතිනම් සමහරකට කන්දකින් පල්ලෙහාට වැටෙනවා දැක්කා. කවුරු හරි කෙනෙක් ගහනවා දැක්කා. අනුතරක් වෙනවා දැක්කා. ඔහොම සිහින පිළිබඳ සඳහන් කරනවනේ. හැබැයි මේ මෙත් වඩන කෙනාට එහෙම සිහින පේන්නේ නැහැ. නපුරු සිහින පෙනෙන්නේ නැහැ. ඇයි? එයාගේ හිත තුල පින්නතුණි දේශයක් නැහැ, තරහක් නැහැ, වෛරයක් නැහැ. ගැටෙන්න කෙනෙක් නැහැ යාට. තමන් සමග කොච්චර ගැටෙන්න කවුරු ආවත් ඔහු කවුරුවත් සමග ගැටෙන්නේ නැති නිසා එයාට ගැටෙන්න කෙනෙක් නැහැ. එයාගේ මනස තුල කිසිම කෙනෙක් පිළිබඳව අපහැදුණු ගතියක් නැහැ. දැන් මෙත් වඩන කෙනා, මෛත්‍රී වඩන කෙනා කිසිම කෙනෙක් කෙරෙහි අපහැදීමක් ඇති කරගන්නේ නැහැ. ඒ අපහැදීම ඇති කරගත්තොත් ගැටුම ඇති වෙන්නේ. ඒතර එයාට කිසිම කෙනෙක් කෙරෙහි වෛරයක්, අපහැදීමක් ඇත්තේ නැහැ. එන්නේ නිසා එයාගේ හිත තුල නොඑක් විදිහේ අරමුණු එකතු වෙමින් පොදි කමින් පවතින්නේ. ඒ නිසා එයාට නරක හීන, වැරදි හීන, නැතිනම් තමන්ගේ ජීවිතයට අනුතුලක් වෙයිදෝ කියලා සැක හිතෙන සිහින එයාට පෙනෙන්නේ. මොකද මනස සුද්ධයි, පිරිසුදුයි. එතකොට මේ බලන්න, හිත තුල නොඑක් විදිහේ කුණු කන්දල් පුරවගන්නවට වඩා මෛත්‍රී වැඩීම, මෙත් වැඩීම මොනතරම් වටිනවද? යම්කිසි කෙනෙක් මේ මෙත් වැඩීම තුන ජීවත් වීම මොනතරම්නම් වටිනවද? තමන්ගේ හදවත තුර නොඑක් විදිහේ කුණු කන්දල් පුරව ගන්නවට වඩා. දැන් අපි ගත්තොත් එහෙම, අපි සමාජය තුල එදිනදා පින්නතුනේ දවස තුල ගත කරන විට අපිට හමු වෙන අය, අපි ඇවිදිනකොට දකින අය, ගම බිමන් යනකොට අපි දකින අය පිළිබඳව, ඒ මිනිසුන්ගේ නොඑක් විදිහේ ජීවන රටා පිළිබඳව අපි ඔළුවට ඇතුල් කරගන්නවා.
ඒ වගේම අපිත් සම කතාබහ කරන ඇසුරු නිසුරු කරන අයගේ වචන පිළිබඳව අපි සමහර විටක ඒ වචන අපේ හිතේ තියාගන්නවා. මට මෙන්න මෙහෙම දෙයක් කිව්වා, කවදා හරි බලාගමුකෝ, ඒක මටත් අවස්ථාවක් එනවනේ, මේ විදිහට අපි හිතනවනේ, මටත් අවස්ථාවක් අහම්ම මේකට උත්තර දෙන්නම් එයාට. අන්න හිත ඇතුලේ ඒක තියාගත්තා. එහෙම කරන්න එපා ජීවිතය තුළ. පෙනතුනේ ඒ ඇහෙන කණෙන් ඇහෙන ශබ්ද සියල්ල එළියට දාන්න. කණෙන් ඇහෙන ශබ්ද සියල්ල එළියට දානවා විතරක් නෙමෙයි, තමන්ගේ ඇහැට පේන සියල්ල දකින්ද ඒ දැක්ක දේ දැක්කා පමණක් කරගන්න. ඒක ඇහැ තුලින් මොළයට ගන්න එපා, හිතට ගන්න එපා පිළිබඳව. ඊළඟට අපිට දිවෙන් රස, ශරීරෙන් ස්පර්ශ, ගඳ සුවඳ, නාසයෙන්, ඉතින් මේ විදිහට මේ අරමුණු ඔබගේ හිත තුල අරගෙන ඒවා හදවත තුල පැලපැදියම් කරගත්තොත් ඔබේ හදවත පිරෙනවා. මේවා හදවත තුල පින්නතුනේ පැල කරගන්න එපා. පැල කරගන්න ඕන. ඒ පැල කරගන්නට ඕනේ ජීවිතේ සසර ගමනින් එතර වෙන්නට පුළුවන් මඟ සකස් වෙන යම් කරුණක් දැක්කනම්, ජීවිතයට අවබෝධයක් ඇති කරගන්න පුළුවන් යම් දෙයක් දැක්කනම්, අන්න ඒ දේ පැල කරගන්න. දැන් මේ සමාධිගත හිතක් ඇති කෙනෙක් ධාර්මික ගුණවත් දෙයක් ජීවිතේත් ලං කරගත්තට ඒක හිත තුල පිරුණයි කියලා හිත ඒ තුලින් පින්නතුනේ කලබලකාරී ස්වභාවයට පත් වෙන්නේ. දැන් අපි හිතමු යම් කෙනෙක් බුදු ගුණ පිළිබඳව අහනවා. ඒක හිතට ධාරණය කරගන්නවා. ධම් ගුණ පිළිබඳව අහනවා. සංඝ ගුණ පිළිබඳව අහනවා. ඒව හිතට ධාරණය කරගන්නවා. එහෙම නැත්නම් යම් කෙනෙක් සූත්‍රයක් තුල තිබෙන ඒ සාරය පිළිබඳව හිතට ධාරණය කරගන්නවා. එතකොට ඒ ධර්ම කරුණ පිළිබඳව ඇති කරගන්නා ධාරණය, අවබෝධය, මතකය, මේවා යම් කිසි කෙනෙක්ගේ හිත දූෂිත වෙන ස්වභාවයක් නෙමෙයි. ඒ තුලින් හිත කලබල වෙන. දැන් ධර්ම කරුණු කොච්චර හිතට වැටුණත් හිත කලබල වෙන්නේ, හිත දඟලන්නේ. ඒක තමයි ස්වභාවය. දැන් අපි ගත්තොත් පින්තුනි, මේ ලෝකයේ තුල අපේ ජීවිත තුලට හොඳ සහ නරක කියන දෙකම නොඑක් විට අපිට අපේ ජීවිත කරා ඒ හැම දෙයක්ම ලං වෙනවා. නොඑක් විට අපි සමහරට gedri ඉන්න විට වෙන්න පුළුවන්, රැකී රක්ෂා කරන ආයතනයේ ඉන්න අවස්ථාවක, එහෙම නැත්නම් අපි මගතොට යන වෙලාවට නොඑක් දේවල් අපේ ජීවිතේ ලං වෙනවා. හැබැයි මේ ලංවීම තුළ අපිට යම්කිසි විදිහක මේ හිත දූෂිත නොවන යහපත් දේ හොඳයි කියලා ලෝකයේ තුල සම්මත, සම්මත විතරක් නෙමෙයි බුදු කෙනෙක් හෝ එසේ නොමෙතනම් පසේ බුදු රජාණන් වහන්සේ නමක්, රහතුන් වහන්සේ නමක් අනුමත කරන හොඳයි කියලා සඳහන් කරන ලෝකයේ තුල තිබෙන යම්කිසි සම්මතයක්, යම්කිසි දෙයක් මේ ජීවිතයේ තුල අපිටත් වැටහෙනවා නම් ඒ දේ හොඳයි කියලා. අන්නේ දේ කොච්චර ජීවිතයට අරගත්තත් ඒ ජීවිතය තුල මනස කලබල වෙන්නේ. එන්න එහෙම වුණාම අන්න මේ නරක සිහින, වැරදි සිහින පිළින ස්වභාවයත් නැති වෙනවා. ඒ මෛත්‍රී සහගත ස්වභාවයෙන් යුතු කෙනාට නපුරු හින පේන්නේ. ඒ විතරක් නෙමෙයි, මනුස්සානම් පියෝ හෝති. ඊළඟ කරුණ, මේ මනුස්සානම් පියෝ හෝති කියලා කියන්නේ මිනිසුන්ට පිය වෙනවා. දැන් සමහර විටක පින්නතුනි ගමේ තුටේදී අපි කියනවා අර මිනිස්සයනම් දෙවි කෙනෙක් වගේ, අනේ ඒ මිනිස්සයා බෝධිසත්වෙක් වගේ, ඒ ගෑනු කෙනා හරි සිරියාවන්තයි, අනේ එයා කාගේවත් දෙයක් හොයන්නේ. අපි හොම කියනවානේ මිනිස්සු ගැන. අන්න ඒ ස්වභාවය තුළ අපේ ජීවිතය අපි පිහිටව ගන්නට ඕනේ. දැන් අපි ගත්තොත් හිතන්න, ගෙදර ඉන්න බල්ලෙක් පූසෙක් ගන්න, ඒ බල්ලට පූසර සලකන්නේ කවුද කියලා සත්තු දන්නවා. මේ කෙනාවත් මට ගහනවා.

උනේ මෙත් වඩන කෙනා එහෙනම් මිනිස්සුන්ටත් ප්‍රියයි, ඒ වගේම අමනුෂ්‍යයන්ටත් ප්‍රියයි, ඒ වගේම දෙවියන් පවා ඒ කෙනා ආරක්ෂා කරනවා. අමනුෂ්‍යයන්ට ඒ වගේම දෙවියන්ට ප්‍රියත්වය, දෙවියන් දැකීම මිනිස්සුන්ට ප්‍රියත්වය, ඒ වගේම අමනුෂ්‍යයන්ට ප්‍රියත්වය කියන මේවත් එකම තව පුංචි කතාවක් කියන්නම්. මේ ලංකාවේ එක ආරණ්‍ය සේනාසනයක මේ කොළඹට යාබදව ආසන්නව තිබෙන එක්තරා පරීක්ෂණයක් කළා මේට කලකට මත්තෙන්. ඒ පරීක්ෂණය මොකද්ද? ඒ ආරණ්‍යයේ නායක ස්වාමීන් වහන්සේ පුංචි කාලේ ඉඳලම පැලෑටියක් හදාගෙන ආවා. ඒ කියන්නේ පැලෑටි පුංචි කාලේ ඉඳලා නායක හාමුදුරුව ඒ පැලෑටි හිටවල සකස් කරගෙන ආවා. සකස් කරගෙන ඇවිල්ලා මේ සාක විද්‍යාව පිළිබඳව ඉන්න මහාචාර්යවරු දෙදෙනෙක් විතර ගිනිහිල්ලා මේ සාකයේ ලොකු උනාට පස්සේ පරීක්ෂණයක් කරන ඒ පරීක්ෂණය කරනකොට දැන් නායක හාමුදුරු මේ ගහට පොඩි කාර්යදලම වතුර දාලා, පෝර දාලා, ඒ වගේම ගහේ තිබෙන දිරාගිය අතු අයින් කරලා මෙහෙම සකස් කරපු ගහ. අර සෙන්සර් සවි කරලා නැත්නම් ඒවා පරිගණක මතින් දකින්නට පුළුවන් සකස් කරලා දකින්නට පුළුවන් විදිහට සකස් කරලා දැන් මේක ඒ පරිගණක මගින් මේ ගහේ තියෙන වෙනස්කම් දකින්නටයි සූදානම්. එතන මේ ගහ ළඟට ඒ පන්සලේ වැඩ කරන සාමාන්‍ය කෙනෙක් එනවා. ආරණ්‍ය වැඩ කරන ගහ විශේෂ ප්‍රතිචාරයක් දක්වන්නේ ගහ සාමාන්‍යයෙන් විදිහට ඉන්නවා. ඊළඟට ඒ සෙන්සර් හයි කරපු මහාචාර්යවරු වෙනවා. ගහ ඒත් ලොකු ප්‍රතිචාරයක් නෑ, සාමාන්‍ය විදිහට ඉන්නවා. ඊළඟට අර නායක හාමුදුරුව මේ ගහ ළඟට එනවා. එතකොට මේගොල්ලන්ට පරිගණකමකින් දකින්න ලැබෙනවා ඒ ගහ මේ මිනිස් ශරීරයට හිතකර කිරණ දහස් ගාණක් නිකුත් කරනවා. ඒ ගහ ඒක නිකුත් කරන්නේ කාටද? තමන්ව පොඩි කාලේ ඉඳලම පැලේ කාලේ ඉඳලම හිතෝල හදාගත්ත සකස් කරපු මේ නායක හාමුදුරුවන්ට. දැන් බලන්න මේ ගහක්, ඒ ගහ වුණාට ඒ ගහ එහෙම කිරණ නිකුත් කරනවා. මේ ලංකාවේ සිද්ධියක් මම මේ කියන්නේ. ඊළඟට මේ ගහ ළඟට එනවා ළමේ. මේ ළමයා අහම ගහ ඉතාම අහිතකර කිරණ පිට කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ හොයලා බලනවා මොකද මේ හේතුව. හේතු හොයලා බැලුවම මේ ළමයා උදේ ආරණ්‍යට එනකොට මේ ගහෙන් කොළයක් දෙකක් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. නිකන් යන ගමන් කොළයක් දෙකක් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. අන්න ඒ නිසා දැන් මේව සමහරට කෙනෙකුට හිතන්නත් බැරවෙත. නමුත් මම සඳහන් කළේ සත්‍ය කතාවක්. එතකොට ඒ විදිහට ඒ ස්වභාවයෙන් යුතුව ගහක උනත් අපි හිතන අජීවී කියලා හිත අපි ජීවයක් තියෙනවා කියලා හිතුවට අපිට ඒක දැනෙන්නේ නැහැ. නමුත් ගහක උනත් ඒ වගේ ස්වභාව තිබෙනවා. යම් කෙනෙක් මෛත්‍රීන් කරුණාවෙන් පැලයක් පවා හිටුණොත් ඒ පැලේ පවායි ස්වභාවය තුල යහපත් දේ දකින්න පුළුවන්. Tamanට යහපත් ප්‍රතිචාර දකින්න පුළුවන් කියන එක ඒ දේ තුලින් අපි දකින්නට පුළුවන්. ඊළඟට අපි සඳහන් කළ විදිහටම දෙවියන් රකිනවා. දෙවියන්ගේ කරුණාව ලැබෙනවා. යම්කිසි අනතුරක් විපතක් කවදාකවත් වෙන්නේ නැති විදිහට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන ස්වභාවයක් මෙත් වඩන කෙනා, මෛත්‍රී වඩන කෙනාට එයාගේ ජීවිතය තුළට පින්තුන් ලැබෙනවා. ඊළඟට තිබෙනවා ඒ කෙනාට නොයෙක් විදිහේ වසවිස තුලින් සිදුවෙන නාස අග්ගි වා විසංවා කමතින් ආදිවසින් සඳහන් කරන ඒ කරුණ තුල සඳහන් වෙනවා පින්නතුනි එයාට කිසිම දවසක මේ වසවිස අවියාවුද වලින් හිංසා සිදුවෙන්නේ විසංවා සත්තංවා කමතින්. එතකොට එයාට කිසිම විදිහක ආවුද වලින් වසවිස වලින් නොයෙක් විදි උපද්‍රව බාහිරෙන් පැමිණෙන උපද්‍රව වලින් අනුතරක් සිද්ධ වෙන්නේ මෛත්‍රී සහගත කෙනාට. ඒ මොකද ඒ මෛත්‍රී ස්වභාවය තුල එයාගේ හිත තුල තිබෙන ඒ මෙත් ගුණ නිසා එයාට පුදුමාකාර විදිහේ තමන්ට නොදෙනෙන විදිහේ පුදුමාකාර ශක්තියක් ඒ තුල ලැබෙනවා. දැන් බලන්න නාලාගිරි හස්තිය බුදුරජාණන් වහන්සේගේ පෙරමුණට රා පොවල එවනම. නමුත් ඒ හස්තිය බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය තුල හික්මෙනවා. ඒ මෛත්‍රිය තුල හික්මෙනවා. එතකොට බලන්න එහෙනම් අලව් යක්ෂයා බුදුරජාණන් වහන්සේට ඇතුළටම එළියට යව මේ විදිහට සඳහන් කළ අවසානයේ ඒ මෙත් ගුණය තුල හික්මෙනවා. ඒක තමයි ස්වභාවය. අඟුලිමාල ගත්තත් එහෙමයි. අඟුලිමාලත් බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය තුල හික්මීමට ලක් වෙනවා.
එතර ඒ

විදිහට මේ හික්මීම කියන ස්වභාවය ජීවිතය තුළ මහා පුදුමාකාර විදිහට ජීවිතයට සැනසීම ළඟා කරගන්නට පුළුවන්. ඒ නිසා මේ මෛත්‍රිය තුළ මේ මෙත් වැඩීම තුළ පින්නතුන් තිබෙන ආනිසංස පුදුමාකාර විදිහට ජීවිතයට මිනිස්සුන්ගෙනුත් ඒ වගේම අමනුෂ්‍යයන්ගෙනුත් දෙවියන්ගෙනුත් ඒ වගේම ගහකොළෙන් පවා තමන්ට ශක්තිය බලය ගුණය ලබා ගන්නට පුළුවන් ගතිය තිබෙනවා. ඊළඟට සඳහන් වෙනවා තුවටං චිත්තං සමාධියති. මේ මෛත්‍රී වඩන කෙනාගේ හිත බොහොම ඉක්මනින් සමාධිගත වෙනවා. එතකොට සමාධිගත වෙන දෙයක්වත් නැහැ මෛත්‍රී වඩන කෙනාගේ හිත. ඇයි? මොකද මෛත්‍රී වඩන කෙනාගේ හිතේ අර අපි මුලින් සඳහන් කර විදියෙම කිසිම විදියෙ කුණු කන්දල් ස්වභාව නැහැ. එයාගේ ඇහෙන් දකින රූප එයා ඔළුවේ තියාගෙන නැහැ. එයාගේ කනෙන් ඇහෙන ශබ්ද එයා ඔළුවේ තියාගෙන නැහැ. එයාට ලැබෙන ස්පර්ශ ඔළුවේ තියාගෙන නැහැ. මේක නම් හොඳයි, මේක නම් නරකයි. එහෙම ගැටිද සමහර කෙනෙක් ඉන්නවා. පොටුවක ඉඳගත්තාම පොටුවේ යම්කිසි ඇණයක් કરી ඇනනොත් ඒකට කිපෙනවා. සමහරට පුටුත් පයින් ගහලා විසි කරනවා. ඒ වගේ ස්වභාව තියෙනවනේ. ඇඳක මෙට්ටේ කොහොම වෙලෙනවද සමහරට ඇදලා විසි කරලා දානවා. සමහර ලාවට තමන්ගේ ඇඳුමක් පොඩ්ඩක් ඉරිලා නම් මහගෙන අඳින්නේ ඒක විසි කරලා දාන. එහෙම ස්වභාව තියෙන තරහට වෛරසාග ස්වභාවයකට. නමුත් එහෙම ස්වභාවයක් නැහැ මිත් වඩන කෙනාගේ. එයා ඒ නිසාම එයාගේ හිත තුල අර නොඑක් අකුසල ස්වභාවයක් නැහැ. හිත පිරලා නැහැ. හිත පිරලා තියෙන ධර්මයෙන් විතරයි. අන්න ඒ නිසා මේ මිත් වඩන කෙනාගේ හිත ධර්මයෙන් පිරලා තියෙන නිසාම එයා බොහොම හොඳින් මෛත්‍රී වඩනවා. ඒ මෛත්‍රී වැඩීම තුළ එයාගේ හිතට මේ සමාධිය කියන ස්වභාවය එක මොහොතින් එයාට එන්න පුළුවන් සමාධියට. හිත සමාධිගත වෙනවා. දැන් අපි ගත්තොත් අපි භාවනා තුලින් කරන්නේ මේ සමාධියමනේ, ස්වභාවයෙන්මනේ. මෙත් වැඩීම නෙමෙයි, අනික් භාවනා ගත්තොත් අපි ඒ තුලින් කරන්නේ සමාධිගත ස්වභාවය. එතකොට මේ හිත වඩා ගැනීම, හිත වැඩවීම, නැත්නම් ඒ හිත දියුණු කිරීම. එතන මේ ස්වභාවයේ තුල මේ මෛත්‍රී සාගත කෙනාගේ ඔන්න හිත සමාධිගත වීම ඉතාමිකම. හිත එහෙම හදුවන්නේ. ඒ නිසා එයාගේ හිත සමාධිගත වෙනවා. ඊළඟට සඳහන් වෙනවා මුඛවන්නෝ විප්පසීදති. මේ මුහුණ පැහැපත් වෙනවා. මෙත් වඩන කෙනාගේ මුහුණ පැහැපත් වෙනවා. ඇයි? මේ ලේ ධාතු පිරිසුදු වෙනවා මෙත් වඩන කෙනාගේ. ඒ මොකද මෙත් වඩන කෙනෙක් අපි ගත්තොත් එහෙම හිතන්නකෝ, වෛරයෙන් තරහෙන් ඉන්න කෙනෙක්ගේ මොහොන විරූපී වෙනවනේ. සමහරවිට අපි කේන්ති ගියා අපිට අපේ ඇස් රතු වෙනවා. ඊළඟට සමහර මූණ රෝස පාට වෙනවා. අතපය වෙවුලනවා. එහෙම ස්වභාවයටපත් වෙනවනේ අපිට තරහ ගියාම. නමුත් මේ මෙත් වඩන කෙනාට එහෙම ස්වභාවයක් නැහැ. එයාගේ ඇස් රතු වෙන්නේ නැහැ. එයාගේ මූණ රෝස පාට වෙන්නේ නැහැ. එයාගේ අතපය වෙවුලන්නේ නැහැ. එතන මියාගේ ලේ ධාතු පිරිසුදු වෙනවා. ලේ ධාතු අපිරිසුදු වෙන්නේ නැලේ රත් වෙන්නේ නැහැ. එයාට කිපෙන්න ගැටෙන දෙයක් නැහැ. ඒ නිසා මියාගේ මූණේ ස්වභාවය ලස්සන වෙනවා. පිරිසුදු වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ මෙත් වඩන කෙනා ළඟ පින්නතුණි එයාගේ සමීපේ අමුතු විදිහේ පෙනුමක් සහ සුවඳක් තිබෙනවා. ඒ මොකද මෙත් වඩන කෙනා මෛත්‍රී සහගත කෙනාගේ ශරීරයෙන් උනත් පිටකන දහඩිය උනත් ඒක අර අපිරිසුදු ස්වභාවයේ දහඩියක් නෙමෙයි නිකුත් වෙන්නේ. ඒක කියලා බෑ, ඒක දකින්න ඕන. ඒ මොකද මෙත් වඩන කෙනාගේ ශරීරයෙන් දහඩිය පිට වෙනවා. කෙල පිට වෙනවා, දහඩිය පිට වෙනවා, මුත්‍රා පිට වෙනවා, අසෝචි පිට වෙනවා, හැම දෙයක්ම පිට වෙනවා. හැබැයි එයාගේ ඒ ශරීරයෙන් පිට වෙන දහඩිය ගත්තොත් ඒ එයාගේ ශරීරයේ ගත්තොත් වෙන කෙනෙක්ගේ ශාරීරිය තරම් දුකද නැහැ. ඇයි? ඒකට හේතුව තමයි එයාගේ ශරීරයේ ඇතුළට එයාගේ මේ මෙත් ගුණය දැනෙනවා. මේ මෙත් ගුණය නිසා එතනින් කියන්නේ නැහැ මේ මෙත් ගුණය නිසා ශරීරයේ තිබෙන මේ පිළිකුල් සහග ස්වභාවය නැහැ කියන එක නෙමෙයි කියන්නේ. එයාගේ පෙන්නතුනේ මෙත් ගුණය නිසාම එයාගේ මනස සැහැල්ලුයි. ඒ මනස සැහැල්ලු ස්වභාවය තුළ ඔහු නිරතුරුවම මනස ඒ පිරිසුදු ස්වභාවිතරව නිරතුරුවම පිරිසුදු වෙන්න බලන්නේ. අතපය සුද්ධ පවිත්‍ර කරගෙන සෝදාගෙන ඒ විදිහට පිරිසුදු වෙලා තමගේ ජීවිතය ගත කරනවා. බාහිරිනුත් ඇතුළාන්තේනුත්. ඇතුළාන්තයෙන් මනස හෝ
සුද්ධ කරගන්නවා කුණු කන්දල් දාගන්න නැතුව. ඉරිසියා, වෛර, ක්‍රෝධ, තෘෂ්ණා ආදී මේ අගුණ ධර්ම නැතුව මනස සුද්ධ කරගන්නවා. ඊළඟට බාහිරෙන් ඔහු තමන්ගේ ශරීරය සුද්ධ කරලා පිරිසුදු කරලා ඉතාම මැනවින් පවත්ව ගන්නවා. දැන් තරහ වෛරය තියෙන කෙනාට අතපයක් සෝදගන්න නාකියා ගන්නවත් වෙලාවක් නැහැ. තරහෙන් කිපෙමින් නොඑක්කේ සම ගැටෙමින් ජීවිත ගත කරනවා මිසක්. නමුත් මෛත්‍රී සහගත කෙනා එහෙම නෙමෙයි. එතකොට මෙයාගේ මේ මුව පවා අතපය පවා පිරිසුදු ස්වභාවයටපත් වෙනවා. දැන් ඔබ ඕනි නම් හිතල බලන්න මිත් වඩන කෙනෙක් පිළිබඳව. දැන් ඔබ දකින්න දන්න නොඑක් විදිහට මෛත්‍රී සහගතව ජීවත් වෙන කෙනෙක් පිළිබඳව හිතන්නකො. එයාගේ ජීවිතේ කවදාකවත් අපි දකින්නට බැහැ එයාට තරහ ගිය ස්වභාවයක්, වෛර සහගත ස්වභාවයක්, ඔහුගේ කිපෙන ස්වභාවයක් දකින්න බෑ. ඔහුගේ මුහුණ තිබෙන්නේ සාන්ත ස්වභාවයක්. ඔහුට මොනම දෙයකවත් ඔහුගේ මුවගේ කවදාකවත් තරහ ගතියක් ඇති වෙන්නේ නෑ මෙත් පඩන කෙනාගේ. ඒක තමයි මෛත්‍රී සහගත ස්වභාවයෙන් යුතු කෙනාගේ තිබෙන හොඳ ලක්ෂණයක්, හොඳ ගතියක්. ඒ නිසා ඒ මෙත් වැඩීම කියන එක ජීවිතේ ඉතාම සමීප කරගන්නට ඕනේ, ජීවිතේ ලං කරගන්නට ඕනේ, සසරට පුරුදු කරගන්නට ඕනේ ඉතාම උතුම් ධර්මයක් කියන වග මතක තියාගන්නට ඕනේ පින්නතුනි. ඊළඟට අපි ගත්තොත් එහෙම පින්නතුනි, මෙතන සඳහන් වෙනවා අසම්මුල්ලෝ කාලං කරෝති කියලා. මේ අසම්මුල්ලෝ කාලං කරෝති කියලා කියන්නේ මිය පරල යනකොට මෙත් වඩන කෙනා සිහිමුලාවේ වීමකින් මිය පරල යන්නේ. සිහිමුලා වීමක් නැහැ. දැන් අපි දන්නවා සමහර කෙනෙක් මිය පරල යනකොට සිහිමුලා වීම ඇති වෙනවා. සිහිමුලා වීම ඇති වෙනවා. සමහර කෙනෙක් කියනවා ගින්දර පේනවා. අම්මා කතා කළා, තාත්තා කතා කළා, නැතිනම් අයියා කතා කළා. මේ විදිහට නොඑක් විදිහේ මිය ගියෙන් තමන්ගේ ඥාතීන් කතා බහ කළා කියලා කියනවා. අඳුරුයි කියලා කියනවා. පිච්චෙනවා කියලා කියනවා. කවුරුරි ආවයි කියලා කියනවා නැති කෙනෙක්. ඒ වගේ නොඑක් විදිහ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඒ අය සිහි මුලා වීමෙන් මිය පරලව යන්නේ. සිහි මුලා වීමෙන් මිය පරලව යන්නේ. නමුත් මේ මෙත් වඩන කෙනා කවදාකවත් සිහි මුලාවකින් මිය පරලව යන්නේ නැහැ. ධම්මික උපාසකතුමා බලන්නකෝ. ධම්මික උපාසකතුමා මිය පරලව යනකොට බොහොම ධාර්මික කෙනෙක්. මිය පරලව යනකොට දිව්‍ය ලෝක හයෙම මෙනවා. ධම්මික උපාසකතුමාව අරන් යන්න. ධම්මික උපාසකතුමා දිව්‍ය ලෝකවල දෙවියන්ට කියන මොහොතක් ඉන්න, මොහොතක් ඉන්න කියලා. හාමුදුරුව පිරිත් දේශනා කරනවා. හාමුදුරුව කල්පනා කරන අපිට නවතින්න කිව්වේ. උන්වහන්සේලා පිරිත් නවත්තලා විහෙරට එනවා. බුදු හාමුදුරුව කියන නෑ මහණෙනි, ඒ ධම්මික උපාසක මොහොතක් ඉන්න කියලා කි දෙවියන්ට, දිව්‍ය ලෝකවලට කියලා සඳහන් කරා. එතකොට ඒ වගේ මෙත් වඩන කෙනාට දිව්‍ය ලෝකවල ඒ සැනසීම ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් ඒ දිව්‍ය ලෝකවලට වඩා එයාට සසර ජීවිතයේ තුල සුවපත් භාවය ලබා ගන්නට නැතිනම් සැනසීම, නැතිනම් ඒ සදාකාලික සැනසීම, නිවන ලබා ගන්නට පුළුවන් මඟ තමයි ඔහුගේ ජීවිතයේ මේ ගමන් කරන්නේ. එතකොට මෙන්න මේ සිහි නුවණින් යුතුව යම්කිසි කෙනෙක් මිය පරලොව ගියොත් එයාගේ ජීවිතේ කවදාකවත් නරක අයහපත් තැනක යාගේ ජීවිතේ ඇතිවන්නේ. එතකොට සඳහන් වෙනවා සිහි නුවණින් යුතුව මිය පරලොව ගියා නම් උත්තරින් අප්පටි බ්‍රහ්ම අප්පටි උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝපකෝ ගෝහෝති කියන මේ වැකිය තුලින් මේ යම්කිසි කෙනෙක් මේ උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝකෝපගෝ හෝති කියන මේ වැකිය තුලින් සඳහන් වෙනවා එයා බ්‍රහ්මලෝකෙ උපදිනවා. එතන බ්‍රහ්මලෝකෙ ඉපදීම තුල ඔහුගේ ජීවිතයේ ඒ බ්‍රහ්මලෝකෙන් සැනසීමට පත්වීම තුලින් නතර වෙන්නේ. එයා බ්‍රහ්මලෝකෙ තුල ඉපදිලා එතනින් එයාගේ ජීවිතයේ සසර නැවතීම නෙමෙයි එතන තිබෙන්නේ. බ්‍රහ්මලෝක තුල ඉපදිච්ච එයා එන් අනතුරු නැවතත් සමහර විටක මිනිස් ආත්මයක් ලබන්න පුළුවන්. ලබලා එයාගේ මේ මෙත් වැඩීම දිගින් දිගටම අරන් ගියාම බුද්ධ ශාසනයක් තුල ඔහුට පුළුවන්කම ලැබෙනවා ඔහු ප්‍රාර්ථනා කරන බෝධියකින් සැනසීම ලබා ගන්නට. ඉතින් ඒ සඳහා මෙත් කුට වැඩීම, මෛත්‍රිය වැඩීම දිගින් දිගටම අරගෙන ආවහම එයාගේ ජීවිතයේ සැනසීමටපත් වෙන්නට පුළුවන් ශක්තිය ඒ තුල ලැබෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරගන්නට ඕනේ මෙන්න මේ
මෙත් වැඩීම කියන ස්වභාවය, මෛත්‍රී සහග ස්වභාවය ජීවිතයේ තුල නිරතුරුව පුරුදු කරන්න. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයට සසර පුරත් ඒ වගේම බුද්ධත්වයේ ලබන ඒ ජීවිතය තුලත් උන්වහන්සේ බෝසතාණන් වහන්සේ නමක් ලෙසත් බුදුරජාණන් වහන්සේ ලෙසත් උන්වහන්සේ කවදාකවත් වෛර කරපු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මෛත්‍රී වැඩුවේ. උන්වහන්සේ එදා නාලාගිරි හස්තිය වෙන්න පුළුවන්, දේවදත්ත තෙරුන් වහන්සේ වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් යම්කිසි සත්වෙක් වෙන්නට පුළුවන්, උන්වහන්සේ හමුවට අවිත් වාද කරන්නා බ්‍රාහ්මණයෙක් වෙන්න පුළුවන්. මේ හැම කෙනාටම උන්වහන්සේ මෛත්‍රී වැඩුවේ. දැන් හිතන්ට මේ මෛත්‍රිය තුල තිර ප්‍රබලත්වය ගැන හිතනකොට උදේනිකේන් රජතුමාගේ බිසව, අපි දන්නවා සාමාවතී බිසව, ඇය මෛත්‍රී වඩපු කෙනෙක්. ඇය පිළිබඳව මාගන්ධය කියන ඒ දේවිය, රජ දේවිය රජතුමා කොටෝනම කෙටුවට පස්සේ රජතුමා මේ සාමාවතී බිසව සහිත බිසවරු 500ක් හීවලින් විදලා මරන්ට නියම කරනවා. නමුත් ඒ මෛත්‍රී සහගතව අපි අපේ ජීවිතය මරණයට මුහුණ දෙමු කියලා සාමාවතී බිසව අනික් බිසවරුන්ට කියනවා. බලන්න ඒ එක හීයක්වත් ඒ බිසවට එන්නේ නැහැ. ඉතින් ඒ විදිහට නොයෙක් විදිහ කතා අතර ගිනි තියලා මරන්ට හදනවා. නමුත් ඒ ගින්නෙන් දැවිලා අළු වෙන්නේ නැහැ. මෛත්‍රී සහගත ස්වභාව, මෛත්‍රී කරණයක ස්වභාව. ඒ නිසා ඒ මෛත්‍රිය කියලා කියන මහා පුදුමාකාර විදිහේ ජීවිතයේ සසර පුරාවට තමන්ගේ ජීවිතය සැනසීමට පත්වන උතුම් වූ දහමක් කියන බග ජීවිතයේ සිතුවිලි අදහස් ඇති කර ගන්නට ඕන. ඉතින් ඒ නිසා මෛත්‍රී සහගත ස්වභාව ඇති කර ගන්නට නම් ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රියයන් ඉතාම සංවර සීල ස්වභාවයෙන් තු පවත්වගෙන ඇහැට දකින ඇහෙන් දකින රූප, කණෙන් අහන ශබ්ද, ඒ වගේම දිවෙන් රස, ශරීරයෙන් ස්පර්ශ ආදී මේ සියල්ල තුල යහපත් දේ දැකලා යහපත් දේ පමණක් මනසට ලංකරගෙන කටයුතු කළොත් ඔබට සැනසීමටපත් වෙන්නට පුළුවන්කම ලැබේවි. ඉතින් එහෙමනම් මේ ධර්ම දේශනාව තුළ ඔබට මේ මෙත් වැඩීම පිළිබඳව, මෙත් වැඩීමේ ආනිසංස පිළිබඳවයි මේ ධර්ම දේශනාව තුළ බොහොම කෙටි දේශනාවක් වශයෙන්, නැත්නම් මේ මෙත් වැඩීම පිළිබඳව සඳහන් කළොත් ඉතාම දීර්ඝ දේශනාවක් කරන්නට පුළුවන්. නමුත් මම කරුණු 11ක් අරගෙන මෙත්තානිසං සූත්‍රයේ තුල තිබෙනේ කරුණු 11 අරගෙන ඒ තුල තිබෙන සරල තේරුම් පමණයි ඔබට මම මේ සඳහන් කරගෙන ගියේ. එමනම් මේ තුලින් ඔබට යම්කිසි ධර්ම අවබෝධයක් ඇති වෙන්නට ඇති කියලා මම අදහස් කරනවා, හිතනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණයේ තුලින් ඔබ ලබා ගත්තා වූ ඒ අනන්ත ප්‍රමාණ කුසල ශක්තිය බලෙන් ඔබේ මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නොයෙක් විදිහ ග්‍රහ පීඩා දුක් කරදර දුරු වීමෙන් ඔබ ජීවිතේ සෞභාග්‍යමත් වේවා, සිතක් සාන්තියක් යහපතක් ත්‍රිජීවනයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මිය පරලොව ගොස් සිටින නව ඥාතීන්ටත් මේ පුණ්‍ය ශක්තිය බලෙන් අමා මහ නිවනින් සැනසීම ලබා ගන්නට මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම දෙවියන්ටත් මේ පුණ්‍ය ශක්තිය බලෙන් අමා මහ නිවනින්ම සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන දෙවියන්ටත් ඔබටත් මියගේ ඥාතීන්ටත් සදාකාලික සැනසීම ඇති නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මෛද්దికා

0: ලක්හලයි සිතනිවන බුදුබණයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ
1: තොල්කිරිය මාක්ස් ෆැබ්‍රික් පාර්ක් නිවාස සංකීර්ණයේ ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථානාධිපති පස්යාල දුමුණීකෙතර ශ්‍රී විවේකාරාම පුරාණ විහාරාධිකාරී රාජකීය පඬිත පූජ්‍ය කරඳන ශ්‍රී සුදම්ම ස්වාමීන් වහන්සේ
0: අද දින ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ
1: මීට වසර 5කට පෙර එනම් 2021 වසරේ මැයි මාස 31 වන දින අභාව ප්‍රාප්ත වූ විශ්‍රාමික රාජ්‍ය නිලධාරී කහතුංග කරුණාරත්න මහතාගේ පස්වන ගුණානුස්මරණය වෙනුවෙන් එතුමාට සහ එතුමාගේ දෙමව්පියන් ඇතුළු පරලොව සපත් සියලුම ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් සුජීවත්ව වාසය කරන සියලු දෙනා හට නිදුක් නිරෝගී භාවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගනිමින් හෝකන්දර දකුණ විද්‍යාරාජ මාවත නොම්බර 272 3016 නිවසේ පදිංචි චන්ද්‍රිකා කරුණානායක මහත්මිය සහ එම දියණිය වෙසෙන්
0: අප සියලු දෙනා ඒ වෙනුවෙන් දක්වන මේ පුණ්‍යානුමෝදනාවකින් අද සිත නිවන බුදුබණ අනුග්‍රහකත්වයට දක්වන පින්වත් උපාසක උපාසිකාවන්ගේ උතුම් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. සිත නිවන බුදුබණ දායකත්වය ලබා ගැනීම සඳහා කතා කරන්න දුරකථන අංක 0777 27 34 54. අද දින සිත නිවන බුදුබණ සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා ලක්කඳ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: FM 93.7 Lakhana Radio ITN.
1: එලවරාත්‍රී 9:53.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ඔය පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක්ුණේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: plastik, polietin neti, vesak kolelak.
1: Dansel sanvidhayaka varuni, polietin, lanchet, plastik kop bhavit kirim. Pahasu uat, bhavitin pasu parisarayata ekvimen siduvana parisara haniya vishala bava salaka. පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධානය කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු. ITN ලක්හඬ පූජා සම්බ

0: වෙනිදා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: විලවරාතුරි 10:04.

0: පුරුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: ITN Lakhanda Pooja Sam

0: සිටා ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකි

0: වැනිදා සිට ජුලි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකි

0: වෙලාවරාත්‍රී 10 විනාඩි 28යි. අපි නැවතත් සම්බන්ධ කරගන්නවා ගිහාන් ගීත් ඉෂේරව ලක්හඬ ITN පූජා පිළියන්දල වෙසක් කලාපයේ සිට ගිහාන්.
1: හයි බන්සයාත්, ඉතින් ඔබ සඳහන් කරපු විදිහට අපි ඉන්න පිළියන්දල නගරමාන්තේ ඔබට අපි කලිනුත් සඳහන් කළා. ඉතින් පිළියන්දල මෙවර වෙසක් නර්මන්න ඔබ කොළඹ ප්‍රදේශයට පැමිණ තිබෙනවා නම් අපි ඔබට ආරාධනා කරනවා එන්න පිළියන්දල නගරමාන්තයට. අද දවසේදී අපේ ස්වාධීන පහිනි මාධ්‍යාලයේ පූර්ණ මාධ්‍ය දායකත්වය සහිතව ආරම්භ කරන ලද ITN පූජා වෙසක් කලාපය දැන් මේ වන විට පිළියන්දල නගරයේ මැද කේන්ද්‍ර කරගෙන මේ පැවැත්වෙනවා. අදත් මේ වන විටත් මේ පිළියන්දල නගර මැදේ ඉතාමත් වතවාහන සදබදයක් ඇතිවී තිබෙනවා. මේ ප්‍රදේශයට පැමිණ මිනිසුන් විශාල ජනකායක් අපි ඔබට ආරාධනා කරනවා එන්න. ඉතින් මේ වෙසක් අත්දැකීම අද සිට ඔබට ලබන මාස 3 වනදා දක්වා දැක බලා ගැනීමට පිළියන්දල නගරයේ අපි සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. ඉතින් හතරවස්ස දෙස ආදිත උපායන මාධ්‍යාලයේ පූර්ණ මාධ්‍ය දායකත්වය සහිතව එවැගේම ස්වාධීන උපායන මාධ්‍යාලයේ සංවිධානය කරලා තිබෙන බද්දන්තර දින 5ක් අඛණ්ඩව පැවැත්වෙන බද්දන්තරත් දැන් මේ වන විට විවෘත වෙලා තිබෙන්නේ. එවැගේම තමයි අවට ජනතාව මේ වන විටත් මේ ප්‍රදේශයට පැමිණෙමින් සිටින්නේ. අදවසේදී විශාල තොරන් අද මේ පිළියන්දල නගර මාධ්‍ය ඉදිරියේ තිබෙනවා. පිළියන්දල නගර මාධ්‍ය විශාල තොරන් 3ක් අදවසේදී මේ වෙසක් කලාපයේ සතුව තිබෙනවා. එවැගේම තමයි විශාල පහන් කූඩු ඔබට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. එවැගේම විදුලි ආලෝක ධාරා අද පිළියන්දල නගර මාධ්‍යයේ ඔබට දැක බලා ගැනීමට හැකියාව අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා FM 103.5 රේඩියෝ වහගෙන අපේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට ශ්‍රාවක ජනතාවට එන්න අපි සමගින් අත්වල් ගැඳගන්න අදවසේදී පිළියන්දල නගරයට ඔබට මේ වෙසක් අත්දැකීම ලබා දෙන්නට රටක වගේ කියන මාධ්‍ය නාලිකා විදිහට ස්වාධීන උපවාහිනි මාධ්‍යාලය අපි හැම විටම කටයුතු කරනවා වගේ ඔබට ඉතාම සතුටින් මේක දැනුම් දෙනවා. එවැගේම තමයි සියත් දැන් මේ නගර මාධ්‍ය විශේෂ රතවාහන කරත්මත් යාත්‍රා කරලා තිබෙනවා. පිළියන්දල නගරය ආශ්‍රිතව රතවාහන දැන් මේ වෙන විට අධික රටබදයක් ඇතුළත තිබෙනවා. කොහොම නමුත් ඒ පාලනය කර ගැනීම වල පිළියන්දල පොලිස් ඒ වගේම කැස්බෑර නගර සභාව කටයුතු කරලා තිබෙනවා. ඔබට මේ ප්‍රදේශයට පිළියන්දල ප්‍රදේශයට පැමිණෙන්නේ නැති කෙනෙක් නම් කොළඹ සිට වර්ණ දක්වා ධාවනය කරනවා නම් ඔබ විශේෂයෙන් මතක් කරනවා පිළියන්දල වෙසක් කලාපයේ අවත අධික රතවාහන ප්‍රතිබදයක් තිබෙනවා. ඒ නිසා ඔබ හැකිතාක් විකල්ප මාර්ග මේ පිළියන්දල වෙසක් කලාපයට නොපැමිණ ඔබ සභාවේ මේ නිවේදනය හැකිතාක් කොරණ නගරයට ඔබ ගමන් කරන්නේ නම් පිළියන්දල නගරය මදහරවා ගන්නින් ගමන් කරන්න කියලා අපි ඔබට මේ වෙලාවේ විශේෂයෙන් සඳහන් කරනවා. ඉතින් අපි අදවස පුරාවටම මේ වෙසක් කලාපයේ රාත්‍රිය පුරාවටම මේ පිළියන්දල නගර මාධ්‍ය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා. ඉතින් හෙට දවසේදීත් අපි සූදානම් හෙට දවසේදීත් මේ වගේම විශාල පහන් කූඩු එවැගේම විශාල තොරණ ඉදිරියේ තිබෙනවා. එවැගේම බැතිගිරි තරණය දැන් මේ වෙන විට ආරම්භ වී තිබෙන සිට බැතිගිරි තරණය පිළියන්දල නගර මාධ්‍යයේදී ආරම්භ වුණා. ඉතින් අපි ඔබට ආදරය කරන අපිට ආදරය කරන ආදරණීය ජනතාවට අපේ ශ්‍රාවක ජනතාවට අපි කරන අපි ඇහෙනමානී සිටින කෙනෙක් නම් එන්න අපිත් එක්ක වැඩගන්න. රජිම තමයි පිළියන්දල නගර මැදේදී අද ස්වාධීන රූපවාහිනී ලක්කඩ ගුවන්විදුලියේ අපේ මාධ්‍ය කුටියක් තිබෙනවා. ඔබ මේ වෙසක් කලාපයට පැමිණෙන කෙනෙක් නම් එන්න මේ අපේ කුටියට පැමිණලා යන්න කියලා අපි ඔබට ගෞරවයෙන් යුතුව අදවසේදී ආරාධනා කරනවා. ඒ වගේම තමයි සියත් විශේෂයෙන් මතක් කරන්න ඕන අදවසේදී මේ වෙසක් කලාපයේ සඳහා අපිත් එක්ක දායකත්ව ලබා දෙමින් කටයුතු කරනවා කසාගල සමූහ ව්‍යාපාරය. අපි ඔවුන් පිළිබඳවත් මේ වෙලාව මතක් කරන්න ඕන. රටක ජීවනාලය වන කෘෂිකාර්මය, කෘෂි ආර්ථික හරහා සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම සහ කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් දැන් දැනටමත් අරබා තිබෙන ප්‍රධාන ව්‍යාපති අතර කාටත් සමීපව කසාගල ග්‍රීන් සුපර් වෙළඳසාලය ඉදිරියෙන් තිබෙන බවත්

0: සතුටින් යුතුව ඔබට දැනුම් දෙනවා. ඒ වගේම තමයි අද දවසේදී අපිත් එක්ක මේ වැඩසටහන සඳහා අත්ල් බැරගෙන අනුග්‍රහකත්ව ලබා දෙමින් ඩාලිබට්ට සමාගම නිෂ්පාදනය කරන ලබන අම්පිතා සෝද දූපයේ වැදගත් දායකත්වය ඔවුන් ලබා දෙනවා. සිත් සින් සොන්දින් පොරවන අම්පිතා සෝද දූපය අද දවසේදී අවසන්ගේ මේ වැඩසටහන සඳහා අපි දැනට ප්‍රමුඛ නාගරික නගර මැදින් සිටින මේ ස්තුතිසයන් අපිට අවස්ථාව ලබා දුන්නද
1: බෙහෙවින්ම ස්තුතිය කියන්න ඔබට. වෙලාව රාත්‍රී 10යි විනාඩි 33යි. ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා.
2: ITN ලක්හඬ පූජා සම්බුත්

0: සිට ජුලි තුන්වෙනිදා දක්වා
1: බිලියන් දොලර් පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න.

බුද්ධ දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපිට ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒක රාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරින් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

අය නැමැති මිතුරානුවේද. එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩවෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන, බිඳෙන, ලෙඩවෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ආක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

අය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

රජකසූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද

බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීන්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ.

තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා, මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැම දිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සිටින සසතයන් වෙතද විකාශය පිරිදිහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.